0: Money. උදේ පහයි විනාඩි 34යි වෙලාව. දැන් ඉන්නවා අද දවසේ අපේ පළවෙනි තරඟකරුවා තිසෙන් ඉන්න හොරණ ඉඳන්. Good morning තිසෙන්. තිසෙන් අපි තව චුට්ටක් සද්දෙට කතා කරමු. ලෑස්ති ඉන්නේ තරඟ කරන්න.
1: හරි තිසෙන් ඔන්න පළවෙනි තරඟකාරයා අපේ. ඒ වගේම මං හිතනවා පළවෙනි ජයග්‍රාහකයාත් ඔයාම වෙයි තිසෙන්. ඒ නිසා ඔන්න ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න අපි තප්පර පහක් දෙන ඔයාට. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: තිසෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්න ඔයාට ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. ගල්පොත සෙල්ලිපිය ලංකාවේ මෙතෙක් හමුවෙච්ච විශාලතම ශිලාලේඛනය. පොළොන්නරුවගේට තමයි මේක අයති වෙන්නේ. අපේ ප්‍රශ්නේ, ගල්පොත ශිලාලිපිය කරවු රජතුමා කවුද? 1. පළමු විජයබාහු රජතුමා. 2. නිශ්ශංක මල්ල රජතුමා.
1: තිසෙන්ගේ උත්තරේ හරි. මට හිතෙනවා තිසෙන් තව චුට්ටක් අපි සද්දෙට උත්තර දුන්නොත් හොඳයි කියලා. රුපියල් 250ක් වන්න දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: තිසෙන් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. විනෝදාස්වාදය, ඒ වගේම ශාරීරික යෝග්‍යතාව සතුට වෙනුවෙන් තමයි අපි ජන ක්‍රීඩා කරන්නේ. ජන ක්‍රීඩා වලින් සාමූහිකත්වය එහෙම වර්ධනය වෙනවනේ. අපේ ප්‍රශ්නේ, උපකරණ සහිත ජන ක්‍රීඩාවක් නොවන්නේ මේ අතරින්? 1. අත්හැංගීම. 2. පොරපොල් ගැසීම.
1: දෙවෙනි ප්‍රශ්නෙටත් අපිට තිසෙන්ගෙන් හරි උත්තරේ හම්බුණා. අපිට යන් එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙනවා විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. තත්කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ අපි අඳුන්වනවා තත් භාණ්ඩ විදිහට. පෙරදිග අපරදිග සංගීතයේදී මේවා පාවිච්චි වෙනවා. ප්‍රශ්නේ, මේ අතරින් තත් භාණ්ඩයක් වන්නේ 1. තබ්ලාව. 2. වයලීනය.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ වයලීනය. සිතාරය, ගිටාරය, එතකොට මේ දේවල් තමයි තත් භාණ්ඩ කියලා හඳුන්වන්නේ. කමක් නැහැ, අතේ දැන් රුපියල් 500ක් තියෙන නිසා ආට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද? තිසෙන් අපි බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
2: හා.
0: තිසෙන් මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අවසාන ප්‍රශ්නේ. රෝමය ඉතාලිය අගනුවර වගේම විශාලම නගරය, සදාකාලික නගරය කියලා තමයි රෝමයට කියන්නේ. මේ ප්‍රශ්නේ, රෝමය හරහා ගලාගෙන යන ගංගාව මොකක්ද? 1. නයිල් ගඟ. 2. ටයිබර් ගඟ.
1: තිසෙන් ඔයා අපිට හරි උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා. තිසෙන් එහෙනම් අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා පොකට් මනී දිනගම් රුපියල් 5000ම. ජය වේවා.
2: හරි, thank you.
3: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනී. අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම, සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වා කියන්න කොයිකුමට
1: තුංග කොල්ලනේ ඉන්නෝ බෙදිරියේ
0: නා කුමරියේ
1: විරුපෙම්
0: කුමරා
1: ඔබේ ඔසයි තැන්කු
0: යෝ බෙන්දිරි කියලා කිව්වෙන් සන්තෝෂෙ ගියා
1: ඇත්ත කියනවට මගේ මේ ලෝකෙ ඇත්තට මාකට් එක අඩුයි නේද ඇත්ත කියද්දි අප්සෙට් වෙලා මොකක් බොඩු පෙන්නද
2: ලා මකලෝ සහල්

0: Siapa Pocket Money?
1: උදේ පහේ විනාඩි 55යි වෙලාව. දැන් ඉන්නවා කතා කරන ජනීෂා. Good morning ජනීෂා. Good night. Good night නෙමෙයි good morning නේ. ලෑස්ති තරම් කරන්න.
2: ජනීෂාට තාම රෑද. හරි ජනීෂා, ප්‍රශ්න හතරක් තියෙනවා. අපි එතකොට ඔයාට රුපියල් 5000ක් දෙනවා හරියට උත්තර දුන්නොත්. ඉතින් අපි තප්පර 5ක් දෙනවා, උත්තර 2ක් දෙනවා. හොඳට කල්පනා කරලා හරිය උත්තර තෝරන්න තියෙන්නේ. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ජනීෂා, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ලේවල තියෙන සීනි මට්ටම පාලනය කරන්න ප්‍රධාන හෝමෝනයක් තමයි ඉන්සියුලින් කියන්නේ. දෙවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නතක් විදියටත් දෙනවනේ. අපේ ප්‍රශ්නේ, ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ කොහෙද? 1. අක්මාවේ, 2. අග්න්‍යාශයේ.
3: අංක 2.
2: ජනීෂාගෙන් අපිට හරිය උත්තරේ හම්බුණා. රුපියල් 250කුත් පොකට් මනී දිනා ගන්නවා ජනීෂා. අපි එහෙනම් යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. මිනිසුන්ට වගේම සත්තුන්ට සංනිවේදනය කරන්න ලැබිලා තියෙන සුවිශේෂීම දෙයක් තමයි කටහඬ. එක එක්කෙනාගේ කෙනාට ආවේනික විද්‍යාත්මක ලක්ෂණයක් තමයි මේ කටහඬ කියන්නේ. අපේ ප්‍රශ්නේ, මේ අතරින් කටහඬ ඇතිවන්නේ කුමන ඉන්ද්‍රියෙන්ද? 1. ශ්වාසනාලය හරහා, 2. ස්වරාලය හරහා.
2: දෙවැනි ප්‍රශ්නයටත් ඔන්න හරි උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා ජනීෂා. අපි එහෙනම් යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: තුන්වැනි ප්‍රශ්නේ අහන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සමාන පදයක් කියන්නේ වචනයකට අර්ථයෙන් සමාන වෙන තවත් වචනයක්. අපේ ප්‍රශ්නේ, නිශාකර මේ පදයට සමාන පදය මොකද්ද? 1. සඳ, 2. වවුලා.
2: ප්‍රශ්න තුනයි අපි ඇහුවේ. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් තමයි මේ ප්‍රශ්න තුන අපි අහන්නේ. ප්‍රශ්න තුනට හරිය උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනී දිනාගෙන ඉන්නේ ජනීෂා. ඔයාට දැන් පුළුවන් මේ රුපියල් 1000 පස් ගුණයකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: හා.
1: හරි ජනීෂා, මේක තමයි ඔයාට හම්බෙන අන්තිම ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ජපානේ ආසියාවේ නැගෙනහිරට වෙන්න පැසිෆික් සාගරය තමයි පිහිටලා තියෙන්නේ. හිරුනැගෙන දේශය කියලා තමයි ජපානෙට කියන්නේ. අපේ ප්‍රශ්නේ, ජපානේ අගනුවර මොකක්ද? 1. ඔසාකා, 2. ටෝකියෝ.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. ප්‍රශ්න හතරටම හරිය උත්තර දීලා ඔන්න රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා ජනීෂා.
1: ජනීෂා, දැන් ඉස්කෝලෙන් ලෑස්තිලා දින්නේ? කීරද යන්නේ හයා මාට. හරියන පරිස්සමෙන් යන්න ඕනේ, යාළුවන්ටත් කියන්න ඕනේ. ජය වේවා
2: ජනීෂා. ඒ විදිහට පොකට් මනී දිනාගද්දී නංගිලා මලියලාට හිතෙන්න පුළුවන් ඔන්න පොකට් මනී දිනාගන්න අපිට chance එකක් තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම chance එකක් තියෙනවා. අපිට message එකක් එවලා තියන්න 0714 151 151.
1: ඒ වගේ මාෂියා විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. දැන් සල්ලි ගැන මතක් කරනකොට සල්ලි කියන්නේ කවදාවත් වටිනාකම අඩු වෙන්නේ නැති දෙයක්. අපි ගාව කොච්චර සල්ලි තිබුණත්, අපි කොච්චර වියදම් කරත් අපිට සල්ලි හම්බ කරන්න හිතෙනවා මිසක් අපිට හිතෙන්නේ නැහැ නේ, ආ දැන් ඇති සල්ලි ළඟ තේනවා ඇති. එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි සල්ලි වගේම තමයි සල්ලි ඉතුරු කරන එකත් අනිවාර්යයෙන්ම වටිනවා. දැන් ගොඩක් අය ෆික්ස් ඩිපොසිට් එකක් දානවා තමන්ගේ අනාගතේ වෙනුවෙන්, හරි තමන්ගේ ආදරය කරනගේ පවුලේ අයගේ අනාගතේ වෙනුවෙන් හරි සල්ලි ටිකක් ඉතුරු කරන ඕන හින්දා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා. ඉතින් එහෙම හිතේ තියෙනවා නම් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තමයි ඔයාගේ මුදල එකතු කරලා තියෙන ස්ථාවර තැන්පතු ආයෝජනයකට යන්න තියෙන හොඳම තැන. ගන්න කෝල් එකක් 13:19ට. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතන ලෑස්තිලා ඉන්නවා වාසි ගොඩක් එක්ක හොඳ ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් ඔයාට අරගෙන දෙන්න. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. වෙලාව උදේ 6යි.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි.
5: අනුග්‍රහය. දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලාව 10:06.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
6: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: දුම්රිය නියාමක වර්ජනය අත්හිටවයි. ආර්.එම්.බී. වංචා නීතිපතිට සරණ වැලිකඩට අපනයනීපේම් සංශෝධනය කෙරේ.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing.

0: Money. Money. උදේ 6 විනාඩි 6 වෙලාව දැන් ඉන්නවා දෙවෙනි පැය කතා කරන්න අපිත් එක්ක හරේන්. Good morning හරේන්.
1: Good morning.
0: Good morning ලෑස්ති නේද තරඟ කරන්න?
2: හරි හරේන්ට ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර දුන්නොත් ඉතින් රුපියල් 5000ක් අතර ගන්න පුළුවන්. ලෑස්ති නේද? අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: හරේන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. විජය කුමාරගේ පැමිණීම ගැන අපි අහලා තියෙනවානේ. ක්‍රිස්තුපූර්ව 543 දී තමයි විජය ඇතුළු පිරිස තම්බපන්ණියට ගොඩ බහින්නේ. අපේ ප්‍රශ්නේ විජය කුමරු සමග පැමිණි ජන කොටස හැඳින්වෙන්නේ 1 යක්ෂයන් 2 ආර්යයන්.
1: 1
2: අංක දෙක තමයි හරි උත්තරේ. ඔන්න රුපියල් 250කුත් දිනා ගන්නවා හරෙන්. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. කාර්යාල සහායක ඉවක් බවක් නැතිව වැඩ කිරීම නිසා ලිපි ගොනු අවුල් වී ඇති බව ලිපිකරුවෝ පවසති. මෙහි ඉවක් බවක් නැතිව යන්නේ තේරුම 1 කලබලෙන් 2 නොසැලකිල්ලෙන්.
2: රුපියල් 500ක් දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නටත් ඔන්න හරි උත්තරේ තෝරලා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ. ලංකාවේ සංචාරක කර්මාන්තේ රටට වැඩිම විදේශ විනිමයක් ගේන ප්‍රමුඛම අංශයක්. අපේ ප්‍රශ්නේ සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇත්තේ 1 දිය ඇලි 2 ආගන්තුක සත්කාර.
1: ආගන්තුක සත්කාර.
2: ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි හරෙන් අතට අරගෙන තියෙන්නේ. දැන් ඉතින් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යම්.
0: හරි හරි මේක තමයි මට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. ශ්‍රී ලංකා පුරා විහිදුණු ප්‍රධාන ගංගා 103ක් තියෙනවා. විදුලි උත්පාදනයට, කෘෂිකර්මාන්තයට, පානීය ජලයට මේවා අපිට වැදගත්. අපේ ප්‍රශ්නේ ලංකාවේ දිගම ගඟ මොකක්ද? 1 කැලණි ගඟ 2 මහවැලි ගඟ.
1: මහවැලි ගඟ.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. ඔන්න හරේනොත් රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්නවා නියමයි හරේන්.
0: හරේන් ඉස්කෝලේ දැස්සලා දැන් ඉන්නේ.
1: ඕ දැන් ඇස්සලා ඉන්නේ.
0: කොහොමද යන්නේ? ආගෙතර කාත් එක්ක හරියද නැත්නම් ස්කූල් වෑන් එකේද කොහොමද?
1: බස් එකේ
0: යන්නේ. බස් එකේ ස්කෝලේ ගියාම එහෙනම් පන්ති යාළුවන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
1: හරි ජය වේවා.
2: හරේන රුපියල් 5000ක් පොකට් මනී දිනා ගද්දි ඔන්න ආයමත් සෑයක් අපි නම් එක මතක් කරනවා 0714 151 151ට එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති පොකට් මනී දෙන්න.

0: කල් වෙලා ගියොත් ප්‍රතිඵල භයානක මොලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ රෝගේ මුලින්ම අඳුනගෙන ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළොත් සංකූලතා ඇති වෙන්නේ නැහැ. සමහර විට දින කීපයක් පරක් වෙලා රෝහල් ගත වුණොත් එහෙම සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලතා අතර සමහර විට දරුවන්ගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් දේවලුත් වෙන්න පුළුවන්. සමහර දරුවන්ගේ මේ ආසාදනයෙන් පස්සේ කන් ඇසීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මීමැස් පොර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොළයට හානි වෙලා සමහර විට දරුවන්ගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
4: මතක තියාගන්න, ගරු විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නෑ.
5: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
6: විදේශ ගෙන්න නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
2: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
7: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
8: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ විතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා දෙනවා මේ විපක්ෂය

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: Love it now, never love it again now

0: Toyota Pocket Money. උදේ 6:23 සඳලි ඉන්නවා කතා කරන්න අපිත් එක්ක. Good morning සඳලි. සඳලි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්තිනේ උත්තර දෙන්න ප්‍රශ්න හතරට.
1: හරි සඳලි, මාතලේනේ දින්නේ. හරි සඳලිට ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට උත්තර දෙන්න ඕන. හොඳද? හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාගේ අතට ලැබෙනවා. මේ තමයි සඳලිගේ පළවෙනි ප්‍රශ්නය.
0: සඳලි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. අපි ගන්න කෑමවල තියෙන පෝෂක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මහා පෝෂක, ක්ෂුද්‍ර පෝෂක. අපේ ප්‍රශ්නේ මේ අතරින් මහා පෝෂකයක් වන්නේ 1 ලිපිඩ, 2 ඛනිජ ලවණ.
1: හරි උත්තරේ අපිට හම්බුණා. ඔයාගෙන් රුපියල් 250ක්වත් ඔන්න ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තර තෝරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. සිංහල පද්‍ය සාහිත්‍යයේ අසම සම කාව්‍යයක් තමයි කෞසිලුමින. කුසජාතකයේ පදනම් කරගෙන තමයි කෞසිලුමින ලියලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ කෞසිලුමින රචනා කරේ කවුද? 1 දෙවන පරාක්‍රමබාහු රජු, 2 පළමුවන විමල ධර්මසූරිය රජු.
1: හරි උත්තරේ අපිට ඔයාගෙන් හම්බුණා. දෙවෙනි ප්‍රශ්නෙටත් රුපියල් 500ක් පොකට් මනි වලට ලැබෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: අදහසක් නිවැරදිව ප්‍රකාශ කරනකොට විරාම ලක්ෂණ දානවා නම් හරි තැනට දාන්න ඕනේ. එහෙම නැත්නම් අදහස වෙනස් වෙනවානේ. ඔන තුන්වෙනි ප්‍රශ්නේ. වහාම මෙතනින් ඉවත් වෙනු. මේ වාක්‍යයට ගැළපෙන විරාම ලකුණ මොකද්ද? 1 ප්‍රශ්නාර්ථ ලකුණ, 2 විස්මයාර්ථ ලකුණ.
1: ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනේ. ප්‍රශ්නෙට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන්. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙලාව ඇවිල්ලා තියෙනේ. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. සුරුමුණි පෙම්වල කැටයම ලංකා ඉතිහාසයේ හමු වෙන ආකර්ෂණීය ගල් කැටයමක්. ක්‍රිස්තු වර්ෂ 5-600 වසරේට තමයි මේ නිර්මාණය අයිති වෙන්නේ. අපේ ප්‍රශ්නේ සුරුමුණිය පෙම්වල කැටයම අයත් වන යුගය මොකක්ද? 1 මහනුවර යුගය, 2 අනුරාධපුර යුගය.
1: ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. නියමයි සඳලි.
0: සඳලි, දැන් අද ඉස්කෝලේ යනවද නැත්නම් නිවාඩුද කොහමද? ඇස් වෙලා ඉන්නේ. එහෙනම් පරිස්සමින් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මෙසේජ් එකක් දාන්න කියලා. අපි නම්බර් එක ලියලා දෙන්න ඕනේ. හරිද? ජය වේවා.
1: සඳලි පොකට් මනි දිනා ගන්නවා රුපියල් 5000ක්. ඒ විදිහට අද දවසේ තරගකාරයෝ 3 දෙනෙක් රුපියල් 5000 දිනා ගත්තා. ඉතින් නංගිලා මල්ලිලාට ඔන්න තවත් අපි මතක් කරනවා, එන්න මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: රට ඔය විදිහට අපිට මැසේජ් එකක් දාලා දැන් පොකට් මනි දිනා ගන්නකොට අපි මතක් කරන හැමදාම වැදගත් පණිවිඩයක්. පොකට් මනි කියන්නේ වැදගත් ප්‍රශ්න අහලා සල්ලි දෙනවා. ඒ විදිහට අපි වැදගත් පණිවිඩයක් මතක් කරනවා. අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනය, මුදල් ආයෝජනය, කොයි වගේ තැනකද කරන්න ඕනේ, ස්ථාවර තැන්පතුවක් දානවා කියමු, පිට බෑ ආවට ගියාට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා, උණු කොහේ හරි ගිහින බැංකුවකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ආවම සල්ලි ඉතුරු කරන අනාගතය වෙනුවෙන්. එහෙම කියන්න අපිට බෑ. මොකද එහෙම වුණොත් එහෙම අපි හරියට හොයලා බැලුවේ නැත්නම් එහෙම අපිටම තමයි, අපේ අනාගතේම තමයි අමාරුවේ වැටෙන්නේ, අපිටම තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. හැබැයි කිසිම ගැටලුවක් නැතුව විශ්වාසයෙන්, වගකීමෙන්, හොඳ වාසිදායක දේවලුත් එක්ක, ප්‍රතිලාභත් එක්ක ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක්, ස්ථාවර තැන්පතු ආයෝජන ක්‍රමයකට යන්න පුළුවන්. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හරහා ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් ඔයාගේ අනාගත හීන වලට. ඔයා වගේ ආදරය කරන සර්වෝදය ආයතනය ගන්න කෝල් එකක් 13:19ට.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සරණ වැලිකඩට දුම්රිය නියාමක වර්ජනයත් හිටපයි. අපනයන ඉපේ මෘති සශෝතනයට ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seattle.
1: බරපතල වැඩ සහිත වසර දහසයක සිරදඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිකට බඳනාකාරයේ රඳවා තිබෙනවා. සාමාන්‍ය සිරකරුවන් රඳවා තබන වාට්ටුවක ඔහු රඳවා ඇති බවයි බඳනාකාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ. දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කෙරෙනු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර දහසයක සිරදඬුවම් නියම කළේ ඊයේ දිනේදී. සරණ ගුණවර්ධනට නියම කළ දඩ මුදල රුපියල් ලක්ෂ 18ක්. 2006 වසරේ රාජ ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කළ බවට සැකකරුට චෝදනා එල්ල වුණා. ඉන් රජට අලාප සිදු කළ බවට අලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව ගොනු කළ නඩු සංඛ්‍යාව 4ක්. දඬුවමට එරෙහිව අභ්‍යාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි සරණ ගුණවර්ධනගේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අවලංගු කර තිබෙනවා. ඒ වනවාසල දුම්රිය අනතුර සිදු වූ අවස්ථාවේ රත්මලාන සිට වනවාසල දක්වා දුම්රිය දොඹකර රථයක් නීති විරෝධී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් පැය 48ක් තුළ පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබා දෙන බවට පැමිණි එකඟතාවයකට අරුවයි. ඒ අනුව අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප සංශෝධනය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ආරම්භක වැටුප පියවර විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. මේ අනුව උසස් වීමක් සේ සලකා විදුහල්පතිවරුන්ගේ වැටුප ගණනය කිරීමට අවශ්‍ය අනුමැතිය හිමි වුණා. 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා උසස් වීම සඳහා වන සුදුසුකම් සපුරා ගැනීමට විදුහල්පතිවරුන් සඳහා සහන කාල සීමාවක් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. තලවතුගොඩ මන්සන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්න සම්බන්ධයෙන් පාර්ශ්ව 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ විදුලි සැපියුම් සමාගම, රජයේ රස පරීක්ෂක, අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ තලංගම පොලිසියෙන් විමර්ශන සිදු කරන බවයි. ඊයේ පෙරවරුවේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 3 දෙනෙකු බිය ගියා. මේ ගොසතේ එම වෙළඳ සැලේ සේවය කළ 3 දෙනෙක්. ඔවුන් ඇඹිලිපිටිය, මඩොල් සිම සහ රක්වාන ප්‍රදේශවල පදිංචි අවුරුදු 51 සහ අවුරුදු 43 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. ගින්න ඇතිවන අවස්ථාවේදී අවන්හල තුළ සිරව සිටි පුද්ගලින් 3 දෙනා ඉවතට ගෙන තිබුණේ කොටේ මහනකර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින්. අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ අතර එහිදී ඔවුන් මිය ගොස් තිබුණා. ගින්නට හේතුව ගෑස් කාඳුවක් බවට සැක පළ කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. එහි ස්ථාන භාර නිලධාරී එන්.ඩී. ලියනගේ පැවසුවේ ගෑස් සිලින්ඩරයට සවිකරන උපකරණවල ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි.
2: ගෑස් සිලින්ඩරේ ඇත්තටම ලොකු අවදානමක් අපිට පේන්නේ නැහැ. මොකද ওই ගෑස් සිලින්ඩර්ස් ගොඩ ඔක්කොම ඇත්තටම පරීක්ෂාවට ලක් වෙලා ඉන්නේ. එතකොට රෙගුලේටරය සහ ඒ ගෑස් බටය උදුනට එන බටය සමහර ලාට කල්ලිකුත් වෙලා හරි අවශ්‍ය ප්‍රමිතියෙන් තොර ඒවා ඇත්තටම භාවිත කරලා තිබුණොත් සමහර ලාට ඒ ගෑස් කාන්දුවක් වෙලා
1: මේ අතර බටකොට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පසුගිය 3 වනදා හටගත් ගින්නෙන් 13 දෙනෙකු මිය ගියා. ඉන්තෝර ලැබූ සංඛ්‍යාව 5ක්. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 අංක 2 දරන අපනයන ඉපෙයිම් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනේ සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇති බවයි. නව රීති අනුව වක්‍ර බාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන්ද විධිවිධාන හඳුන්වා දී ඇති අතර එම ආදායම් වලින් අවසර ලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදලද එළඹෙන මාසයේ දසවනදාට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය වනු ඇතේ. ලංකා සතස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අද සිට පහත දමා තිබෙනවා. ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයකත් බවයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
3: මීලුණු රුපියල් 240කට 250ක වගේ සිල්ලර මිලකට තමයි විකිණෙන්නේ. අපි මේක 219ට විකුණන්න සූදානම් වෙලා තියෙනවා. රුපියල් 30ක මිල අඩු කිරීමක් සහිතව එවගේම සුදු සීනි 219ට විකුණනවා. පරිප්පු 249ට විකුණනවා. කොත්තමල්ලි 439ට විකුණනවා. පාන් පිටි රුපියල් 163ට විකුණනවා. රතු කැකුළු හාල් රුපියල් 179ට. සතු සම්බා 229ට. සම්බා හාල් රුපියල් 230ට. එවගේම සුදු නාඩු රුපියල් 209ට. රතු නාඩු රුපියල් 209ට. ඒ වගේම පොන්නි සම්බා රුපියල් 235ට යන මිල ගණන් වලට අපි ගුණන්න කටයුතු කරලා තියෙනවා.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 332.38ක්. මේ අතර අලාභ ලබන රජයේ ව්‍යාපාරික ආයතනවල කළමනාකරණය පුද්ගලික අංශයට පැවරීම පිළිබඳ අවධානය යොමු විය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේ අලාභ ලබන රාජායතන නඩත්තුවට මහජන මුදල් වැය වෙන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග තවදුරටත් අලාභ ලබන බවයි අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
4: සමාජය තුළ මේ දවස්වල මතයක් හදාගෙන යනවා මේ ගුවන් සේවයේ සඳහා රුපියල් බිලියන 100ක් ඒකේ මෙහෙයුම් කටයුතු සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් යොදවන්න ගිහිල්ලා තියෙනවා කියලා ප්‍රාග්ජන ආයෝජන හැටියට. නමුත් අපි දන්නවා 2024 සැප්තැම්බර් මාසේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි පටන් ගන්නකොට අපේ මෙහෙයුම් අලාභයේ ඩොලර් මිලියන 150යි. 2026 අප්‍රේල් මාසේ වෙනකොට මේක ඩොලර් මිලියන 100 දක්වා අඩු කරගන්න අපිට සමත් වුණා. නමුත් අපි දන්නවා තවමත් මේ අවමාෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන තත්ත්වෙට නෙමෙයි
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට සිදුව ඇති බවයි මහාචාර්ය අමිත මෙත්සිල පැවසුවේ.
5: පූර්ණ ඓතිහාසිකයේ තියෙන අතර මේ ආයතනයේ පාඩු ලබනකොට මේක ඉන්න සේවකයන්ට වැටුප් ගෙවන්න, බෝනස් ගෙවන්න, පහසුකම් දෙන්න මේ සියලුම දේවල් රජය දරන්න ඕනේ. රජය දරනවා කියලා කියන්නේ රාජ්‍ය ආදායම් ගැන අපේ බදු මුදල්. ඒතර අපේ බදු මුදල් වලින් තමයි ওই පාඩුවල් දරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඔය ආයතනයේ පෞද්ගලික තැනක තිබුණා නම් ඕකේ ප්‍රධාන විධායක නිලධාරියා කියලා කියන්නේ, ඕකේ සභාපති කියලා කියන්නේ, ඕකේ අධ්‍යක්ෂක මණ්ඩලය කියලා කියන්නේ ඔය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින්. අද වෙලා තියෙන්නේ ඕකේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තත් සභාපති ගත්තත් මේ ආණ්ඩුවට හිතවත්කම් තියෙන මේ ආණ්ඩුවේ පාක්ෂිකයන් තමයි අපි පත් කරන්නේ. ඒක හැම ආණ්ඩුවකම කරන දෙයක්. පාඩු ලබන රාජ්‍ය ආයතන රාජ්‍යයට වැඩක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරික ආයතන විකල්පේ තමයි මේ කළමනාකාරීත්වයවත් අඩුම ගානේ පෞද්ගලික අංශයට බාර දෙන්න අපි එමිරේට්ස් වලදී කරා වගේ.
1: ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
6: කොටුවේ ඉස්සරහා ගිහිල්ලා කෑ ගැහුවේ ඒ රණවිරුවන් වෙනුවෙන් කියලා කිව්වට සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න අයවලුන් වෙනුවෙන් පෙනී සිටින නමුත් අහිංසකේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්න ඔය කවුරුත් ගිහිල්ලා කතා කරේ නැහැ. එදා කරෙත් නැහැ, අද කරන්නෙත් නැහැ. ඔවුන් ගුද්ඝෝෂණ සැකපිට අත්අඩංගුවට ගත්තේ අය වෙනුවෙන් පමණයි ඔය ගිහිල්ලා කතා කරේ. මහා යුද සෙනවියෝ කුදලගෙන ගිහිල්ලා හිරේ දාලා දානකම් ඒ අයවලුන් බලාගෙන සිටියේ කොහොමද කියනක මතක් කර දෙන්න ඕනි.
1: පාස්කු ප්‍රහාරයේ විමර්ශන දේශපාලනීකරණයෙන් වැළකිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පැවසුවේ.
7: මේ කාරණය තනිකර දේශපාලනික හස්තයක් විදිහට හසුරවන්න උත්සාහ කරනවා. එහෙනම් කරුණාකර අපි ඔබට කියන්නේ මේ ඕනෑම පරීක්ෂණයක් කරන්න. හැබැයි මේ පරීක්ෂණ ඔබතුමන් වාසලා දේශපාලනීකරණය කළා. ඒ දේශපාලන වේදිකාවේ ඔබේ මාතෘකාව බවට පරිවර්තනය කරගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ තුල අසාධාරණයට ලක් වෙන මිලට ජනතාව. අසාධාරණයට ලක් වෙන පාස්කුරුද විඳිතය. අද මේ කතා කරමු කිසි කතිකේ කතා කරාද? ඒකේ මරාගෙන මරගේ බෝම්බ කරුවගේ තාත්තා වගේලා ජාතික ලැස්තිව කියලා.
1: ව්‍යාජ ජාතිකත්වයට එරෙහි විය යුතු බවයි නියෝජ්‍ය මාත්‍ය දිනුතු සමන් කුමාර සඳහන් කළේ.
7: මෙතන ඇවිල්ලා කතා කරනකොට අපි දන්නවා සලයට යට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඊබ්‍රාහීම්ට නිදහස් දුන්නේ කවුද කියලා ඕගොල්ලෝ මතක් කරලා බලන්න. මෙන්න මේකට අපි හෙරෙයි වෙන්න ඕන. මේ තියෙන ව්‍යාජ ජාතිකත්වයට අපි හෙරෙයි වෙන්න ඕන. සුදු රෙද්ද පොරව ගත්තට ඒ සුදු රෙද්ද ඇතුලේ මේ තියෙන අමූලික ත්‍ස්තවාදී අපි පෙන්වලා දෙන්න ඕන.
1: ආණ්ඩුව එල්ල කරන චෝදනා ඇසීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ.
7: ඔය ඔන්න බලන්නකෝ පිකප් එක නැති. ඔය බලන්න ඔය බලන්නකෝ ප්‍රියර ගැරනින්ද භූමිදල් ගෑවගේ පිකප් පිකප් පිකප් පිකප්. අනේ අම්මපල්ලා. අපටත් කෙලවෙන්න අන්තිම මොහොතේ. අපේ ආණ්ඩුවක් කෙලවෙන්න අන්තිමෝද අපෙත් හිටියා ඔය වගේ ජෝ කරලා. මේ ආණ්ඩුව කෙලවෙනවා කියලා දැනගලත් හේ අපි ඡන්ඩි. අන්න කියපුවා. දන්නේ නැහැ කෙලවෙනකන්. කෑ ගන්න. අපි තව සපෝට් එක දෙනවා. අනේ අම්මේ කෑ ගහන්න බනින්න. ඒ ඔක්කොම අපි අහගෙන ඉන්නවා.
1: පාස්කෝ ප්‍රහාරයේ විමර්ශන අතිටුවීමක් සිදු නොකරන බවයි නියුච මාත්‍ය සුනිල් වටකල සඳහන් කළේ.
8: මොන විවේචනය අපිට එල්ල කරත් මේ හොරු අල්ලන වැඩේ ඇතුළු පාස්කෝ ප්‍රහාරයේ පරීක්ෂණ කිසිසේත්ම නතර කරන්නේ හෝ ඒ සම්බන්ධයෙන් බාධාවක් ඇති කරගන්නේ දිගටම මහා මොලකරු අල්ලන තාක්කල් මේක යනවා ඇති.
1: පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව නිශ්චිතව අනාවරණ කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන කියා සිටියේ.
4: ඇත්තටම අපි නිහඬව ඉන්නේ අහිංසක මිනිසුන් මිය යාමට මේ ප්‍රහාරය එල්ල කිරීම සඳහා සලේව භාවිතා කළේ JVP ජාතික ලයිස්තු ඊබ්‍රහීම්ද එහෙම නැත්නම් වෙනත් පක්ෂයක නායකයෝද කියන එකෝ ලෝකේ වෙනත් රටක්ද කියලා අපිට හොයාගන්න බැරුව ඉන්නේ. කලබල වුණා නේදක් ගාලා
9: අපිට බණින්නත් එක්ක වෙලාව දෙන්න කරු කතා නැතුව
4: මම හිතන්නේ ජාතික ලයිස්තුවට දාන්න තරම් විශ්වාසයක් ඔබට ඊබ්‍රහීම් සම්බන්ධයෙන් තිබුණා නම් ඊබ්‍රහීම් මොනවද ඔබ වෙනුවෙන් කළේ කියලත් අපිට දැනගන්න ඕනේ.
1: මොට්‍රත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවෙතැයි පැවසෙන මූල්‍යවංචා සම්බන්ධයෙන් වන රජයේ කිනුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ මාර්තු 10 සහ 21 යන දිනවල මොට්‍රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ කිනුම් පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල කරුණු වාර්තාවට ඇතුළත්. වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබුණේ ස්ථාවර නියෝගානුවයි. අමාත්‍යවරුන්ගේ පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව පසුගිය මාර්තු 4 වනදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කරුණු යලි සලකා බැලීමක් සිදු කළා. ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ ඇති ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය විසින් ඇමරිකානු හෙලිකොප්ටර් යානයකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන පලිගැනීමේ ප්‍රහාර ශක්තිමත් සහ බලවත් බවයි. ඇමරිකාව සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සිය එක්ස් කිනුම ඔස්සේ ප්‍රකාශයක් සිදු කළා. ඔහු සඳහන් කළේ කිසිදු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ඉරානයේ සන්නද්ධ හමුදා ප්‍රතිචාර නොදක්වන බවයි. ඇමරිකානු හමුදා භටයින්ට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් ඉරානය අවට කලාපෙන් ඉවත් විය යුතු බවද අබ්බාස් අරක්චිගේ පණිවිඩයේ සඳහන්. හොමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය විසින් ඇමරිකානු හෙලිකොප්ටර් යානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුණේ පසුගිය 8 වනදායි. කලාපයේ මුර සංචාරය නියලී සිටි හෙලිකොප්ටර් යානයකට එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි ඇමරිකානු මාධ්‍යම අණදෙන නිලධාරී බලකාය සඳහන් කළේ. එම යානයේ සිටි ඇමරිකානු හමුදා භටයින් දෙදෙනා පැය දෙකක කාලයක් තුළ නිරුපද්‍රිතව මුදා ගැනීමට ඇමරිකානු මාධ්‍යම අණදෙන නිලධාරී බලකාය පියවර කෙළ තිබෙනවා. යලිසිරස්තල සරණ වැලිකඩට දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි. අපනයන එපෙයි රීති සංශෝධනයට ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් ප්‍රති සිටින්න පැන් පැ පුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: දශක ගානක් පුරා වේදිකාවේ රජ කරපු රාජ කපුරු වේදිකා නාට්‍ය ළඟදී ආයෙම අපිට බලන්න පුළුවන්.
2: හොඳ සබන් අඟ ගාලා හයි හයි. මුකලින්දින් දිය ඇදනාලා.
3: ඒ ජුනි මාස 13 වෙනි සෙනසුරාදා හවස 3:30 6:45 නාමල් මාලනී පුංචි තියටකේදී.
1: ඒ ගැන වැඩි විස්තර අපි ජනක් ප්‍රේමලාල්ගෙන් ඇහුවා.
4: රාජ කපුරු නාට්‍ය මම නිර්මාණය කරන්නේ අතු අවුරුදු. තවත් විශේෂත්වයක් තිබෙනවා මංගල දර්ශනයේ ප්‍රධාන චරිත රංගපෑ රවීන්ද්‍ර යසතරත් ගාංග අජිත් ලකුගේ ආදි ශිල්පීන් තවම එම චරිතයෙන් රඟපාමින් මේ අවුරුදු 8ම මේ නාට්‍ය වේදිකාගත කෙරෙනවා. ඉතින් ආරාධනා කරනවා කොළඹ සහ අවත ප්‍රදේශවාසී සියලු දෙනාට එදින රාජකපුර නැරඹීමට හොත් සමග එක්වෙන්න කියලා බොහොම එමෙයි.
3: මේ වෙනකොට දර්ශන වාර සෑහෙන ගණක් පෙන්නලා ඇති.
4: දර්ශන වාර 5000ක ඉක්මවල රංගනය දැක්වලා තිබෙනවා. නගර ගම් ජනව සහ ජපානයේ ඕස්ට්‍රේලියා වාගේ විදේශ රටවල වේදිකාගත කරනවා.
1: වේදිකා නාට්‍යයක් කවදා හරි කල්විකුත් වෙනවද?
4: නෑ, ඒක තමයි වේදිකා නාට්‍යයක් පරවසාලීනේ. මේකට කාල ભેදයක් නැහැ. ඕනෑම දේශයක මේකේ සිද්ධ වෙන්න පුළුවන්. ඕනෑම කාලයක මේකේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි නාට්‍ය කලාවේ තිබෙන විශේෂම භාවය.
0: Talk of the Town.
3: 90 දශකයේ මුලින්ම රිලීස් වුණු Toy Story movie එකට ඒ කාලේ animation world එකම වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ animation movie එකේ chapter 5 මේ මාසේ 19 වෙනිදා රිලීස් වෙනවා.
1: හැබැයි මේ දවස්වල movie එකට වඩා ගොඩක් දෙනෙක් කතා කරන්නේ Taylor Swift Toy Story movie එකට කරපු I knew it, I knew you කියන song එක ගැන.
3: Movie එකේ Jessie-ගේ character එකේ emotional journey එකෙන් inspire වෙලා තමයි song එක ලියලා තියෙන්නේ.
1: ඒ වගේම මේ song එකෙන් Taylor-යාගේ country music style එකට ආයෙම ලඟ වෙලා තියෙනවා.
5: It's been a while, but I knew it, I knew you.
0: Talk of the Town.
6: Finishing wahala kles color of flow wajabena. සිත බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: නාමයයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 07.476.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
2: ගංගා කල්ලෙන්නේ ඉන්න බෙදිරියේ
3: නා කුමරියේ
2: විරුපෙම්
3: මැදිරි කියල කිවන සන්තෝසි ගියා.
4: ඇත්ත කියනවට මගේ මිලෝක ඇත්තට මාකට් එක අඩු විරේ. ඇත්ත කියද්දි අප්සෙට් වෙලා බොඩු පෙන්නන
5: ලා මකලෝ සහ ලාව.

0: 101.2 98.4 සියත දිවයිනපුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි හොඳ යාළුවෙක් කියලා කියන්නේ ජීවිතේට විශ්වලාගෙන අපු ආශිර්වාදයක්.
3: හරියට අපි දෙන්නා වගේ නේද රවිෂ්ක?
2: හරියටම හරි. අන්නේ වගේ හොඳ යාළුකම් තියෙනව නැති කරගන්න හොඳ නැහැ. ඔන්න අද දවසේ අපේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට සම්බන්ධ වෙලා ඉන්නවා පාදුක්කේ ඉඳන් විහාරි. Good morning විහාරි.
4: Good morning.
2: විහාරි ලෑස්ති නේද එහෙනම් රුපියල් 5000ම වින් කරන්න උදේ පාන්දරින්ම?
4: ලෑස්ති.
3: ප්‍රශ්න හතරයිනේ තියෙන්නේ. හොඳට උත්තර දුන්නොත් රුපියල් 5000 ඔයාගේ අතට ගන්න පුළුවන් විහාරි. එහෙනම් මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: හරි, අපේ ඇඟ ඇතුළෙම පිරිසිදු කරන පානයක් තමයි උණු වතුර. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ උණු වතුර ගැන. උණු වතුර පානය කිරීමෙන් උදරයේ මාංශ පේශී ලිහිල් වෙනවා. ඒ වගේම රුධිර වාහිනී ප්‍රසාරණය වෙනවා. අපේ ප්‍රශ්නේ දිනපතා උණු වතුර පානය කිරීමෙන් ලැබෙන වාසියක් වන්නේ 1. ආහාර ජීර්ණය පහසු වේ. 2. ශරීරයට ශක්තිය ලැබේ.
3: විහාරි ඔයා හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනේ දිනා ගන්නවා. එතකොට කැස්ස සෙම් ප්‍රතික්ෂාව වගේ තත්ත්වවලදීත් උණු වතුර ගොඩක් හොඳයි. හරි, එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවලට අනුව 2025 මුල් මාස 6 කුවේට් රාජ්‍යයට රැකියාවන් සඳහා අපේ රටේ කාන්තාවන් 38,000කට වැඩිය ගිහිල්ලා තියෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. කුවේට් රාජ්‍යය යනු වර්ග කිලෝමීටර් 17,818ක් තරම් කුඩා භූමි ප්‍රමාණයක්. ලෝකේ 7 විශාලතම තෙල් සංචිතය තියෙන්නේ කුවේට්වල. අපේ ප්‍රශ්නේ, කුවේට් රාජ්‍යයේ භාවිත වන මුදල් ඒකකය මොකද්ද? 1. ඩිනාර් 2. රියාල්.
3: විහාරිගෙන් අපිට හරි උත්තරේ හම්බුණා. විහාරි ඩිනාර් මුදල් ඒකකයේ ඇමරිකානු ඩොලර් වලටත් වඩා වැඩි අගයක් ගන්නවා. හරි, දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: විහාරි, මේ දවස්වල ආපහු ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය ගැන ටිකක් කතා බහ වෙනවනේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඩෙංගු ගැන. ඩෙංගු වෛරසයේ ප්‍රධාන ප්‍රභේද 4 තියෙනවා. තද උණ, හිස රදය, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දැක ගන්නත් පුළුවන්. අපේ ප්‍රශ්නේ, මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය වැඩිම අවදානමක් සහිත පළාත වන්නේ 1. උතුරු පළාත 2. බස්නාහිර පළාත.
3: විහාරි, තුන්වෙනි ප්‍රශ්නෙටත් හරිය උත්තර දීලා රුපියල් 1000ක් ඔයා පොකට් මනි මේ වෙද්දි අතට අරන් තියෙන්නේ. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ අපේ බෝනස් ප්‍රශ්නේ. වට පුළුවන් බෝනස් ප්‍රශ්නේ තෝරගෙන ඔයා අතේ තියෙන රුපියල් 1000 5000ක් කරගන්න. බෝනස් ප්‍රශ්නේ තෝරගන්න ඕද?
4: ඔව්, තෝරගන්නවා.
2: ලෝකේ තියෙන අමාරුම, හැබැයි ඒ වගේම ලස්සනම රැකියාව මොකද්ද දන්නවද? ඒ තමයි මව් পদවිය. ඔයාට අපි පැහැදිලි කරන්න ඕනේ නෑ නේද ඒක ගැන? ඔන්න අපේ බෝනස් ප්‍රශ්නේ. දරුවෙක්ගේ පළමු ස්නානය සිදු කරන්නේ දරුවා ඉපදිලා පැය 24කට පස්සේ. මේ පැය 24 තුළ දරුවාට පේන්නේ අඟල් 12ක් 14ක් අතර දුරින් තියෙන දේවල් විතරයි. අපේ ප්‍රශ්නේ, දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1. BCG 2. MMR.
3: විහාරි, ඔයා බෝනස් ප්‍රශ්නෙටත් හරි උත්තරේ අපිට දුන්නා. දරුවන් මාරාන්තික ෂය රෝගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ BCG එන්නත ලබා දෙන්නේ. විහාරි, අපි අහුවේ ප්‍රශ්න 4. ඔයා හොඳටම උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
4: හැමදාම මං අහනවා, මං පාන්දර 4ට මොබාරට උයන දැකිටි හැමදාම සියත අහගෙන තමයි වැඩ කරන්නේ. මගේ උදේ දවසම, මගේ මුළු දවසම ප්‍රබෝධමත් වෙන්නේ සියතත් එක්ක තමයි.
3: බොහොම ස්තුති විහාරි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
4: ජය වේවා.
0: සියත පොකට් මනි.
2: මාෂි, ඔයා ඔයාගේ විශ්‍රාම ජීවිතේ, විශ්‍රාම දිවිය ඉස්සරහට ගත කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පතුවක් මුදල් ආයෝජන ක්‍රමයක් අපිට ඕන වෙනවනේ. ඒ වෙනුවෙන් තමයි ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව තියෙන්නේ. අපි විස්තර මතක් කළා. ගන්න පුළුවන් කෝල් එකක් 13:19 ප්‍රතිලාභ ගොඩක් එක්ක අනාගතේ හැඩ කරගන්න පුළුවන්.
3: අනාගතේ හැඩ කරගන්න විදිහ අපි දැන් මතක් කරන්නේ. වගේම තමන්ගේ දැනුම කියන්නේත් ඒ වගේම දෙයක්. අපි කොච්චර දේවල් ඉගෙන ගත්තත් ඒ දේවල් අපිට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හැම වෙලේම මොන හරි දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් තමන්ගේ දැනුම පෙන්වන්න දෙන හොඳම තැනක් තමයි සේත පොකට් මනී කියන්නේ. ඒ නිසා අපිට මැසේජ් එකක් එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්න හෙට දවසෙත් පොකට් මනී දෙන්න. අපි නම් එක මතක් කරන්න 0714 151 151.
2: එහෙනම් අපි අදට යන තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශි.

0: ගුඩ් මෝනින්, දැන් වෙලා උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මිනින්ජයිටිස් රෝගෙන් වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කවුද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: මේ දවස්වල අපේ රටේ පැතිරලා යන වෛරස් මිනින්ජයිටිස් රෝගයෙන් වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කාණ්ඩ කීපයක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා ඉතාම කුඩා දරුවන්, විශේෂයෙන්ම පෙර පාසල් යන වයස දරුවන් වගේම අවුරුද්දට වඩා අඩු දරුවන්ට මේ රෝගය පහසුවෙන් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝගයේ ඇති වුණ සංකූලතා ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රධාන කාණ්ඩ කීපයක් තමයි දැනටමත් යම්කිසි ප්‍රතිශක්තිකරණ පද්ධති ඌනතාවයන් ඇති පුද්ගලයන්, උදාහරණ විදිහට දියවැඩියාව තියෙන පුද්ගලයන්, ඒ වගේම පිළිකාමේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගන්න පුද්ගලයන් වගේම වකුගඩු රෝග, පෙනහළු රෝග වගේම හදවත් රෝග වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයනුත් ඊට අමතරව දැනටමත් යම් යම් රෝගී තත්ත්වයන් නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැකියාව අඩු පුද්ගලයනුත් ඒ වගේම අධික වයෝවෘද්ධ පුද්ගලයනුත් මේ රෝගෙන් ආරක්ෂා විය යුතුයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට මෙම රෝගයේදී සංකූලතා ඇති නොවුනත් මෙවැනි පුද්ගලයන්ට මේ ආසාදනය ඇති වුවොත් යම් යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මොලේ වුණ එම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතු වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල් ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවට මොලේ වුණ හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. මොලේ වුණ රෝගේ හැදුනහම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම තියෙනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව මේ පොඩි දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කිරිබොන එක නවතිනවා. ඊට අමතරව අපි අර තෙල්වල කියලා කියන්නේ අන්න ඒක ටිකක් ඉදිමෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ දරුවටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම පොඩ්ඩක්වත් බලාගෙන ඉන්න එපා. ඉතා ඉක්මනින් ડોක්ටර් කෙනෙක් ගාවට අරගෙන යන්න. මොකද මේක පරක් වුණොත් එහෙම සංකලත ඇති වෙලා දරුවගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් නිසා.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.
2: ඔබත් A-level සබ්සන් ක්ලාසස් එක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011732000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be. ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක. පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000 දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ಶಕ್ತಿಮತ್ ಸಮಾಗಮಕ ಬುದ್ಧಿಮತ್ ಆಯೋಜನೆಯ ದಿನದೇಸಿಯಕ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸದಹಾ ಸೀರ್ ನಾಮಿಯ ದಶಮ ಹತಾಯ ನಾಮಿಯಕ ಆಸಮ ಸಮ ಪೊಲಿಯಕ ಎಲ್ ಬಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ಅವಧಾನ ಬಿಂದು ಐಕೈ ದೇಕೈ ದೇಸಿ ಐ ದೇಸಿಯ ಫಿಚ್ ರೇಟಿಂಗ್ ಎ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಲಿಯಾಪದಿಂಚಿ ಮೂಲ ಸಮಾಗಮಕಿ
1: ಮುಖಕ್ಕರಿ ತ್ರೀವೀಲ್ ಎಕಕ್ ಗಂಡೋನಿ
2: ಮುಖಕ್ಕರಿ ನೆವೆ ತ್ರೀವೀಲ್ ಎಕಕ್ ನಂ ಬಜಾಜ್ಮ ವೆನ್ನೋನಿ ಅಲವಿಯನ್ ಪಸು ಸೇವ್ಯಾತ್ ಸುಪ್ಪಿರಿ ನಡತ್ವತ್ ಅಡುಯಿ
3: ವೆಡಿ ದಿಯುನು ಕಲ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಬಜಾಜ್ ತ್ರೀ ರೋದರಾತಯ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಮೋಟರ್ ಕಂಪನಿ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್ ವೆದಿನ್
4: ಏಲೆವಲ್ ಅವಸನ್ ಕ್ಲಸಿಸ್ ವಿಕ್ NIBM, the City University Samkin, obey global life ikku kodanaga ganna. UK, Australia, Malaysia ho Russia nu vishwavidyalayakin lo piligat upadhyak. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology ho Logistics and Unshaking sampurna karanna. Aduma amathanna, binduwai ekai ekai hat sitis dekai daha. NIBM, the City University, the place to be.
5: Oya, America eksa janapadaya, eksat rajadhaniya, Italy, Australia, Nova Zealand, Singapore wage ratawal da hatakama මිනිසුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
7: ස්ට්‍රැටිනා 100. ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි-ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
8: විදින්.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා සීර 9.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවදාන 0112

මේ අද මං ඔෆිස් එද්දි මාර වැඩක් වුණානි. අද මං ඔෆිස් ආවේ ටැක්සි එකක. හරිද? ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා. ගුඩ් මෝර්නින්. මං අද ටැක්සි එක ආවේ. ඉතින් දැන් වෙනදාට ටැක්සි එක කෙනකොට එන කවුරු හරි කෙනා ඉතින් මාව අඳුරගන ආ මිස් ඔලේ තරසියති. නැත ආ මිස් වාගේ TikTok අපි බලනවා. ගාලේ උගක් හරි වෙනවා. හැබැයි මෙයා එහෙම නැහැ. මෙයා ඉතින් එනවා. ඉතින් හැබැයි කතා බහ කරනවා. ඉතින් හැම දෙයක් ගැනම විස්තර කියනවා. ඉතින් මමත් ආයත් අරින්නේ. මමත් මගේ කටහඬ අඳුන ගන්න ගම්ම මිනිහත් එක්ක ඉතින් අයියා ඉනා වෙනවා. දැන් අඳුරගනි දැන් අඳුර නැහැ. එයා අඳුරන්නේ නැහැ. එයා කතා කරගෙන යනවා. කොහොම හරි ඉතින් ওই කතා බහේදී මට දැනගන්න ලැබුණා එයාත් ඉන්නේ කොට්ටාවෙම තමයි. ඉතින් අද එයාට මේ කොළඹට ආවට වැඩි වෙලාවක් ඉන්නේ. ඉක්මනට ආයි කොට්ටාවට යනවා. ওই වගේ විස්තර ටිකක් ඒ අය ඉතින් මාත් එක්ක ඔන්න ෂෙයා කරගත්තා. එනකොට යාගේ ඩ්‍රයිවින් උත් හොඳයි, කතා බහත් හොඳයි, වදේකුත් නැති මිනිස්සයා. ඉතින් ඒ නිසා මම මේ වාහනේ දැන් මෙතන මේ සීත ඔෆිස් එක ගාවෙන් බැහැලා මම එයාට කිව්වා මේ අයියා ඔයාද මේ ඉක්මනට යනවා නම් ඔයාට පුළුවන් නම් 10 වෙනකන් ඉන්න මටත් පුළුවන් වත් එක්කම යන්න එන්න. මේ එතකොට ඉතින් ඔයාට යනකොටත් ඉතින් හයර් එකක් සෙට් වෙනවනේ එහෙම කියලා මං කිව්වා.

පැලි 1200යි මම ගත්ත පර්ස් එකෙන් රුපියල් 2000ක් මං 2000 අරගෙන අයියාගේ ඇතර දීලක අයියා මේක ඔයා ගන්න ඔයා ගන්න ඔයා යන්න කමන්නේ මං එනකන් ඉන්න ඕනේ යන්න යන්න ඔයා මේක ගන්න අයියා ගන්න කියලා සල්ලි දුන්නා ඒ අයියා හොඳට සල්ලි දිහා බැලුවා අයියාගේ මූණේ පොඩි හිනාවකුත් ගියා හිනාවක් ගිල මගේ පැත හැල්ලක නංගි කමන්නේ ඔය 10ට වැඩේ කරගෙන එන්නකෝ 10ට නෝ ඔය සියතේ ෂෝ එක යකාට ගියාවේ ආ ඔය සියතේ ෂෝ එක යකාට ගියා නංගි එන්න ඔය ඔය යන වැඩේ මොකක් හරි වා වැඩක් වෙන්නේ නැතිනේ ගිහිල ඔය වැඩේ කරගෙන 10ට එන්න මම මෙතන ඉන්න එතකොට මට හිතුණා සල්ලි වලට භාෂාවක් නැති වුණාට සල්ලි කතා කරනවා කියලා ඒ නිසා බ්‍රෝ සල්ලි හම්බ කරන්න සල්ලි හම්බ කරන්න සල්ලි කතා කරනවා නංගි ගිහිල්ලා ඔය වැඩේ කරගෙන එන්න නංගි ගිහිල්ලා ඔය සියතේ ෂෝ එක යකාට ගියාවේ 7:17 ගුඩ් මෝර්නින් අද නම් කොහොමත් යකාට ගිහිල්ලා වගේ නේ අරවින්ද නෑනි

0: මයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් එලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම

0: පටන් අරන් තියෙනවා.
1: හලෝ හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132177.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනුව පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
3: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට. පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායක.
5: Commercial Bank of New

0: හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13-19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩි නිති.
5: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා.

ඊයේ මම ගෙදර යනකොට ගියේ තලවතුගොඩ පැත්තෙන් තමයි මං දැක්ක මේ ට්‍රැෆික් එකක් තියෙනවා. ඊට පස්සේ එතනට ලං වෙනකොට වගේ දැක්ක එක කඩයක් ගිනි අරගෙන තියෙනවා. ළඟ ගිනි නිවේ මේ වාහනයක්ද දෙකක්ද වාහනයක් වගේ මතක නවත්තලා තිබ්බා. මීඩියා සිටියා. කඩේ ඇතුළේ පොඩ්ඩක් පෙනුණා හොඳටම ගිනි අරගෙන. හැබැයි ඒ වෙනකොට ගින්න නිවලා. ඉතින් එහෙනම් ඉතින් ගින්නක් ඇති වුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කාටවත් ප්‍රශ්නයක් නැතුව ඇති කියාගෙන හිතාගෙන මම ඉතින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ෆේස්බුක් එක බලනකොට තමයි මම දැක්කේ ගින්නේ තියෙන බරපතලකම කොච්චරද කියලා. තුන්දෙනෙක් මිය ගිහිල්ලා තිබුණා ඒ කඩේ වැඩ කරපු සේවකයෝ. ඉතින් ඒක එක සිද්ධියක්. මීට දවස් කීපයකට කලින් අපිට ආරංචි වෙනවා සෙනෙහසේ කැදැල්ල ඒ වැඩිහිටි නිවාසයේ ඇතිවිච්ච ගින්න ගැන අපිට ආරංචි වෙනවා. 13 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙනවා ඒ ගින්නෙන්. ඊට පස්සේ මේ පහුගිය දවස්වල මට මතක විදියට පහුගිය 3 වෙනිදා වගේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක ගින්නක් ඇති වෙනවා. 21 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. 60කට වඩා වැඩි පිරිසක් තුවාල ලබනවා. මේ ගින්දර ගිනිගත්තා ගිනිගත්තා කියන නිවුස් ළඟ අපිට ගොඩාක් අහන්න ලැබෙනවා. මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔබේ සමහරක් විට ව්‍යාපාරික ස්ථානයක් වෙන්නේ නැති ගයක් වෙන්නේ නැති මොකක් හරි ඔබේ ගෙදර තියෙනවද ගිනි නිවීමේ උපකරණයක්? මට ඒක කියන්නකෝ. මේ අහන මම දැන් මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. අපේ ගෙදරත් නැහැ. ඒ කියන්නේ අපි සමහරක් දේවල් හිතාගෙන ඉන්නව නෑ. එහෙම වෙන්නේ නෑ. ගින්නක් තලවතුකට අපේ ගෙවල් ගිනිග එහෙම කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි එහෙම ප්‍රශ්නයක් ආවම අපිට සොලියුෂන් එකක් නෑ. අපිට උත්තරයක් නෑ ඒ වෙලාවට. ගින්නක් කියන එක පොඩියටනි පටන් ගන්නේ නේ. ඒකට ඒ වෙලාවේ ඒක මැඩ පවත්ව ගන්න අවශ්‍ය කරන දේවල් අපි ගාව නෑ. විශේෂයෙන්ම විදුලිය සම්බන්ධ ගින්නක් ඇති වුණොත්ින් ඒකට වතුර දාන්න නෑ කියලා දන්නව නේද? ඒක දන්නවද? රයිට්. එහෙනම් වෙරි ගුඩ්. අපි එතන ඉඳන් චුට්ටක් මේක හොයාගෙන යමු. මේ ගිනි ගැනීම සම්බන්ධ කාරණා ගැන. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ විදුලියෙන් ගින්නක් හටගත්තා කියලා. එතකොට පළවෙනියටම කරන්න ඕනි දේ තමයි ප්‍රථමයෙන් විදුලි සැපයුම විසන්ධි කරන්න ඕනි. හැබැයි ඒකත් කරන්න ඕනි ආරක්ෂිත නම් පමණයි. හරිද? ඒ වගේ වෙලාවට වැඩි වැඩ කරන්න යන්න හොඳ නැහැ. ආරක්ෂිත නම් විදුලි සැපයුම විසන්ධි කරන්න ඕනි. ඊට පස්සේ ගෙදර තියෙන්න ඕනි ගිනි නිවීමේ උපකරණ. ඔබේ ව්‍යාපාරික ස්ථානයේ අනිවාර්යෙන්ම බොස් කෙනෙක් අහගෙන ඉන්නවනම් කවුරු හරි අයිතිකාරයෙක් අහගෙන ඉන්නවනම් මතක තියාගන්න තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගිනි නිවීමේ උපකරණයක් අර සිලින්ඩර් එකක් වගේ තියෙන්නේ නේ. කාබන් ඩයොක්සයිඩ් හරි ඩ්‍රයි පවුඩර් එකක් හරි දාලා අර හදපු සිලින්ඩරයක් තියෙන්නේ. සමහර කට්ටිය ඕක පාවිච්චි කරන ඕක තියෙනවා. හැබැයි පාවිච්චි කරන්නේ නෑ. ඒක තියෙන්නේ පාවිච්චි කරන. ඒකට නිකන් අර වීදුරුවක් අස්සේ දාලා එහෙමනේ තියෙන්නේ. පොරවකුත් තියෙනවා. ඒක බිඳලා ගන්න කියලා. සමහරක් ලොකු තැන්වල WTC එක එහෙම තියෙනවා. ඒ පොරවකුත් තියෙනවා. ඒක හැබැයි එහෙම ගිනි අරගෙන නෑ ඒක යූස් කරලා. හැබැයි ඉතින් මොකද්ද වගේනේ අර පොරවෙන් ගහලා වීදුරුව කඩලා අර කරගෙන අයියෝ ගාලා එකක් කෙනානේ. එහෙම නෙමෙයි ඒක යූස් කරන්න තියෙන්නේ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ නැත්තම් අදම තීරණය කරන අද දවසේ ඔබේ ලිස්ට් එකේ ඔබේ වැඩ ලිස්ට් එකේ උඩින්ම තියෙන්න ඕනි කෑල්ල තමයි ඒක. ගිනි නිවීමේ උපකරණයක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තියාගන්න. හදිසි ගින්නක් ඇති වුණොතින් ප්‍රශ්නේ වැඩි දියුණු වෙන්න කලින් ඔබට විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක. ගිනි නිවීමේ උපකරණයක් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ තියෙන එක. අනිත් විශේෂම කාරණාව විදුලිය සම්බන්ධ ගින්නකදී ජලය දාන්න එපා. මොකද ජලය දැම්මට පස්සේ විදුලි සැර වැඩිමේ අවදානමකුත් එතනදී ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ගින්න දැන් බැලුවා පාලනය කරගන්න බෑ. වැඩි වැඩ දාන්න එපා. හග්ගාලා ඒ තැනින් ඉවත් වෙන්න. ඒ වගේම අවට ඉන්න මේ ප්‍රදේශයේ කට්ටියටත් ඒ අනතුරු ඇඟවීම කරන්න. හරිද? ඔබ විතරක් අයින් වෙලා ආහා මම බේරුණා අම්බෝ යන්තම් ඇති කියලා ඉන්න එපා. ඔබ අයින් වෙලා අනිත් අයටත් ඒ මැසේජ් එක කොහොම හරි දෙන්න. ඊළඟට ඔබ ගාව තියෙන්න ඕනි ඔබේ මතකයේ තියෙන්න ඕනි නම්බර් එකක්. මම දැන් මේ වෙලාවේ කියනවා ඒ තමයි 110 කියන නම්බර් එක. කොහෙවත් ලියාගන්න එපා. ඉතින් ගින්නක් ඇතුනොත් ඔය ලියාගන්න ඒවා හොයාගන්න බෑනේ හදිස්සියට නේද? ඒ නිසා ඒක මතකේ තියාගන්න. අපිට තියෙනවනේ 1990 ඔළුවේ තියෙනවා, 119 ඔළුවේ තියෙනවා. ඒ වගේම 110 කියන නම්බර් එක මතකේ තියාගන්න. ෆෝන් එකට දාගන්න. ඒ වෙලාවේ Google කරලා හොයාගන්න පුළුවන්. ඒක මම නෑ කියන්න. හැබැයි හදිසි වෙලාවක අපිට කරන්න මොනවද කියන කාරියට හිතාගන්න බැරි වෙනවා. අපිව ස්ටක් වෙනවා. ඊළඟ ස්ටෙප් එක මොකද්ද කියලා හිතාගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ නම්බර් එක පුළුවන් නම් මතකේ තියාගන්න. ඔබ ඔෆිස් යන කෙනෙක් නම් පොඩ වයිෆ්ට මේ මැසේජ් එක දෙන්න. මේ හදිසි දෙයකදී බබා මෙන්න මෙහෙමයි අපි ක්‍රියා කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ওই ජපානේ වගේ රටවල් වල නිතරම භූකම්පන ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ මිනිස්සු ඒකට රෙඩි. එහෙම ප්‍රශ්නයක් එනකොට ඒකනේ මේ මිනිස්සු ගෙවල් හදන්නේ පවා. ඒක කැඩිලා බිඳලා ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැති දේවල් වලින් ඉන්නේ ගෙවල් හදන්නේ නේ. අපි වගේ සිමෙන්ති දාලා අපිට භූකම්පන සම්බන්ධයෙන් අපිට අත්දැකීම් නැහැ. හැබැයි
ඒවා හදන්නේ ඒකට ලෑස්ති වෙලා. ඒ කියන්නේ ප්‍රශ්නේ එන බව දැනගෙන ඒකට ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ අපිත් මේ ගිනි සම්බන්ධ කාරණා එක දිගට එක ළඟ ළඟ කතා කරනවා. මේ ජීවිත ඒ කියන්නේ නොසලකිලිමත්කම නිසා සමහරක් වෙලාවට දැන් මේ ඊයේ නිවුස් එකේ, තලවතුගොඩ නිවුස් එකේ තියෙනවා මේ ගෑස් සිලින්ඩරය සවි කරලා තිබුණු උපකරණයක ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ. ඒක ප්‍රමිතියක් නැති එකක් හරි මොකක් හරි එකක් තමයි සවි කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ ගින්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ අනතුර වළක්වා ගන්න ඉඩකඩ තිබුණා කියන එක. ඉතින් එතකොට තවත් හිතට අමාරුයිනේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් පෙර සූදානම කියන එක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ඉස්කෝල්වල පුංචි ළමයිට එහෙම කියලා දෙන්න ඕනි කාරණා තමයිනේ. අපි කවදාවත් ඉස්කෝල්වල ඉගෙනගෙන නැහැනේ. ටිකක් ලොකු නාම නම් මට මතකයි අර ගෑස් සිලින්ඩරේට තෙතරදි කෑල්ලක් දාලා ඒක නිවන සිස්ටම් එකක් ගැන කට්ටියක් ඇවිල්ලා අපිට කියලා දුන්නා. ඒක මතකයි. හැබැයි පුංචි කාලේ නම් මේ දේවල් කියලා දෙන්න ඕනි කියලා හිතෙනවා. ඒක වෙනම කාරණාවක්. දැනට ඔබ මතක තියාගන්නකෝ මේක. ඔබේ ගෙදර, ඔබේ ව්‍යාපාරික ස්ථානයේ ගිනි නිවන උපකරණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. කඩේ ලොකුද පොඩිද අදාළ නැහැ. මිනිස්සු වැඩ කරනවනේ, සේවක සේවිකාවෝ ඉන්නවනේ නේද? අවශ්‍ය කරන ලස්සන දේවල්, වටිනා දේවල් ඔබේ ඔය කඩේ තියෙනවනේ නේද? ඉතින් ගෙදරක වුණත් ඒක තිබ්බා කියලා ප්‍රශ්නයක් නැහැ. තිබුණොත් හොඳයි. ඒක පොඩ්ඩක් අවධානයට ගන්න සහ මම මේ මැසේජ් එක මොකද මේක ඇස් දෙකෙන්ම දකින්න හම්බුන දෙයක් නිසා මේක හරි හිතට හරි අමාරුයි ඒ කාරණාව සම්බන්ධයෙන්. ජීවිත තුනක් නේ, එදා ජීවිත 13ක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 110 කියන නම්බර් එක කොහේ හරි ඔබේ හිතේ තමයි හොඳම තැන. හිතේ පොඩ්ඩක් ඒක ලියාගෙන තියාගන්න. උදේ 7:36 දැන්.

අදත් අපි හච් ගැන මතක් කරනවා. හච් 15 පැකේජ් එක ගැන, ඒ වගේම කමර්ෂල් බැංක් එකේ. ඔබ දන්නවා නේද මේ දවස්වල ඉහළම පොලියක් හම්බ වෙනවා ෆික්ස් ඩිපොසිට් වලට 11%ක් දක්වා. ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. ඔස්ට්‍රේලියාවේ පැතිනම් මතක් කරනවා මේ පැත්ත පලාතේ බෝට්ටුවෙන් එන්න එපා කියලා. අනේ ඉතින් අපිත් ආයි ඉතින් ජාවාරම් කාර්යොන්ට රැවටිලා, අනේ ඉතින් ඔය ඔස්ට්‍රේලියාව ඔහොම කිව්වට මේ අපිව පිළිගනි, පස්සේ නිකන් ඕකේ වෙයි, එහෙම හිතාගෙන අපි යනවා. අපි කොච්චර මෝඩද කියලා මම මේ කල්පනා කරන්නේ සීරියස්ලි. හරි, කමක් නැහැ. අපි ඕගොල්ලෝ ඔය ජාවාරම් කාර්යයන් ඕගොල්ලෝ වැඩේ කරගෙන යන්න, අපිත් නවතර කරන්නේ, අපිත් මේ දැනුවත් කිරීමේ කටයුත්ත දිගටම කරගෙන යනවා. මොකද අපිට කැක්කුමක් තියෙනවා අපේ රටේ මිනිස්සු ගැන, අපේ රට ගැන අපිට කැක්කුමක් තියෙනවා. ලෝකෙ ඉස්සරහ ගිහලා ලැජ්ජාවට පත් වෙන්න අපිට දෙන්න බෑ. අපේ රට අපේ මිනිස්සුන්ව තවත් අමාරුවේ වැටෙන්න දෙන්න බෑ. රට ඇතුලේ නම් ඕන දෙයක් අපිට කරගත්ත හැකි. වෙන රටකට ගිහිල්ලා අමාරුවේ වැටුණා කියන එක ඒක හිතට හරි නෑ. හරිද? ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරනවා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා. ඒ වැඩේ කළා කියලා ප්‍රයෝජනයක් නෑ. ගඟට ඉනි කැපුවා වගේ කියන එකට මේ කාලේ කියන්න තියෙන කියමන තමයි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගියා වගේ කියන. ඒ කියන්නේ වෙන වැඩක් නෙමෙයි ඒක. හරිද? කිසිම මොකද්ද ඒකට කියන්නේ, මට කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් සහ කිසිම නිකන් සල්ලි ටික නාස්ති කරගන්නවා. නිකන් ඔබ නිකන් කට්ටක් කන්නේ, නිකන් දුකක් විඳින්නේ මොකටද? රයිට්. ඊට පස්සේ අපි කාගීල්ස් ගැන මතක් කරන්න ඕනේ. කාගීල්ස් ෆුඩ් සිටි වෙතේ නම්මෝ මේ දවස්වල ඒගොල්ල දෙනානේ අපිට ඉලෙක්ට්‍රික් කා එකක් නේද දෙන්න ලෑස්ති කරලා තියෙනවා. සල්ලි දීලා ගන්න ඕනේ නැහැ, නිකන් ගන්න පුළුවන්. හරිද? සුපුරුදු විදිහට යන්න කාගීල්ස් ෆුඩ් සිටි. ඊට පස්සේ නිෂ්පාදන තියෙනවා නම් කරපු ඒවා 22ක් විතර. ඒ අතරින් 3ක් ඔබේ බඩු ලයිස්තුවට එකතු කරගන්න. ඊට පස්සේ අර බිල් එකේ තියෙන කෝඩ් එක SMS කරලා ඔබට පුළුවන් ජයග්‍රහකයෙක් වෙන්න. මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ජයග්‍රහණය කරන්න අවස්ථාව දීලා තියෙනවා කාගේල්ස් ෆුඩ් සිටි. අපි ප්‍රයිම් ගෲප් එකේ තව සුපිරිම කඩවත තියෙන ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරනවා මේ දවස්වල. වැඩි විස්තර කියන්න. ඊළඟට විෂන් කෙයා ආදරෙන් මතක් කරනවා. දැන් ෆාදර්ස් ඩේ එනවනේ නේද? ජූනි මාසේ 21 මට මතක විදියට. ඒ කියන්නේ ජූනි මාසේ 3 ඉරිදා දවස තමයි ෆාදර්ස් ඩේ විදියට නම් කරලා තියෙන්නේ. හරිද? දැන් වෙන රටවල් වල සාමාන්‍යයෙන් ඒ දවසට ඉතින් තාත්තව බලන්න යනවා. මොකද දරුවෝ ඉන්නේ ගොඩක් දුර ඈතනේ. දරුවෝ බලන්න යනවා, තාත්තිත් එක්ක ඩිනර් එකකට යනවා, ඒ වගේ තියෙනවා ඉතින්. දැන් අපි නම් ඉතින් හැමතිස්සෙම දවස ගානේ කතා කරනවා, අම්මලා තාත්තලා කතා කරනවා. අපි ගොඩක් ළඟයිනේ අම්මලා තාත්තලටනේ. ඉතින් ඒ නිසා ෆාදර්ස් ඩේ එනකම් ඉන්න එපා. තාත්තගේ ඇස්වල පොඩි හරි ගැටලුවක් මෙහෙම පේනවා නම් ඔබට, එහෙම නැත්නම් තාත්තිගේ වයසත් එක්ක හිතෙනවා නම් ඇස් කොහොමද දන්නේ, පොඩක් චෙක් කරලා බලන්න ඕනි කියලා අනිවාර්යෙන් විෂන් කෑයකට එක්කගෙන එන්න. හරිද? ඒ ගැනත් අපි විස්තර කියන්නම්. ඊළඟට අපි සිංහයකට ඔබව එක්කගෙන යනවා. ගිහිල්ලා 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන සුපිරිම ෆ්‍රිජ් එක මේම් බලන්න. මේ තියෙන්නේ සුපිරිම ෆ්‍රිජ් එක. ඒක අපි ඔබට ගන්න කියන්න ඕනේ නැහැ. එතනට ගියාම ඒකේ ලුක් එකයි, ඊට පස්සේ විදුලිය ඉතිරි කරලා දෙන එකයි, ඒකේ තියෙන තව එක ෆීචර්ස් නිසා ඔබ අනිවාර්යෙන් ඒක ගන්නවා. ඒ නිසා මම කියන්නේ සිංහයකට යන්න. රයිට්. ඊට පස්සේ ඔනර් ෆෝන් එකත් බලන්න. X9D ෆෝන් එක ගැන අදත් අපි කතා කරමු. පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනි. පැල්වත්ත අපිට දෙන්නේ කිරි පිටි එක විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ගාව නන් ෆැට් එක තියෙනවා. ඒගොල්ලෝ ගාව අයිස්ක්‍රීම් තියෙනවා. ඒගොල්ලෝ ගාව යෝගට් තියෙනවා, බටර් තියෙනවා, ගී තියෙනවා, මුදවපු කිරි තියෙනවා. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකක්ම හදන්නේ අපේ රට ඇතුලේ. අපේ දේශීය කිරි ගොවියව ශක්තිමත් කරන ගමන් විශාල කිරි ගොවීන් විශාල සංඛ්‍යාවක් ලොකුම සංඛ්‍යාව එකතු කරගෙන ඒ කිරි ටික හරි විදිහට ඒ ප්‍රොසෙස් එකේ ඇවිල්ලා තමයි ඔය කිරි පිටි එකද අයිස්ක්‍රීම් එකද ඔය ඔක්කොම අපේ මාකට් එකට එන්නේ. නම මතක තියාගන්න, මේ අපි කතා කරේ පැල්වත්ත ගැන. 7:43

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: අලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: Writer, color up strip ceiling ගැන දැනගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් colorup.lk.com site එකට මුලින්ම යන්න. ඊට පස්සේ අපි contact කරගන්න numbers ඔක්කොම දෙන්නම්. වහල සම්බන්ධව වැඩක්, එහෙම නැත්නම් සිවිලිම සම්බන්ධව වැඩක් ඔබට කරගන්න තියනවා නම් color up එකෙන් වැඩේ ගොඩ දාගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඊළඟට අදත් අපි කතා කරනවා platina 100 ගැන, bajaj platina ගැන. හරිද? හොඳට තෙල් කරන bike එකක් ඔබ හොයනවා නම් මෙන්න තියෙන ඕකේ. අපි ඩේවිඩ් පීරිස් මෝඩ සමාගමෙන් හම්බ වෙන ඒ විශ්වාසයක අවුරුදු 40ක සර්විස් එක කියන්නේ ඒ මිනිස්සුන්ගේ තියෙන මිනිස්සුත් එක්ක අපේ ජනතාවත් එක්ක එයාගේ පාරිභෝගිකයත් එක්ක තියෙන ඒ බැඳීම නම් ඇත්තටම ඒක මාරයි. ඉතින් ඒ නිසා තමයි මෙච්චර බජාජ් වාහන කෙරෙහි මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ. ඩේවිඩ් පීරිස් මෝඩ සමාගමේ දෙන සපෝට් එක වාහනේ දීලා වාහනේ දුන්නා කියලා අත පිහිද ගන්න ජාතිය කට්ටියක් නෙමෙයි ඩේවිඩ් පීරිස් මෝඩ සමාගම. ඉතින් ඒත් එක්කම බජාජ් ත්‍රිවිල් එක ගැනත් කියන්න හිතෙනවා. ඉතින් බජාජ් අලුත්ම ත්‍රිවිල් එකත් ගිහිල්ලා බලන්න 236 cc හොඳ එන්ජින් එකක් තියෙන්නේ, හොඳ එන්ජින් කැපැසිටි එකක්. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ එන්ජිම ලොකු වුණා කියලා. සමහරක්ලට එන්ජිම ලොකු වුණාම තෙල් කරන එක අඩු වෙනවනේ. එහෙම නෑ, මේකට තියෙනවා EFI තාක්ෂණය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට තෙල් කරන සුපිරිම සුපිරි ත්‍රිවිල් එක ඔන්න තියෙනවා. ෂෝරූම් වලට ගිහිල්ලා බලන්න. රයිට්, අපි අදත් කතා කරමු ඇලුමෙක්ස් ගැන. ඇලුමෙක්ස් ගැන විශේෂයෙන්ම මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධව වැඩක් මේ වෙලාවේ කරන කෙනෙක් නම් මේ දවස්වල අපේ ෂෝ එකේ කියන මේ මැසේජස් ටික ඔබට මාර විදියට වටිනවා. මොකද අපි ගොඩක් වෙලාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධව වැඩක් කරගනිද්දී ඩිස්කවුන්ට්ම බල බල ඉඳලා, ලාභෙම හොය හොය ඉඳලා වැඩේ කරොත් කවදා හරි දවසක ඔබ අමාරුවේ වැටෙනවා. ඉතින් ඒ නිසා හැම තිස්සම බලන්න ක්වලිටි එක සම්බන්ධ. මේ කන බොන දේවල් වලත් අපි ක්වලිටි බලන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ඒක අදාරගෙන ඒක හරි නැත්තම් ඊළඟ පාරේ කරන් ගන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් විශේෂයෙන් මේ ඇලුමිනියම් කාරණාවේදී ක්වලිටි එක ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න. ඉතින් ඒක හපලා බලලා, නැට්ට කඩලා බලලා, ඒක හොලවලා බලලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්වලිටි එක සම්බන්ධද ඒක බලන්න තියෙන හොඳම දේ තමයි ඒ ප්‍රොඩක්ට් එකට ලැබිලා තියෙන සහතික මොනවාද, ජාත්‍යන්තර පිළිගැනීම කොයි වගේද. ඉතින් ඒ දේවල් වලින් අංක එකේ තියෙන ලෝකේ රටවල් 17කට යවන අපේ රටේ ඇලුමිනියම් එක තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. රයිට්. ඊළඟට අපි NLB ගැන, අද අපිට අලුත් ආරංචියක් තියෙනවා. Yes, අපිට අලුත් ආරංචියක් තියෙනවා. අපි කතා කරන්නේ අද හඳහන ලොටරි එක ගැන, NLB. ඉතින් වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. පෙරඩුවා වාහන ගැනත් මතක් කරන්න ඕනේ. සුබ ආරංචියක් මේක. හරිද? තාමත් ඔබට පෙරඩුවා වාහන පරණ ගානට ගන්න පුළුවන්. හැබැයි අපි දන්නේ කලින් ගෙනාවු ඒ ලොට් එක කොච්චර තියනවද කියලා හරියටම කියන්න බෑ. මෙච්චරයි තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ. සමහර වෙලාවට අපි ළඟදිම දවසක කියන්නේ දැන් ඔන්න අලුත් සෙට් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අර පරණ ගානටම දෙන්න බැරි වෙයි කියන නිවුස් එක එනකන් දින්නේ. ආ, වාහනයක් ගන්න හීනයක් තියනවනම් ඒක කල් දාන්න එපා. මම ඒ කතාවත් කියන්නම් කොහෙද. හරිද? ගන්න යන්න පෙරඩුවා වාහන කියලා බලන්න. මැලේසියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. ජපාන් තාක්ෂණයත් එක්ක තමයි මේ ඔක්කොම දේවල් වෙන්නේ. පෙරඩුවා කියලා කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක්. හරි? තව මොනවද ඔගලන්ට කියන්න තියෙන්නේ? ඕකේ, අපිට පත්‍රේ බලන්නත් තියෙනවා. ඊට කලින් අපි සින්දුවකුත් අහමු. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන මතක් කරන්න ඕනේ. එක චාර්ජ් එකයි කිලෝමීටර් 121යි. සුපිරි මෝටරයක්, සුපිරි බැටරියක්, ලස්සනම ලස්සන කලර්ස්. කවුද මේ හැන්ඩියා? එයාට අපි කියන්නේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කියලා. 7:51 දැන්.

0: නැති ජාත්‍යන්තර කොලි කෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
2: Good morning. ආශ්චර්ය සතිය යනවා හරි වේගෙන් අද බදාදද කොහෙද නේද?
1: ඒකනේ අනේ.
2: හරි වේගෙන් යනවා.
1: ඉරිමි කටහඬක් යනවා මට. සතුටුයි. අද අරවින්ද නේ.
2: ආවේ අද දවසට පිරිමි කටහඬක් ඇහුණමද වට?
1: Yes, හරියට හරි.
2: Right. එහෙනම් අපි පත්‍රවල තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා බලන්න හැරෙමු. ඊට කලින් මම මතක් කරලා ඉන්නම් ස්විස්ටෙක් ඇලුමිනියම් අදත් අපිත් එක්ක ඉන්නවා. ඔයා මේ දවස්වල මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක උමනාවක් වාට තීරණ ගන්න වාගයක් හදනවා නම්, ඔෆිස් එකක් හදනවා නම්, ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම්, හදලා තියෙන එක අලුත් වැඩියා කරනවා නම්, ඔය ඕනම ප්‍රොජෙක්ට් එක මොකක් වුණත් එතන ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් ඇලුමිනියම් වලින් මේ වැඩේ ගොඩ දාන්න කීයක් යනවාද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. ඒ කොටේෂන් එක යවන්න ස්විස්ටෙක් එකට 076-780-7000 තමයි දුරකථන අංකය. මේකට වට්සප් කරන්න කොටේෂන් එක. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාට කියයි වැඩේ එතනින් එහාට කොහොමද කරගෙන යන්න ඕනේ කියලා. ඔයා ඉදිකිරීම කරලි වුණාම ස්විස්ටෙක් එකෙන් ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් තියලා ඔයාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක්, ඒ කියන්නේ මුදල් නැවත ලබා ගැනීමක් පිරිනමන්න ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා. මේක මෙහෙමයි, දැන් මේ කිව්වම සමහරුන්ට හිතනවා මේක තරගයක් වෙන්න ඇති, කොටේෂන් එක වට්සප් කරලා වැඩේ කරලි වුණාම දිනුම් මැදීමක් ඇති, ජයග්‍රාහකයාට තමයි මේක හම්බෙනව ඇති කියලා. නෑ, මේ වෙන හැමෝටම ඒ වැඩේට අනුව කෑෂ් බැක් එකක් ලබා දෙන්න ස්විස්ටෙක් සූදානම්. උපරිමය රුපියල් මිලියන 2.5කට යටත්ව. මෙන්න දුරකථන අංකය නැවතත් 076-780-7000. CDB ගෝල්ඩ් ලෝන් ගැන මතක් කරලා ඉන්නම්. CDB ගෝල්ඩ් ලෝන් කියලා කියන්නේ රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැන. ඔයාගේ සල්ලි හදිස්සියට අතේ තියෙන රත්තරන් ටික ගෙනියලා තියලා ඉහළම අත්තිකාරමක් අඩුම පොලියකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා CDB එක. ඒ විතරක් නෙවෙයි, දැන් මේ දවස්වල පළවෙනි මාසයේ පොලියෙන් භාගයක් නැවත ඔබේ අතට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ වරත්තරම් බඩු කස් තියෙනකොට පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඒ ඔයා ගන්න අත්තිකාරමත් එක්ක ඔයාගේ අතට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න පුළුවන් 0.117388 CDB ගෝල්ඩ් ලෝන් ඇමතුවොත්. GWM වාහන පෙළ ගැන අපි මතක් කරන්නම්. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් තමයි ගෙන්වා බෙදා හරින්නේ. හවල් H6, හවල් H6GT, ටැංක් 500, ටැංක් 300 වගේ වාහන කීපයක් තියෙනවා. මේ හයිබ්‍රිඩ් වාහන සහ ප්ලගින් හයිබ්‍රිඩ් වාහන කියන වර්ග දෙකම මෙතනදී නියෝජනය වෙනවා. ඉතින් අතර මේ GWM වාහන ටික හදලා තියෙන වාට සුපීරියර් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් නිකන් අතරින් මෙතෙන්ට යනවා වෙනුවට තමන් වාහනේ එලවන එක ෆුල් කන්ෆිඩන්ට් පිට එලවන්න කැමති, පහසුව දැනෙනවට කැමති, නිකන් තමන් වාහනේ නැග්ගහම දැනෙන කන්ට්‍රෝල් එක පිළිබඳ හැඟීමට කැමති අයට පුළුවන් 0.117-888-666 කතා කරලා GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එක තියෙනවා හයිඩ් පාක් කෝණේක. එතනට ගිහිල්ලා මේ වාහනයක් එලවලා බලලම ඒ එක්ස්පීරියන්ස් එක හිතට ගතට දැනෙන්න අරගන්න. ඉතින් කතා කරන්න ඔයාගේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරගන්න 0.117-888-666. දැන් මම ගන්නවා දිනමින පත්‍රය අතට. සරණ වසර 16ක් හිරේට, බරපතල වැඩ සහිතයි කියලා තියෙනවා. දූෂණ නඩු 4කට වැරදිකරු, එක් නඩුවකට වසර 4 බැගින් සිරදඬුවම්, වසර 72ක සිරදඬුවම වසර 16කින් ගෙවා අවසන් වෙන විදිහට තමයි නියම කරලා තියෙන්නේ කියලා කියනවා. ලක්ෂ 18ක දඩයකුත් ගෙවන්න වෙලා තියෙනවා. දඩේ නොගෙවුවොත් තව අවුරුදු 9ක් හිරේ යන්න වෙන බව තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට රුපියල් 114,000 අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු වරයා විසින් ඊයේ බරපතල වැඩ සහිතව වසර 16ක සිර දඬුවම් නියම කරලා තියෙනවා. ඉතින් මේ රාජපක්ෂ සමයේ හොඳට බලය ප්‍රැක්ටිස් කරපු කට්ටිය, ඒ බලය සහ බලයට සම්බන්ධයගේ හිතවත්කම් මතින් ඉතින් ඒ ෂෝක් එකට කරපු වැඩවල ප්‍රතිඵල විවිධ විදිහට ලැබෙමින් පවතින. ඉතින් ඕනම කෙනෙකුට යම් මොහොතක දැනෙන්න පුළුවන් මම ඉන්විසිබල්, මාව අල්ලන්න බෑ කාටවත්, මාව ටච් කරන්න බෑ කාටවත්, මං මාර බලයක් තියෙන මාර පොරක් කියලා. ඉතින් ඒ බලය නිසි විදිහටත් අනිසි විදිහටත් පාවිච්චි කරන්න කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. හැබැයි කවදා හරි ඒ බලය ගිලිහෙන මොහොතකදී තමන් කරපු දේවල් වල වගකීම තමන්ට ගන්න වෙනවා, තමන් කරපු දේවල් වලට වන්දිය තමන්ට ගෙවන්න වෙනවා. ඒක තමයි ඉතින් මේ සරණලාගේ අසරණ කතා වලින් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. සහරාන් ඇතුළු පිරිසට වැටුප් ගෙව්වේ සලේ ගෝඨාභයත් දැන සිටියා. සරත් ෆොන්සේකා එහෙම කියන බව දිනමින වාර්තා කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අනුදැනුම හා අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පෙරේදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. සුරේෂ් සලේ යනු හමුදා නිලධාරියෙකුට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවටද ෆොන්සේකා මහතා චෝදනා කළා කියලා කියවෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව සලේ වැසිකිළියට පවා නොගිය බවත්, ඔහු කටයුතු කළේ රාජපක්ෂවරුන්ගේ පුරෝහිතයෙකු ලෙස බවත් කියා සිටියේය. තම හමුදාපතිව සිටියදී සලේ බුද්ධ්‍යංශ තනතුරු වලින් ඉවත් කර සිටියත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්ත කරගත් බවද ෆොන්සේකා මහතා අනාවරණය කළේය. දැන් මෙතන කියන විදිහට සලේ වැසිකිළියට පවා ගියේ නෑ ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුමක් නැතුව කියලා මොනිතර සරත් ෆොන්සේකා කියන්නේ. මේ මොහොතේ සලේට එල්ල වෙන යම් චෝදනාවක් තියෙනවා නම් යම් කාරණාවක් සම්බන්ධයෙන් ඒ හැම දෙයක්ම සලේට ඉහලින් කිසිවෙකු දැනගෙන හිටිය බව තමයි මේ සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ඉඟි කරන්න කියලා අපිට හිතෙනවා. අපි බලමු. ඉතින් පරීක්ෂණ තාම ක්‍රියාත්මකයි, වැඩේ කොහෙද යන්නේ කියලා බලමු. හුඟ දෙනෙක් කලබල වෙලා ඉන්නවා. හුඟ දෙනෙකුට මේක නවත්ත ගන්න ඕනේ වගේ පේන බවක්, නවත්ත ගන්න උවමනාවක් තියෙන බවක් පේන්න තියෙනවා. ඉතින් අපි බලමු. ඒ අතරේ දිවයින පත්‍රයට මං මාරු වෙනවා. භාණ්ඩ ගෙන්වන්න මුවාවෙන් ඩොලර් පන්නලා NDB සල්ලි ගියෙත් එහෙමලු. එවැනි අවස්ථා 26,260ක් හෙළි වුණා. බැංකු 13ක ගිණුම් 227ක් භාවිත කරලා දේශීය සමාගම් 105ක් මේ වැඩේට හවුල්. ඇමති ආනන්ද විජේපාල මැති සභේදී තමයි මේ කියන්නේ. මේක සරලව ගත්තාම ලංකාවේ තියෙන ඩොලර් වලින් අතිවිශාල ප්‍රමාණයක් 2023 වසරේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකාවට විවිධ බඩු ගෙන්නනවා කියලා, ඒ කියන්නේ භාණ්ඩ ආනයනය කරනවා කියලා ඩොලර් එළියට යවලා තියෙනවා. හැබැයි භාණ්ඩ ආනයනය කරලා නැහැ. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඩොලර් වෙනත් රටවල් වලට යවලා තියෙන බව තමයි මේ ඇමති ආනන්ද විජේපාල කියන්නේ. මෙරට තුළ තිබෙන ඇමරිකානු ඩොලර් අතිවිශාල ප්‍රමාණයක් ජාවාරම්කරුවන් පිරිසක් විසින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඉකුත් 2023 වසරේ සිට නීති විරෝධී ආකාරයට රටින් බැහැර කර ඇති බවට පොලිසිය හා රේගුව කළ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ. මේ පිළිබඳ ටිකක් දීර්ඝ විස්තරයක් දිවයින දෙවැනි පිටුවේ සඳහන් කරලා තියෙනවා. රුපියල් බිලියන 13ක මුදලක් ගැනගෙන NDB ගනුදෙනුවට අයත් රුපියල් බිලියන 13ක මුදලක්ද එම ක්‍රමයට රටින් බැහැර කර ඇති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවලු. අවස්ථා කිහිපයකදී ඩොලර් මිලියන 42ක් 43ක් ආදී ලෙස ටෙලිග්‍රැෆික් ක්‍රමයට රටින් බැහැර කරලා තියෙන බව අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. භාණ්ඩ ආනයනය කරන්න තමයි මුදල් යවලා තියෙනවා කියන්නේ. හැබැයි භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ඊට අමතරව දිවයින පත්තරෙන් මම ගන්නවා මෙන්න මේ පුවත. ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකාරිණියක් වන ආචාර්ය අයිරංගනී සේරසිංහ මහත්මියට වයස අවුරුදු 99ක් පිරීම නිමිත්තෙන් ඡායාරූපයක් පළ කරලා තිනවා අද දිවයින පත්‍රයේ. අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එම මහත්මියට. ඒත් එක්කම සැකකරුවෙකුට තිබෙන මානුෂික අයිතිවාසිකම් සලේටත් දෙනතුරු සත්‍යග්‍රහය දිගටම කරගෙන යනවා කියලා විමල් වීරවංශ කිව්ව බව සඳහන් වෙනවා. සැකකරුවෙකුට තිබෙන මානුෂික අයිතිවාසිකම් රණවිරුවකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ලබා දෙන තුරු තමන් ඇතුළු පිරිස සත්‍යග්‍රහයේ නිරත වෙනවා කියලා තමයි ආ කියන්නේ. අපේ මූලික ඉල්ලීම බොහොම පැහැදිලි. අපි කියන්නේ නැහැ පාස්කු ප්‍රහාරයට ගොදුරු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්න එපා කියලා. සුරේෂ් සලේ මහතා පිළිබඳව යම් ආකාරයක සැකයක් තිබෙනවා නම් ඒ පරීක්ෂණ නතර කරන්න කියලත් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේ හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා ශානි අබේසේකර කියන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ දඩයම් ගුහාවෙන් ඉවත් කරන්න කියලා. ඒ වදකාගාරේ තියාගෙන සුරේෂ් මහතාට වදබන්ධන කරන්න එපා කියලයි අපි කියන්නේ කියලා විමල් වීරවංශ කියනවා. ඉතින් ඒත් එක්කම මම දැක්ක රජයේ පාර්ශවයෙන් කියනවා සුරේෂ් සලේට කිසිම ආකාරයක වදබන්ධනයක් කරලා නැහැ. සාමාන්‍ය සිරකරුවෙකුට සලකන ආකාරයටම තමයි යාට සලකන්නේ. ඊට වෙනස් කිසිම වෙනස් කොට සැලකීමක් කරලා නැහැ කියලා ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන හැටි අපි දැක්කා. ඉතින් ඒ පිළිබඳ විවාදයක් තියෙනවා. කොහොමටත් PTA වගේ මර්ධනකාරී අනපනත් ගැන රටතොල විවාදයක් තියෙනවා. ඒ අනපනත් අහෝසි කරන බවට පොරොන්දු වූ රජයක් දැන් මේ ආණ්ඩු කරන්නේ. ඒගොල්ලෝ මැතිවරණ කාලෙදි එහෙම පොරොන්දුවක් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම කවුරු හරි මේ සලේ හරි කවුරු හරි එක පුද්ගලයෙක් බේරා ගැනීම වෙනුවෙන් නෙවෙයි, ඒත් රටතොල වඩා යහපත් නීති ස්ථාපිත කිරීම වෙනුවෙන් PTA එක OS එක වගේ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් රටේ සෑහෙන පිරිසක් සෑහෙන කාලයක් තිස්සේ කතාබහ කරනවා. ඉතින් අපි වුණත් කියන්නේ මර්ධනකාරී අනපනත් රටක වෙනස් වෙන්න ඕනේ. ඒවා මිනිසුන්ට වඩා හිතවත් හිතකර තැනට රටේ නීති වෙනස් වෙන්න ඕනේ. හැබැයි අපි ඒක කියන්නේ මේ කවුරු හරි එක මිනිස්සෙක් වෙනුවෙන් නිකන් එක මිනිස්සෙක් වෙනුවෙන් භූමි තෙල් ගාපු ගැරඬි වගේ හැමෝම දඟලන්න ඕනේ නැහැ. හැබැයි පොදුවේ PTA, ICCPR, OS එක වගේ මර්ධනය පිණිස භාවිතා කළ හැකි වගන්ති සහිත නීති යන පනත් ඔව් වෙනස් වෙන්න ඕනේ. ඔය අතරේ දිට්වාවෙන් විපතටපත් ජනතාවගෙන් නිලධාරීන් අල්ලස් ගැනීම ශෝචනීයයි කියලා අල්ලස් කොමිසම අධිකරණයට කිව්ව බව අරුණ පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. දිට්වා සුලිකුණාටුවට ගොදුරු වූ ජනතාවගෙන් පවා රාජ්‍ය නිලධාරීන් අල්ලස් ලබා ගැනීම ඉතා ශෝචනීය තත්ත්වයක් බව මේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දීලා තිනවා. නවවෙනිදා ඒකට හේතුව දිට්වා සුලිකුණාටුවෙන් පූර්ණ හානි සිදු වූ නිවසක් වෙනුවෙන් රජය මගින් ලබා දීමට අනුමත කර ඇති වන්දි මුදල් ලබා දීම සඳහා අල්ලස් වශයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන අතරේ තමයි මේ ප්‍රකාශය කරලා තියෙන. දිට්වා වගේ සුලිකුණාටුවක් හමුවේ මිනිස්සු කරදරේ වැටුණාම එතනත් බොරදියේ මාළු බාණ්ඩ හදන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් අපේ රටේ රාජ්‍ය සේවය ගැන පුදුමාකාර ආදරයක් ඇති වෙන පුවතක් නේද?
1: හිටගන්න හිතනවා
2: මට. I love you ඈ.
1: Love you too.
2: ගිලෙන්න. සුබ දවසක්.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට
4: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය
5: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
6: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: වෙලාව උදේ 8 විනාඩි 9යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story.
1: ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අතරඟුවට. කරතියෝහිදී පුද්ගලයෙකුට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මෙවන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ වනාතවිල්ලුව කරතියෝ පොලිසිය කළ විමර්ශනයකට අනුවයි. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා කරතියෝ පිහිටි වැවිලි සමාගමකට අයත් කජු වත්තක සිටියදී එහිමුරකරුවන්ට හසු වී ඔවුන් විසින් පහරදී වෙඩි තබා ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයසවරුදු 34 වූ කල්ලටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධි සම්බන්ධයෙන් එම වතු අය මුරකරුවන් 8 දෙනෙකු වායු රයිෆල් අවි 4ක් සමග අතරංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදාවේ පස්වන බලයනියට අයත් කඳවුරකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ ඇති ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ කටම් අලන්බියා මූලස්ථානයේ සඳහන් කළේ තවත් ඇමරිකානු කඳවුරු කිහිපයක් ඉලක්ක කරගන්නා බවයි. ඉරානයට එරෙහිව ඇමරිකාව තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් කලාපයේ ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් පුළුල් ප්‍රහාර අඛණ්ඩව එල්ල කරන බවද ඔවුන් ප්‍රකාශ කළා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: බලවද මේ මයිකල් ජැක්සන්ගේ මූවි එක, මයිකල් මූවි එක පුළුවන් නම් බලන්න යන්න. මේ ඔය ස්කෝප් එකේ අර මේ ඔක්කොම තැන්වල තියෙනවා. මොකද පොඩි අයට පුළුවන් නම් පෙන්වන්න ඒක මාර විදිහට, මොරල් එක හොලුව හැදෙන පොඩි කාලේ ඉඳන් එයා ඒ ගමන එන්න මහන්සි වුණු විදිය තියෙන ලස්සන මූවි එකක් පුළුවන් නම් බලන්න යන්න. හරිද? අපි සතුටින් ඉන්න ඕනිනේ. මොකද නේද, අපිට පොසත් රටක් ලස්සන ජීවිතයක් තියෙනවා. ඉතින් අපි සතුටින් ඉන්න ඕනි ඉඳ අපි පොඩක් ෆිල්ම් එකක් බලන්න ඕනි. මං අහන්නේ රයිට්, එක වෙනම කතාවක්. අපි පොඩක් මේ මයිකල් ජැක්සන් ගැන කතා කරොත්, මයිකල් ජැක්සන් කියලා කියන්නේ පොප් ස්ටාර්. ආයේ කතා දෙකක් නෑ. එයා තමයි පොප් රජ්ජුරුව. ලෝකෙ එතෙක් මෙතෙක් බිහි වූ ජනතාව තුළ බලපෑමක් ඇති කරන්න පුළුවන්, ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් සුපිරිම චරිතය තමයි මයිකල් ජැක්සන් කියලා කියන්නේ. හැබැයි ඒ කියන්නේ වර්තමානයේට ඒක දාගන්න බෑ, එයා දැන් අපි අතර නැති නිසා. හැබැයි එතෙක් මෙතෙක් බිහි වෙච්ච අදටත් ඒ වගේ පොරක් නෑ, ඒ වගේ චරිතයක් නෑ. ඒක ඔප්පු කරන්න මම ලස්සන කතාවක් හොයාගත්තා. හරිද? විශේෂයෙන්ම දැන් ওই BTSලා ගැන එහෙම උන්මාදයක් තියෙනවනේ. හැබැයි ඒගොල්ලොන්ට උනත් ළඟකටවත් එන්න බැරි ජනතාවගේ පුදුම පිළිගැනීමක් තිබ්බ ගායකෙක් තමයි මයිකල් ජැක්සන්. ආයේකේ කතා දෙයක් නෑ. ඕනම කෙනෙක්ගේ ලොකු පොඩි කාගෙන් ඇහුවත් මේ මෙයාව දන්නවාද කියලා ආච්චි උනත් කිය, "ආ පුතේ ඔය මයිකල් ජැක්සන්" කියලා කියනවා. ඒ තරම් ෆේමස්. රයිට්? ඉතින් මෙයාගේ මතකද සින්දුවක් තියෙනවා, "They don't care about us" කියලා. Everybody's on the dinner, nanny care about us. Everybody's on the dinner, nanny care about us. Galahani, right. ඒ සින්දුව මං ඊළඟට ප්ලේ කරන්න. ඒ සින්දුව ෂූට් කරන්න දාගෙන තිබුණේ බ්‍රසීලයේ. හරිද? බ්‍රසීලයේ තියෙනවලු එක පැත්තක්. පාතාල සමාජිකයන්ගේ ක්‍රියාකාරීත්වය උඩරිම තියෙන හැම තිස්සෙම දිෂා දිෂා ඩොන් ඩොන් ඩොන් ගාලා. ඒ පැත්ත තනිකර පාතාල තමයි රන් කරන්නේ. ඊට පස්සේ හරීම, ඒ කියන්නේ ඉන්න මිනිස්සුත් හරීම ප්‍රශ්නවල බ්‍රසීලයේ තියෙන ඉතින් අර දුක්ඛිතම තත්වයක් තියෙන ප්‍රදේශයක තමයි මේක ෂූට් කරන්න මයිකල් ජැක්සන් දාගෙන තියෙන්නේ. හරිද? ඉතින් බ්‍රසීල රජෙන් එයා ඉතින් ඉල්ලීමක් කරනවා, මට මේක ෂූට් කරන්න ඕනේ, මට එන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා. එතකොට බ්‍රසීල රජෙන් කියනවා, "මෙහෙමයි මයිකල්, ඔයාගේ ආරක්ෂාව ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ මේ පාතාල සමාජිකයෝ ඉන්න පැත්තකට අපි කොහොමද ඔයාගේ ආරක්ෂාව මේ තහවුරු කරන්නේ කොහොමද?" අනිත් එක බ්‍රසීලයේ තවත් පැත්තකින් හිතුවා, දැන් බ්‍රසීලය දන්නවා මයිකල් ජැක්සන් කියන්නේ කොයි වගේ චරිතයක්ද කියලා. එයා මියුසික් වීඩියෝ එකක් දානවා කියලා කියන්නේ මුළු ලෝකෙම මේක බලනවා. ඉතින් ලෝකෙක තුන් ලෝකෙම බලනවා. හරිද? ඉතින් එතකොට බ්‍රසීලය ගැන වැරදි ප්‍රතිරූපයක්, ඒ කියන්නේ සම්පූර්ණ බ්‍රසීලයේ මේ කතාව නෙමෙයිනේ තියෙන්නේ, මේ පැත්තෙනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ පාතාල ක්‍රියාකාරින්ගේ වැඩිවීම, ප්‍රචණ්ඩත්වය, මේවා ලෝකෙට ගිහිලා වැරදි ප්‍රතිරූපයක් බ්‍රසීලය ගැන ඇති වෙයි කියන බයත් හේතු කරගෙන බ්‍රසීලය මේක ප්‍රතික්ෂේප කරනවා. "බෑ බෑ මයිකල්, බා බා මයිකල්, බා බා ගල මේක හරියන්නේ නැහැ" කියලා කියනවා. මයිකල් කීප වතාවක් උත්සාහ කරන, ඒත් බ්‍රසීලය මේක ප්‍රතික්ෂේප කරනවා. "බෑ බෑ හොඳයි, ඉතින් අපේ රට තෝරගත්. හැබැයි ඉතින් අපිට මේකට එකඟ වෙන්න බෑ. ඔයා මේ යන පැත්ත හරියන්නේ නැහැ, ඒක වැඩේ කරන්න" කියලා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මයිකල් ජැක්සන්ට ආරාධනාවක් හම්බෙනවා. මේ අපි කියපු බ්‍රසීලයේ මේ පාතාල කණ්ඩායම් ජීවත් වෙන මේ ප්‍රදේශයේ ඒ පාතාලේ රන් කරන ලොක්කා ඉන්නේ. ඒ ලොක්කගෙන් ආරාධනාවක් ලැබෙනවා, "මයිකල් ඔයා එන්න අපේ මේ ප්‍රදේශයට එන්න, ඇවිල්ලා මේක ෂූට් කරන්න, අපි ඔයාට ආරක්ෂාව දෙනවා" කියලා. ඊට පස්සේ ඉතින් රජේ මොකද කිව්වේ කියලා දන්නේ නැහැ. කොහොමරි මයිකල් ජැක්සන් යනවා බ්‍රසීලයේ මේ පාතාල ක්‍රියාකාරීත්වය වැඩිම ප්‍රදේශයට ගිහිලා මේ මියුසික් වීඩියෝ එක එයා ෂූට් කරනවා. එයාට ආරක්ෂාව දෙන්නෙත් ඒ පැත්තේ ඉන්න පාතාලේ කට්ටිය තමයි. ඉතින් ඒ ගමේ ඉන්න මිනිස්සු දැන් මේ මියුසික් වීඩියෝ එක කරන්න සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර ගියා කියලා තමයි තියෙන්නේ මේ හොයලා බලනකොට. ඒ කාල සීමාව පුරාම ඒ ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරීත්වයක් නැලු. ඒ මමුකුත් නෑ. හරි සන්සුන්, හරි නිකන් ෂෝක් නගරයක් වගේ තිබ්බලු. මොකද හැමෝගෙම අවධානය තිබෙ මේ මයිකල් ජැක්සන්ගේ සින්දුව කෙරෙහි. ඒ වගේම මේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම අත් අල්ලගෙන සර්කල් එකක් වගේ මේ මියුසික් වීඩියෝ එක ෂූට් කරන වටේ

කට්ටිය ආරක්ෂාව දීගෙන අත්තල්ලගෙන එහෙම හිටියලු. ඉතින් ඒ වගේ පොරක් චරිතයක් තමයි මයිකල් ජැක්සන් කියලා කියන්නේ. මට ආසයි තුන ඒ කතාව ඇහුනම. ඉතින් අපේ රටෙත් ඉන්නවානේ එක එක ගායක ගායිකාව ඉන්නවා, දක්ෂයෝ ඉන්නවා, චරිත ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි ඒ හැමෝටම බෑ, වැඩිම පිරිසක් විශාල පිරිසකට බලපෑමක් ඉන්ෆ්ලුවන්ස් කරන්න එහෙම කරන්න පුළුවන් එකම චරිතය මේ ලෝකෙ බිහිවුණේ, ඒ තමයි මයිකල් ජැක්සන්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මයිකල් මූවී එක බලන්න යන්න කියලා. මගේ ඉංග්‍රීසි ගැන හිතන්න එපා, සින්දුව ගැන හිතන්න. පුළුවන් අද මූවී එක මූවී එක නෙමෙයි මේ සින්දුවේ වීඩියෝ එක බලන්න. එතන පොඩි අයිඩියාවක් එනවා මේ කතාවත් එක්ක. 8:23

0: දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස්පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනගන්න.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
4: A-level classes with NIBM, the City University Samkin, obey global life ek godanaga ganna. UK, Australia, Malaysia ho Russia nu vishwavidyalayekin lo piligat upadhiyak. Business, computing, design, data science, engineering, languages, psychology ho logistics and anshikin sampurna karanna. Aduma amatanna 0111 732 1000. NIBM, the City University, the place to be.
5: Shaktimat samagamaka buddhimat ayojanaya. Din 400 ek jaishta purvasi sthavara temple sanhasiya 11.79 asama samapoliyak. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගම කි.
6: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය. David Pierce Motor Company Private Limited within.

0: business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙති 0114 700 550
1: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
2: කොල්ලෝ කෙල්ලෝ

0: ත්‍රයිමණ්ඩලය
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited within
3: Vavak Vela Klanga Noora Parata Evidina Durin Nis Kalanka Nidahas Nawathanak Utura Dakuna Madhyamaya Karana Kadavata Adivegi Pivisumata Vinadi 3 Rupiya Million 31 Sita Siyunuma Pahasukam Sahita Surakshita Parisareka Pihiti Supiri Watinakamak Sahita Apartment Eka Adama Wenkaraganna Kadavata Lifestyle Residences Danma Amathanna Prime Group 13

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන්න
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තොරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න වොරන්ටි එකට නම් ඇනිරු අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-2017000 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න
6: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි
7: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයේ හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

කිසිම අගයක් නැති නැති වුණාම ගතවන හැම මිනිත්තුවකදීම මතක් වෙන චරිතයක් මංගාව ඉන්නවා. අද අද නෑ අද නෑ. ඒ තමයි මිස්ටර් අරවින්ද. ලොකුගේ ඉන්නකොට නම් මට ඇත්තටම මේ මිනිස්සයා ගැන නෑනේ කිසිම මේකක්. ඉන්නකොට අයියෝ අදත් ඇවිලා ආපෝ. එහෙම එකක් තමයි ඉන්නකොටද. නැති වුණාම මට හරි දුකක් වේදනාවක් දැනෙනවා. මේකටද ආදරයේ මිහිර කියන්නේ? රයිට් රයිට් රයිට්. ඕකේ මේ මම දැකලා තියෙනවා මිනිස්සු තමන්ගේ වැඩ කල් දානවා. මේ මෙහෙම ඒ කියන්නේ දැන් වාහනයක් ගන්න අදහසක් තියෙනවා, ආසයි. ඉතින් ආයේ එකෙම්ම ආසයි. හැබැයි ඉතින් හිතට දාගන්නවා තව අවුරුදු පහකින් මම වාහනයක් ගන්නවා. තව අවුරුදු පහක් මොකක්දනේ? තව අවුරුදු පහකින් අපි මොනවා කරයිද? කොහේ ඉඳීද? මේ රටේ ඉඳීද? වෙන රටක ඉඳීද? වෙන ග්‍රහලෝකයක ඉඳීද? අපි දන්නේ නැහැනේ. වාහනයක් ගන්න ආසයි නම් ඒක අද කරන්න. අද කරන්න. ඔබ ගන්නේ වාහනයක්නේ නේ. ඔබ ගන්නේ නැවක්, ප්ලේන් එකක්, ජෙට් එකක්, නිකන් මිසයිල් ප්‍රහාරක යානාව එහෙම එකක් නෙමෙයිනේ නේද? ඔබ ගන්න වාහනයක්. වාහනයක් ගන්නකොට අපි දන්නවා අපේ මට්ටමට ගැළපෙන විදිහට, අපිට වියදම දරන්න පුළුවන් විදිහට වාහනයක් ගන්න එක අපිට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒක අපි දන්නවා. අපේ ආර්ථිකය හැන්ඩල් කරගන්න සාමාන්‍ය මිනිස්සු විදිහට, ඒකට ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ. අපිට සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට තියෙනවා, මට මේ තියෙන සැලරි එකයි, මට මේ තියෙන වැඩ කටයුතු, මේ ඔක්කොමත් එක්ක මට යන්න පුළුවන් මෙන්න මේ වගේ වාහනයකට කියලා එකක් තියෙනවා අපි ඔලිවේ මොඩල් එකක්. නේද? ඉතින් එහෙම අදහසක් තියෙනවා නම්, එහෙම ආසාවක්, විශේෂයෙන්ම එහෙම ආසාවක් තියෙනවා නම් ඒක කල් දාන්න එපා. වාහනයක් ගන්න ප්‍රෝ, මම ඔයගලන්ට පාර කියන්නම්කෝ. අපි කතා කරන්නේ පෙරඩුවා ගැන. නිකමට ගිහිල්ලා බැලුවද කියන්නකෝ? පෙරඩුවා වාහනයක් ෂෝරූම් එකකට ගිහිල්ලා බැලුවද? කොළඹ තියෙනවා හයිඩ් පාක් කෝන එකේ ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එක. ඊට පස්සේ නුවර, කුරුණෑගල, රත්නපුර, මාතර ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙනවා. ඒ තැන්වලට ගිහිල්ලා බලන්න ඉස්සලා මේ පෙරඩුවා වාහනේ, මේගොල්ලෝ මේ මෙච්චර මේ පෙරඩුවා කියලා කියන්නේ මොකක්ද? මේ පෙරඩුවා වාහනේ මේ කියන තරම් මොකක්ද මෙච්චර මේ තියෙන එක? අපිත් එක තරහට ගිහිල්ලා බලන මේ මොකක්ද මේ කියන එක කියලා. ඊට පස්සේ ඔබට තේරෙයි ඇත්තටම මේ පෙරඩුවා වාහන පළවෙනිම දේ තමයි පෙරඩුවා වාහන හදන්නේ මැලේසියාවේ. මැලේසියාවේ අරවින්ද කොච්චරවත් ඔබට කියලා දෙලා දෙනවා මැලේසියා කියලා කියන්නේ ඒගොල්ල ක්වලිටි එක මේන්ටේන් කරන්න පුදුම විදියට මහන්සි වෙන රටක්. ඒ රටට ගියාමත් මම මේ ළඟකදී යන්න කියලා හිතාගෙන ඉන්න නිසා මම හරියට මේ දවස්වල වීඩියෝස් බලනවා මැලේසියාවල. ඇත්තටම මාර රටක්. ක්වලිටි එක ගැන 100%ක් හිතන රටක් කියලා මට හිතෙනවා මැලේසියාව දිහා දැක්කම. ඉතින් ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වාහනේට බොරු කරන්නේ නැහැ. ඒ මිනිස්සු ඒ ක්වලිටි එක නම්බර් 1 තියාගෙන තමයි රටෙත් නම්බර් 1 වාහනේ, ක්වලිටි එකත් නම්බර් 1 තියාගෙන තමයි මැලේසියාවේ පෙරඩුවා වාහන හදන්නේ. අනිත් එක ජපාන් තාක්ෂණයට තමයි හදන්නේ. ඒකත් අපිට වැදගත්නේ. අපි ආසයිනේ ජපාන් තාක්ෂණයක වාහනයක් කියනකොට අපි ආසයි. එකෙන්ම මේ පෙරඩුවා වාහනේ ජපාන් ජපන් තාක්ෂණෙත් එක්ක මැලේසියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. හරිද? ඒ කතාව ඉවරයි. ඊට පස්සේ දැන් අපි මේ දවස්වල ඔබට පුණු පුනා කියනවා වාහනවල ගණන් ගිහිලා තියෙන්නේ. මේ ගෙදර අවුරුදු ගණන් පරණ වාහනේත් ගන්න ගියොත් කවුරු හරි විකුණන්න දාලා තියෙනවා නේද? දැන් මෙහෙමනේ. ඉතින් මේ ටැක්ස් එක මත තවත් මේ ටැක්ස් එකක් පනවලා තියෙනවනේ. ඉතින් එතකොට අපිට මේ වාහනේ මෙහිම දෙන්න බෑ. මේක ඉතින් ටැක්ස් ගහන කාලේ ඒ වාහන මේක ආයිති ලංකාවේ නෙමෙයි, මේක හදලවත් තිබ්බේ නැහැ. හැබැයි එහෙම තමයි. එහෙම තමයි මිනිස්සු වාහනවල ගණන් වැඩි කරනවා. ඒක සාමාන්‍යයි. අවස්ථාව ලැබුණාද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අපි මිනිස්සුනි සාමාන්‍යයි. ඉතින් හැබැයි පෙරඩුවා එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. පෙරඩුවා තීරණය කළා තියෙනවා. පෙරඩුවා කියලා කියන්නේ අපේ රටේ United Motors අනුබද්ධිත යුනිමෝ එක තමයි පෙරඩුවා ලංකාවේ ඔක්කොම වැඩ කටයුතු ටික කරන්නේ. ඒගොල්ලෝ තීරණය කරන්නේ නැහැ. අපි ගණන් වැඩි කරන්නේ නැහැ. මේ මිනිස්සුන්ට අපිට පුළුවන් මේ ගෙනල්ලා තියෙන වාහන තොගේ පරණ ගානට දෙන්න. අපි ඒ ගානට තමයි දෙන්නේ කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ වාහන ටික ඉවරුණාට පස්සේ ඉතින් යුනිමෝ එකටත් ඉතින් ඊට පස්සේ අලුත් ගානට තමයි වාහනේ දෙන්න වෙන්නේ. මොකද අර යුනිමෝ මේ වාහන දන්සල නෙමෙයිනේ නේද? ඉතින් ඒ නිසා අපිට එතකොට පරණ ගානට ගන්න ඒව කතා අහන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මෙච්චර බල කරන්නේ. යන්න ගිහිලා බලන්න මේ පෙරඩුවා වාහන. පෙරඩුවා XI එක රුපියල් 82,50,000 ගන්න පුළුවන්කම තියෙනවා. පෙරඩුවා ATY එක රුපියල් 1,12,00,000. ඊට පස්සේ sorry ඔව් 1,12,00,000 හරි. ඊට පස්සේ MyV ජාති දෙකක් තියෙනවා. MyV එකක් ගන්න පුළුවන් රුපියල් 1,34,50,000. අනිත් එක ගන්න පුළුවන් රුපියල් 1,49,50,000. අරූස් එක ට්‍රයි කළ බලන්න රුපියල් 1,59,50,000 තියෙනවා. පෙරඩුවා බෙසා එක, ගොඩක් ජනප්‍රිය වාහනයක් බෙසා කියලා කියන්නේ, රුපියල් ඒක නියමයි
85,85,000ට ගන්න පුළංකම තියෙනවා බෙසායක. ඊට පස්සේ බෙසායකෙත් මොඩල්ස් දෙකක් තියෙනවා. අනිත් මොඩල් එක රුපියල් 1,29,00,000යි ඊළඟ එක. ඊට පස්සේ ඇල්සායක තියෙනවා රුපියල් 1,65,00,000කට ඕගලන්ට ගන්න පුළංකම තියෙනවා පෙරඩුවා වාහන මේ සෙට් එක. හැබැයි ඉතින් දැන් අපි දන්නේ කොච්චර වාහන කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මොකද දැන් මේ කාලයක් තිස්සේ මේක අපි ඕගලන්ට මතක් කරන නිසා මේ තියෙන වාහන ටික පරණ ගානට ගන්න පුළංකම තියෙනවා. පෙරඩුවා කතා කරන්න, නම්බෙකට කතා කරන්න, අද අදහසක් තියෙනවා නම්, හිතේ තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් මුලින්ම කියලා වාහනේ බලන්නකෝ. ඊට පස්සේ මේ මං හිතනවා මේ රේන්ජ් එකත් එක්ක ඔබට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා. කල් දාන්න එපානේ. ලයිෆ් එකේ අවුරුදු 5කින් අරග ගන්නවා, අවුරුදු 10කින් මේක කරන. හොඳයි. ටාගට්ස් තියාගන්න ජීවිතය. හැබැයි සමහරක් ටාගට්ස් ඉච්චර දුර කල් දාන්න ඕනේ නැති ටාගට්ස් තමයි අපි හැම කල් දාන්නේ. අපිට මේක කරන්න පුළුවන්. හරිද? ඕනේ දැන් නැවක් ගන්නවා වගේ එකක්. තව අවුරුදු 10කින් මම නැවක් ගන්නවා. ඕකේ, ඕකේ. හැබැයි වාහනයක් ගන්න එක, පෙරඩුවා වාහනයක් ගන්න එක, ඒක ඔබට අදම කරන්න පුළුවන්. කෝල් කරන 01117 565 170 කියන නම්බෙකට කතා කරලා ගිහිලා බලලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා. ඉතින් නේද ඒකේ තියෙන සැප පහසුව, පෙරඩුවා වාහනවල මාර සැපයි. හරිද? අර ඒකේ තියෙන මේ හැමදේම අපි සාමාන්‍යයෙන් අර යුරෝප් වාහනවල බලාපොරොත්තු වෙන එක කෑලි ටිකක් තියෙනවා නිකන් ෆිනිෂින් එකේ සම්බන්ධ. ඒ ටික තියෙනවා. ඊටත් වඩා සමහරක් ඒවා හොඳට තියෙනවා. ඩිජිටල් පැනල් එක එහෙම ඒ නිසා ගිහිල බලන්න. මං ආයි නම්බෙක මතක් කරනම් 01117 565 170 කියන නම්බෙකට H15 පැකේජ් එක ගැන මොනවද මගෙන් දැනගන්න ඕනි? මං දැන් මේ පැකේජ් එක ගැන මම දැන් එක්ස්පර්ට් කෙනෙක්. දැන් බලන්න ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඔබේ ඔය ඩේටා බිල් එක බැලුවම තේරෙනව නේද මේ සමහරක් වෙලාවට අපිට අඩුවට තියෙනවා. අපිට දේවල් අඩුවට හරි ගානට කරගන්න පුළුවන් දේවල් තියෙන. හැබැයි අපි අර හොයලා බලන්නේ, අපි කම්මැලි, අපි අලුත් දෙයක් ට්‍රයි කරන්න තියෙන කම්මැලිකම, හරි මොකක් හරි එකක් හින්දා අපි සමහර දේවල් වලට ලොකු ගණන් වියදම් කරනවා. ඩේටා වලට එහෙම කරන්න එපා. ඩේටා වලට ලොකු ගණක් වියදම් කරන්න එපා. රුපියල් 1199 වැඩේ ඔබට බැලන්ස් කරගන්න පුළුවන්. බැලන්ස් කියන්නේ හොඳටම බැලන්ස් කරගන්න පුළුවන්. මොකද අපි පාවිච්චි කරන ඇප්ස් 15කට, මෙතන නම් අපි පාවිච්චි කරන, ඒ කියන්නේ 15ම අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් කියනකො ඩිස්කෝඩ් පාවිච්චි කරනවාද කියලා. ඩිස්කෝ ඩාන්ස් දන්නවා? ඩිස්කෝඩ් දන්නවද කියන්නකෝ? දන්නව ඇති. හැබැයි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඩිස්කෝඩ් කියන ඇප් එකත් මේ ඇප්ස් 15ට දාලා තියෙනවා. ඊට පස්සේ WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord. ඒ තමයි අපි සාමාන්‍යයෙන් chat කරන්න පාවිච්චි කරන ඇප්ස්. ඊට පස්සේ AI use කරනවා නම් ChatGPT, Gemini තියෙනවා. ඊළඟට X, LinkedIn තියෙනවා. ඒවත් හැමෝම යූස් කරන්නේ නැහැ නේ. ඔබ මේ දවස් ගානේ උදේ නැගිට්ටම X පණිවිඩේ එහෙම කියලා දානවද? නැහැ නේ. එතකොට ඒකත් අර සමහරක් කටි යූස් කරනවා, සමහරක් අය යූස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වුණාට අපිට හදිසියකට යූස් කරන්න ඒ ඇප් එකක් දාලෙවල තියෙනවා. ඒගොල්ලන්ට ඕන නම් තිබුණ නැහැ නේ හැමෝම මේ X යූස් කරන්නේ. ඒඳ අපි නෑ. හැබැයි X යූස් කරන මිනිස්සු ඉන්නවනේ. ඒ හින්දා ඒ පැකේජ් එක ඇතුළට ඒකත් දාලා, LinkedIn උත් දාලා. ඊට පස්සේ TikTok, Snapchat, YouTube, Instagram, Facebook ඒ ඇප්ස් ටිකක් තියෙනවා. මේ 15ම මට එකක් කියන්න ඕගොල්ලෝ මීට අමතරව පාවිච්චි කරන කියන්නකෝ. ආ කිව්වට ඇහෙන්නේ නැහැ නේද? සමහරකට එකක් දැම් වැඩිපුර පාවිච්චි කරන ඇති. ඉට්ස් ඕකේ. මොකද මේ පැකේජ් එකේ වැඩිපුර තව 35GB දීලා තියෙනවා. ඕගලන්ට වෙන මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරනවා හරි, හිතන්න Google Map හැමදාම දාගෙන තමයි ගෙදර යන්නෙත්. මේ පොඩි කාලේ නම් ඉපදුන ගෙදර, හැබැයි Google Map එක දාගෙන යන්නේ. ඒවා යූස් කරන්න ඕගලන්ට තව 35GB දීලා තියෙනවා මේ ස්පෙෂල් පැකේජ් එකේ. H15 පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙන්න. එහෙම නැත්නම් ඕගලන්ට ඔන්ලයින් උත් වැඩේ කරගන්න පුළුවන්. රයිට්. ඊළඟට තවමනාද අපි කාගේල්ස් ෆුඩ් සිටි වල විශේෂ ආරංචියක් තියෙනවනේ මේ දවස්වල. ෂොප් කරලා වින් කරන්න පුළුවන්. වින් කරන්නේ මොකක්ද? රුපියල් මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්. අම්මෝ එහෙම හිතන්නකෝනේ. රුපියල් 2500ක විතර බඩු අරගෙන මේ විදිහේ මිලියන 5ක් වටින ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් හම්බ, කාර් එකක්, මෝටර් රථයක් කියන්නේ කාර් එකක්, කාර් එකක් හම්බෙනවා කියලා කියන්නේ. ඒ ඒ ඒක නිකන් හිත හිත ඉන්නත් මම ආසයි. අනේ ඒ හිතන්නත් ආසේවනේ. ඉතින් කාට හරි මේ ජයග්‍රහණේ යනවා. ඉතින් ඒක ඔබ වෙන්න බැරි කමක් නැහැ. ඔබ වෙන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් කාගිල්ස් ෆුඩ් සිටි යන කෙනෙක් නම්, නිතරම ෂොප් කරන කෙනෙක් නම් ඔබ දන්නවා කාගිල්ස් එකේ තියෙන වාසි කොච්චරද කියලා. ඉතින් ඒ වාසි කන්දරාවත් එක්කම ඒගොල්ලෝ මෙදා සැරේ ෂොප් ඇන් වින් එක තියලා කෙලින්ම ඉලෙක්ට්‍රික් කාර් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි දෙයක් කරන්න ඕනේ. නම් කරලා තියෙන වෙළඳ නාම තියෙනවා, භාණ්ඩ තියෙනවා 22ක් විතර. ඒ අතුරින් 3ක්
ගන්න බඩු ලිස්ට එකට ඔබේ ඔය කාට් එකට දාගන්න. සම්පූර්ණ බඩුවල ගාන 2500ක් හරි ඊට වඩා වැඩි නම් ඔබට පුළුවන් මේ තරඟයට ඇතුළත් වෙන්න. බිල් එක පේ කරාට පස්සේ හම්බ වෙනවා. ඒ බිල් එකේ තියෙනවා පොඩි කෝඩ් එකක් උඩම ගහලා තියෙනවා. හරිද? ඒ කෝඩ් එක SMS කරන්න ඕනේ 0713181 කියන නම්බරයකට. ඊට පස්සේ ඔබට ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් බිල් එක තියාගන්න නේ. බිල් එක තියාගත්තත් කමක් නැහැ. ඒක පොඩි ප්‍රූෆ් එකකට ඔයගලන්ට පෙන්නන්න පුළුවන්. ඉතින් මේ විදිහට ජයග්‍රහණය කරන අවස්ථාව දීලා තියෙනවා. වැඩි වැඩියෙන් ෂොප් කරන්න, දිනන්න තියෙන chances වැඩි කරගන්න. ඒතර කොහොමත් අර දිනන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවනේ. ඔබ වැඩියෙන් වැඩියෙන් ගන්නවා. 2500 ගානේ ගන්නවා සතියකට 4-5 වතාවක් විතර. ඔබේ නමනේ හැම තිස්සෙම මෙතන තියෙන්නේ නේ. ඉතින් ඒ හිඳ ජයග්‍රාහකෙක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. try එක අතරින් එපා. Cargill's Food City වැතින ඔයගලන්ට මිලියන 5ක් වටින electric car එකක් දෙන්න තමයි මේ දාසරේ ලෑස්ති වෙලා ඉන්නේ. හරිද? ඊට පස්සේ තව මට කියන්න ඕනේ තව අර commercial bank එකේ ආරංචි. මම දැන් මේක මේ show එකෙත් කියනවා. ඊට පස්සේ හම්බෙන අයටත් මම මේ message එක කියනවා. මොකද මේ ඔය කොච්චර කිව්වත් ඉතින් fixed deposit එකක් ඉතින් දාගෙන ඉන්නවනේ. 1,05,000 1,10,000 ඔය කොච්චර කිය අනේ අපිට කොයින්ද සල්ලි කියලා එහෙම කිව්වා. අපේ අම්මි තමයි අනේ පුතේ ඉතින් අපිට කොහෙන්ද සල්ලි එහෙම කියලා. අම්මගේ ළඟත් තියෙන 1,20,000 විතර ෆික්ස් ඩිපොසිට් ඈ එහෙම තමයි. නෑ කිව්වට තියෙන ඔය කොහේ හරි. මම මේ ඔයගලන්ට තමයි මේ මැසේජ් එක දෙන්නේ. හරිද? ඔය තියෙන සල්ලි සමහරක් විතර ඕගොල්ලෝ 100ට 100ට 8 ඔය වගේ ගණන්වය ඔය වගේ ගණන් වලට ෆික්ස් ඩිපොසිට් දාලා ඇති. හරිද? ඉතින් පුළුවන් නම් මේ තමයි ඔබට ලැබිච්ච හොඳම අවස්ථාව. සමහරක්ලාට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මම අර හඩන්න නිකන් මොකද්ද වගේනේ පොලිය ගන්නකක් නිකන් ඇඟට නිකන් ඒක අමාරුයි නේ. කොච්චර හදිස්සියක් වුණත් තව කෙනෙක්ගේ ණයක් ඉල්ල ගන්න ෆික්ස් ඩිපොසිට් එකට අතවත් තියන්නේ නැහැ. හැබැයි මම නම් කියන්නේ මේ ෆික්ස් ඩිපොසිට් ඔය පරණ ගණන් වලට දාපු ඒවා ටික ගලවලා හොඳම රේට් එක දීලා තියෙනවා අපිට කමර්ෂල් බැංක් එකෙන් 11%ක් දක්වා 11%ක් දක්වා ඉහළ පොලියක් දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. මේක දවස් ගාන අනුව චුට්ටක් එහා මෙහා වෙනවා. දවස් 100 200 300 400 500 වගේ දිගු කාලින විදිහට ඔබට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ මේ දවස් 500ට දැම්මා ඔබට හම්බුණා 11%ක පොලියක් හම්බුණා කියලා හිතන්නකෝ. දවස් 500 යනකම් මේක එහෙමමයි. ඒක ස්ථාවරයි. ස්ථාවර තැන්පතුවක් නිදාන්නේ. ඉතින් ඊට පස්සේ පොලිය අනුපාතය එහෙම එහෙ වුණාට අඩු වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේ තමයි හොඳම අවස්ථාව. ඔය ෆික්ස් ඩිපොසිට් දාලා සල්ලි එකතු කරගන්න හොඳම අවස්ථාව තමයි අපිට මේ හම්බ වෙලා තියෙන්නේ. දැක්කද ප්‍රයෝජනේ ගන්න ඕනි. හරි? කවුරුත් එහෙමනේ. දුට්ටු තැන තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඒක අපිත් කරමු. කමක් නැහැනේ අපේ සල්ලිනේ අපි දාන්නේ නේද? කමර්ෂල් බැංක් එකේ දාන්න 1,05,000 හරි ඊට වැඩි මුදලක් හරි තමයි මේ ස්ථාවර තැන්පතු වලට දාන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් තියෙනවා නම් බෑ. ඒ හින්දා 1,05,000 කොහොම හරි එකතු කරගෙන ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. 11%ක් දක්වා ඉහළ පොලියක් දෙන කමර්ෂල් බැංක් එක ලෑස්ති වෙලා ඉන්නවා. ඊට අමතරව මතක් කරනවා ඒගොල්ලන්ගේ තියෙනවනේ ෆ්ලෑෂ් ඇප් එක. ඒකත් තියෙනවා. කොම්බැංක් ඩිජිටල් තියෙනවා. මේ හරහා ඔබ සල්ලි දානවා නම් එහෙම ආයෝජනයක් කරනවා නම් ඔබට ඊටත් වඩා අමතර පොලියකුත් හම්බ වෙනවා කමර්ෂල් බැංක් එකෙන්. වැඩි විස්තර දැනගන්න 13-16 කියන නම්බරයකට කතා කරන්න අනිවාර්යෙන් ඔබ සතුටු වෙයි. මම හොඳ දෙයක් කරා. නියමයි. මට හොඳ ගාණක් එනවා. මෙහෙම ෆික්ස් ඩිපොසිට් එකෙන්. හාහා මරු කියලා පොඩි නිකන් ආත්ම තෘප්තියක් ඔබට ගන්න පුළුවන්. ආත්ම තෘප්තිය යවන්නකො කොහෙවත් යකාට දෙන්නකො. සල්ලි හම්බෙනවා කියන්නේ 11%ක් නේ. ඒකම මදිද? එහෙනම් ඒක මේ වැඩේ ගොඩ දාගන්න කමර්ෂල් බැංක් එකත් එක්ක කතා කරගන්න කියලා මතක් කරනවා. 13-16 ඒගොල්ලන්ගේ නම්බර් එක. ඊට පස්සේ අපි මං ආසම මේ ජිංගල් එක තමයි මේ දවස්වල. උපන් බිමේ ජීවනාලියයි ගොවි දිවිසවි පුබුදුවාලයි මුළු රටේම කිරිසාරයයි ඒ කිරෙන් දැයක් පිබිදෙයි. මේ කතා කරන්නේ පැල්වත්ත කිරි ගැන. දැන් අපිට අපේ රටේ නිෂ්පාදනයක් ඉතින් පැල්වත්ත කියලා අපි එහෙම සරලව හිතනවට වඩා අපි දැන් චුට්ටක් ස්ටෙප් එකක් වැඩියෙන් හිතන්න ඕනි කියලා මට හිතෙනවා. මේ රටේ තියෙන ප්‍රශ්න, මේ ආර්ථික ගැටලු. දැන් අපි ඔය තෙල් ගෙන්නන්න කොච්චර ඩොලර් ගාණක් වියදම් කරනවද නේද? ඉතින් තෙල් කියනක අපේ රට ඇතුලේ නැහෙනි. තාම හොයාගෙන නැහෙනි. තියෙනවා, අරහි තියෙනවා, මෙහි තියෙනවා කිව්වට තාම හොයාගෙන නැහෙනි හරියට. ඉතින් එතකොට අපි කොච්චර සල්ලි ප්‍රමාණයක් වියදම් කරනවද දැන් අපිට තේරෙන්න ඕනි. ඉස්සර වගේ ඒක අපේ රටේ ප්‍රොඩක්ට් එකක්ලුනේ. හා හා හොඳ කියලා වෙන જાතියක් ගන්නෙ නැතුව දැන් අපිට පොඩ්ඩක් ඒකන හිතන්න. අපි මං හිතනවා අපි දියුණු වෙන්න ඕනි කියලා ඒ ගානටවත් හිතන්න. ඒ කියන්නේ දැන් මෙච්චර ඩොලර් ගානක් තෙල් වලට යනවා. එක එක දේවල් ගෙන්නන්න රටේ නැති දේවල් ගෙන්නන්න අපි වියදම් කරනවානේ. ඉතින් රටේ තියෙන දේවල් දැන් මේ අපේ පැල්වත්ත කිරිපිටි එක අපේ රටේ නිෂ්පාදන රට ඇතුලේ තියෙනවා. ඉතින් අපි පිට රට මොකක් හරි කිරි එකක් බොන්න සල්ලි
මොනහරි වියදම් කරනකොට, ඒ කියන්නේ අපි රුපියල් වලින් තමයි වියදම් කරන්නේ. හැබැයි සල්ලි ටික යන්නේ ඩොලර් වෙලා කොහෙටද? පිට රටට. එතකොට අපිට පොඩි ඥානයක් තියෙන්න ඕනි නේද? අපි එහෙම කරන්නේ නැතුව අපේ රටේ මිල්ක් පවුඩර් එකක් ගත්තම මෙතන එහෙම වෙනවා. ඊට පස්සේ සල්ලි ටික මෙහි ඉතුරුයි. ඊට පස්සේ අපි අනවශ්‍ය වියදමක් දරන්න ඕන. එහෙම හිතෙනවා නේද? අන්න එහෙම හිතලා පැල්වත්ත කිරි ගන්නකෝ. එහෙම හිතලා. මොකද පැල්වත්ත කියලා කියන්නේ හොඳ උකු රහට තියෙන කිරි එකක්. ඒක මම ට්‍රයි කරන, මම යූස් කරන කෙනෙක් නිසා මම දන්නවා. ඒක හරි රසයි. අපේ පළවෙනි කාරණාව අපි කිරි එකක් බොන්නේ ඉතින් රහටනේ, හොඳට නිකන් උකු රහට තියෙන්න ඕනේ. ඊළඟට අපි බලන දේ තමයි ගාන. පැල්වත්ත කිරි මාකට් එකේ ග්‍රෑම් 400 කිරි පැකට් එකක් ගත්තම මාකට් එකේ අඩුම ගානට තියෙන එක තමයි පැල්වත්ත. හේතුව මේ ප්‍රොඩක්ට් එකේ මේ මොකක් හරි කරන ප්‍රොසෙස් එකේ තියෙන ප්‍රශ්නයක් හින්දා නෙමෙයි, මේක රට ඇතුලේ නිෂ්පාදනය කරන්නේ. ඩොලර්ස් යන්නේ නැහැ, ටැක්ස් එක ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වාසියත් අපේ රටේ ජනතාවට පැල්වත්ත දීලා තියෙනවා. රයිට්? පැල්වත්තට ඕගොල්ලෝ කියනවා නම් අරගාන්ටම මේ අපි ගන්න ඕනේ, නැත්නම් අපිට අඩුවට ගත්තොත් මොකද්ද කියන පැල්වත්තට මම කියන්නම්. පැල්වත්ත අරගාන්ට මේක හදලා දෙයි. මේ හරි, ඒක නම් ප්‍රශ්නේ. මම හිතනවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක වාසියක්. රයිට්? ඊට පස්සේ සමනකලට අපි බලන්න පුරුදු වෙලා තිනවා, හැමෝම නෙමේ, කීප දෙනෙක් හරි බලන්න පුරුදු වෙලා තිනවා ඕනම ප්‍රොඩක්ට් එකක කල්ලිකුත් වීමේ දිනේ වගේම නිෂ්පාදිත දිනේ. ඉස්සර අපි කල්ලිකුත් වීමේ දිනේ බලන්නේ නැහනේ. කාල බල්ල අමුතු රහක් එනවා. ආ මේක මේ කල්ලිකුත් වෙලානේ ඉස්සර සිස්ටම් එක. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒකට පුරුදු වුණා. දැන් නිෂ්පාදිත දිනේ බලන්නත් පුරුදු වෙලා තිනවා. වෙරි ගුඩ්. ඔබ බැලුවොත් නිෂ්පාදිත දිනය පැල්වත්ත කිරි හැමදාම නිෂ්පාදිත දිනය හරිම ළඟ තියෙන්නේ. ඒ කියන්නේ ඒක හරි ඉක්මනට ප්‍රොසෙස් එක වෙලා මාකට් එකට එන කිරිපිටියක. ඉතින් ඒ නිසා හරි අලුත් සහ ගාන අඩු, ඒ කියන්නේ සාධාරණ ගානට හැම වෙන සුපිරිම සුපිරි කිරි එක තමයි පැල්වත්ත පිටි කිරි එක. ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක, ඒගොල්ලගේ නන් ෆැට් එක, අයිස් ක්‍රීම් එක, මුදවපු කිරි, ඊට පස්සේ යෝගට්, ගී, බටර්, මේ හැම ප්‍රොඩක්ට් එකක්ම තියෙනවා. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. We're not sure you're on the track. Let's get it.

0: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
1: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
3: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01112 86 94.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group.
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනා.

0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසී ප්‍රමුඛයා.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
6: උදේනාව වෙයි විනාඩි 3යි.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ
8: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: डॉलर संचित स्थावर कर गनीमत राज्य नव वेट पिलिवेलाक අපනයන මගින් රට තුළ ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීම ප්‍රධාන අරමුණ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ පැවසුවේ මෙම වසරේදී 10% අපනයන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
2: අපනයන කරුවන් ඔවුන්ගේ සියලුම ගෙයින් වලින් පස්සේ ලැබෙන මුදල් ඊට පසු මාසයේදී 10 වෙනිදා වෙනකොට රුපියල් බවට පරිවර්තනය කරන්න වෙන කියන එක. ඒක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සමහර තැන්වලදී ඒ මුදල් ආපසු ඒමේදී සමහර තැන්වල යම් කතාබහ ලකුණා මේ ගැසට් නිවේදනය අනුව විශේෂයෙන්ම රුපියල් බවට පත් කර ගැනීමේදී මේ ලංකාවේ තියෙන විදේශ අර්බුදය සම්බන්ධයෙන් දැනට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ලංකාවට මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබිය යුතුයි. ඒ වගේම තමයි අපේ අපනයන කරන සමහර ගෙයීම් කරන්න සිද්ධ වෙනවා ඩොලර් වලින්. ඒ වගේම අනිත් මුදල් වලින් ඒ ගෙවුවට පස්සේ ලැබෙන මුදල තමයි ඊට පසු ආසන්න මාසයේදී රුපියල් බවට පරිවර්තනය කරන්න ඕනේ. විශේෂයෙන් මේ අවුරුද්දේ අපේ අපනයනේදී විශේෂ ඉලක්කයක් තියෙනවා. අපි 10% මට්ටම අපනයන වර්ධනයක් ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඒ විනිවිද ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සූදානම් කරලා තියෙන්නේ.
1: ශ්‍රී ලංකා මහ බැංකුව පනත යටතේ 2026 අංක 2 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනේ සිට බලපැවැත්වෙන පරිදි. දැන් විදෙස් පොතක්. ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට ඉරාන හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ ඇමරිකානු හමුදා නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයූ ජෝර්දානයේ පිහිටි කඳවුරකට F-35 ප්‍රහාරක ජෙට් යාන මගින් සහ මිසයිල මගින් ප්‍රහාර එල්ල කළ බවයි. ඇමරිකාවට එරෙහිව පලිගැනීමේ මෙහෙයුමක් ලෙස මෙය සිදු කරන බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

මම අවුරුදු මීට අවුරුදු 10කට විතර කලින් කතාවක් කියන්නේ හරිද? ඒ කාලේ අපේ ගෙදර හිටියා බව්වේ කනේ හරි ෂෝක් එකේ අපි ගොඩාක් ආදරෙන් යාට හොඳට සැලකුවා. එයා ඉතින් මැරුණා. මැරුණා කියන්නේ ආ සම්පූර්ණ යාගේ ආයුෂ ඉඳලා යා මැරුණා හරිද? මේ ඉතින් ඒ බව්වගේ නම සුහද. හරිද? අපි යාට දාල් දෙ සුහද. එයා හරි අහිංසකයි නිකන් කරුණාවන්තයි නිකන් ගුණ යහපත් නිකන් අමුතු ලයිනයක් තියෙන බව්වේ හරිද? ඉතින් දැන් ඔය කාලේ මගේ ඒ කාලේ මේ හිටපු යාළුවෙක් ඒ යාළුවත් දැන් නැහැ. එයාත් තරහයි. මේ සිද්ධියෙන් පස්සේ දුකද එයා තරහ වුණේ. හරි කොහොම හරි යාළුවෙක් මේ අපේ ගෙදර ආවා. ආවට පස්සේ ඉතින් අපි දෙන්නා ඉතින් කතා කරනවා ඉතින් එකේ වාරයා ගැන මෙයා ගැන ඉතින් මේවා තනි කර බලන් හොදනවා රෙදි හොදනවා නේද වොෂින් මැෂින් එකක් වගේ කියනවා. ඉතින් අපේ මේ සුහද බව්වත් ඉන්නවා ළඟට වෙලා ඉතින් එහෙම හොම්බ තියාගෙන කීකේ ඉන්නවා. ඊට පස්සේ මගේ යාළුවා මචං කතා කරලා මහන්සි ඉන්නකෝ මම වතුර එකක් බීලෙන්නම් කියලා කුස්සියට ගිහලා ඉතින් වතුර එකක් බොන්න ගියා. දැන් මම වතුර එක බොනකොට බව්වා අව් අව් අව් ගල පුරන්න ගන්නවා. හරිද? ඊට පස්සේ ආ ඉතින් ආ එක ගණන් ගත්තේ නැහැ. ඇවිල්ලා ඉතින් ආයි කතාව නායි ඉතින් විනාඩි 15ක් විතර කතා කරලා මගේ යාළුවාගේ මේ මචං මාර මගේ උගුරව කට වේරලා ඉන්න අපි ඉතින් තේ එකක්වත් දෙන්නේ නැහැ නේද? ගෙදරට අපි නිකුත් බීම එකක්වත්. ඉතින් එයා ගිහලා ඉන්නේ මේ මචං මේ මම වතුර එකක් බීලා එන්නම් කියලා ආයි කුස්සියට ගිහලා වතුර එකක් බොනකොට ආයි බව් අව් අව් අව් අව් ගල පුරනවා. දැන් මේක කිහිප විටක්ම වුණා. ඊට පස්සේ මගේ යාළුවා කව මේ මොකද්ද අනේ මේ වාගේ බල්ලා බලන්නකෝ මෙතන ඉන්නකොට මේ අපි දෙන කතා කර කර ඉන්නකොට සද්දයක්වත් නැහැ. මම මේ වතුර එකක් බොන්න ගියා මේ බව්වගේ වැඩේ බුරණ එක. අනේ මන්ද මේ බල්ලා අපි ආසනේ බල්ලා කියනට දැන් අපි එහෙමනේ කවදාවත් ඔය බල්ලෝ ඇති කරන අය ඉන්නවනේ බල්ලා තමයි ඇති කරන අය ඉන්නවනේ ඒගොල්ලෝ ඉස්සරහා කියන්න එපා ඒ සතාට බල්ලා කියලා. මේ බල්ලා ඒ අම්මෝ ඒ මිනිස්සු කැමැතිම නැහැ. මිනිස්සු දරුවෙක් වගේනේ සතාව හදාගෙන. ඒතකොට ඉතින් අර යාට දාලා තිනවනේ නමක්. ඒ නමින් කතා සුහද. බලන්නකෝ මේ සුහද මෙයා බුරණවනේ. එහෙම කියලා ඉතින් අරයා කිව්වා මම බලන්නකෝ මම මේ වතුර බොනකොට බුරනවා මේ මෙතන ඉන්නකොට නෑනේ මං කෝ ඒක තමයි මාත් මේක නොටිස් කරා කියලා ඉතින් ආයි අපි දෙන්න කතා වුණා. ඊට පස්සේ ආයි වතුර බොන්න ඕන වුණා මගේ යාළුවට. ඊට පස්සේ යාළුවා මේ දැන් මේ මචං මම වතුර බොන්න යනවා ඔන්න බලන්නකෝ බව්වා බුරයි දැනුත් මං කෝ ආ ඉන්නකෝ මාත් බලන්නම් කියලා මාත් ඉතින් එයාගේ පස්සෙන්ම ගියා. ගිහිලි වෙලා ඉතින් මෙයා ඕන ඉතින් වතුර එක බොනවා. බොනකොට බව්වා අව් අව් අව් ගල පුරන්න ගත්තා. මෙයා යාළුවගෙන් මේ දැක්කනේ මේ දැක්කද බව්ව බුරන. මං කෝ ඉතින් බල්ලා බුරන එක අහන්නත් දෙයද ඔයා මේ බල්ලගේ කෝපෙන්නේ වතුර බොන්නේ. එදා ඉඳන් ඒ යාළුකමත් නෑ මුකුත් නෑ. එහෙමම ඉතින් ඒවා ෆිනිෂ්. බලන්න ඔගලන් ගෙදර යාළුවෙක් කාවම ඒ යාළුවා වතුර බොන වෙලාවට බව්ව බුරනවා නැත්නම් යාළුවා කෑම කන වෙලාවට බව්ව බුරනවා නะ පොඩ්ඩක් බලන්න මේ බල්ලගේ කෝපේ පිඟානක් දන්නේ පාවිච්චි කරන්නේ. අයියෝ අයියෝ රයිට් අපි කතා කරමුකෝ ෆ්‍රිජ් ගැන. ෆ්‍රිජ් කියලා කියන්නේ ආහාර කල් තබා ගැනීමට අපි නවීන තාක්ෂණයත් එක්ක පාවිච්චි කරන දෙයක්. ඉතින් මේක තව දුරටත් නිකන් ප්‍රකෝටිපතියන්ගේ ගෙවල් වල විතරයි ෆ්‍රිජ් තියෙන්නේ කතා නැහැ. අපි හැමෝගෙම ගෙවල් වල ෆ්‍රිජ් තියෙනවා. ඒක දැන් සාමාන්‍යයි. මොකද අපි දැන් පැණි දාලා මස් කල් තියාගන්න පැණි දාලා මී පැණි දාලා තියාගන්නේ පොළවේ යට වලලලා ආහාර කල් තබාගෙන ඒ ක්‍රම අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒවා ගල් යුගයේවනේ. දැන් අපි ෆ්‍රිජ් පාවිච්චි කරනවා. දැන් අපි යම් කිසි තැනක ඉන්නවා හරිද? ඔබේ ගෙදරත් ෆ්‍රිජ් එකක් ඇති. හැබැයි මේ ෆ්‍රිජ් වල කල් යනවත් එක්කම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටිකක් පරණ වුණාම මේක කරන්ට් එක කනවා. හරිද? තන්නේ කර කනවා කරන්ට් එක මාර විදිහට කරන්ට් බිල යනවා. ගෙදර පරණ ෆ්‍රිජ් එකක් තියෙනවනේ. ඔබ නොටිස් කරලා ඇති සමහර කිට චෙක් කරලා බලලත් ඇති. හැබැයි ඉතින් ෆ්‍රිජ් එක අලුතින් ෆ්‍රිජ් එකකට යන්න මාරු කරන්න තරම් මේ වෙලාව සුදුසු වෙලාවකුත් නෙමෙයි වෙන්නේ නැති. ඒ නිසා ඉතින් මොනවා කරන්නද කියලා ඕකම තියාගෙන ඉන්නවා ඇති. හැබැයි ඔබ දන්නවද ওই විදිහට කරන්ට් පුච්චන ෆ්‍රිජ් එකක් ගෙදර තියනවා කියලා කියන්නේ එක ලොකු ප්‍රශ්නයක්. දැන් ඉස්සර වගේ නෙමෙයි කරන්ට් බිල සම්බන්ධයෙන් මේ සෑහෙන වැඩි කරා කරන් බිල. ඉතින් ඒකක ගාන ගැන අපි පොඩ්ඩක් කන්සර්න් බලනවා කොච්චරක් යනවද ඒකක 180ට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන්ද පුළුවන්ද ඉතින් බෑ නේ. හරි කොහොම හරි දැන් අපි මේ මේ ඔහොම කරන්ට් කන විදුලිය කන ෆ්‍රිජ් එකක් ගෙදර තියෙනවා නම් මේ නිවුස් එක ඔබට ගොඩක් වැදගත්. මන්නම් කියන්නේ ඕක කාට හරි දෙන්න. ওই මාකට් ප්ලේස් එකට දාලා කාට හරි නිකන් දෙන්න බෑ නම් විකුණලා දාන්නකෝ කීයකට හරි. ඊට පස්සේ යන්න සිංගේකට.
සිංගේකට ගිහිල්ලා සිංගේකේ අලුත්ම ෆ්‍රිජ් එකක් හඳුන්වලා දෙනවා. ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජිරේටර්. රෙෆ්‍රිජිරේටර් කියන්නේ ෆ්‍රිජ්. හරිද? ඩිජිටල් ඉන්වර්ටර්. මෙයාට තියෙනවා ඩිජිටල් නිකන් එයාට ආයි මොලයක් ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එයා හිතලා මතලා ලස්සන්ට වැඩේ ප්ලෑන් කරලා විදුලි බිල ඉතිරි කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. 50%ක් විදුලිය ඉතිරි කරලා දෙනවා මේ ෆ්‍රිජ් එකට යන කරන්ට් බිල ගැන අපි කතා කරන්නේ. සම්පූර්ණ ගෙදර තියෙන නැත්නම් ඔබ ගන්න ඔබේ ෆැක්ටරියට ෆ්‍රිජ් එක මුළු ෆැක්ටරියෙම කරන්ට් බිලෙන් 50%ක් ඉතුරු කරනවා නෙමෙයි. හරි? මේ ෆ්‍රිජ් එකට යන ගාණෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා කරන්ට් බිල් එකෙන් 50%ක්. ඉතින් ඒ නිසා මේ ෆ්‍රිජ් එක ගැන දැන් ගොඩක් කට්ටිය හරිම උනන්දුයි. අපි මේ ෆ්‍රිජ් එකේ කොච්චර කැපැසිටි එකක් තියෙනවද කියලා බැලුවොත් ලීටර් 276ක කැපැසිටි එකක් තියෙන 2-door රෙෆ්‍රිජිරේටර් එකක් තමයි මේ ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එක. ඊට පස්සේ මේකේ ගෑස් එක බලමු. මේකේ තියෙන්නේ R600A. මේ ගෑස් එක නිසා කාර්යක්ෂමතාවයත් වැඩි. ඒ වගේම මේක තමයි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ගෑස් එක මාකට් එකේ තියෙන. ඉතින් ඒ පරිසර හිතකාමීකම ගැනත් ඔන්න හිතලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා විදුලිය ඉතිරි කරන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ අපේ රටේ ක්ලයිමේට් එකට ගැලපෙන විදිහට තමයි ෆ්‍රිජ් එක හදලා තියෙන්නේ. ඊටත් අමතරව කියන්න ඕනේ මේක ගන්න ගියාම ඔයගලන්ට සුපිරි වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එකට 20% වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. හොඳ වොරන්ටි එකක් දෙන්න සිංගේක ලෑස්ති. මොකද ඔබ සිංගේකත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අපිට අමුතුවෙන් සිංග ගැන උගන්වන්න දෙයක් නැහැ. චූටි කාලේ ඉඳන් අම්මර මහන මැෂින් එක අම්මගේ අන්න ඒ කාලේ ඉඳන් අපි සිංග ගැන දන්නවනේ නේ. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක තමයි සිංග මේ ෆ්‍රිජ් එකත් ඔබට දෙන්නේ. රුපියල් 142,999 ගාන එකපාර සල්ලි තිබ්බත් එකපාර ගෙවන්න එපා. ටික ටික ගෙවාගෙන යන්න. මොකද සිංගේකේ තියෙනවා විශේෂ ගෙවීමේ ක්‍රමයක්. සිම්පල් පේ. ඒ හරහා ඔබට රුපියල් 5,956 ඉඳලා මේ ෆ්‍රිජ් එකට ගෙවලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් අපි ඔක්කොම විස්තර ටික කිව්වා. සහ ඔයගලන්ට කාඩ්ස් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ්ස් හරහත් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් එක 0.2යි. හරි, පොලිය නැතුව ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා. එහෙම නැත්නම් කාඩ් එකක් නැහැ කියලා වරි වෙන්න එපා. සිම්පල් පේ හරහා ඔබට මේ ෆ්‍රිජ් එක ගෙවන්න

නෑ මට ඕනි රුපියල් 60,000ට අඩු ෆෝන් එකක්. මට ඕනි රුපියල් 40,000ක විතර ෆෝන් එකක්. හරි. ඒ රේන්ජ් එකත් ඔනර් ගාව තියෙනවා. හරිද? ඒ කියන්නේ බජට් ෆෝන්ස් හොයනවනම් ඒ ෆෝන්ස් උත් තියෙනවා. ලක්ෂ ගණන්වල මිලියන ගණන්වල ෆෝන්ස් හොයනවනම් ඒ ෆෝන්ස් උත් ඔනර් ගාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබේ අවශ්‍යතාවයට අනුව තමයි ඔනර් වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙච්චර ඔනර් ගැන මිනිස්සු කැමති. ඒ කියන්නේ මිනිස්සුන්ට කොච්චර මොන ප්‍රොඩක්ට් එක තිබ්බත් ඒක ගන්න බැරි නම් ඒක වියදම් කරලා ගන්න බෑ නෑ, ඒක ඇති වටිනාකමක් නෑනේ. ඉතින් ඔන අන්න ඒ තැන හැම මිනිහයකටම ගන්න පුළුවන් ජාතියේ ෆෝන් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒ නිසා අර කෙනකම් මේ කෙනකම් බලාගෙන ඉන්න දෙයක් නෑ. ඔබ සිංගයකට ගිහලා ඔන ෆෝන්ස් බැලුවොත් ඔබේ බජට් එකට හරියන ෆෝන් එක තෝරගන්න පුළුවන්. X9D ෆෝන් එක ගැන අපි විශේෂයෙන්ම කතා කරනවා. මේ ෆෝන් සම්බන්ධයෙන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට ෆෝන්ස් ගොඩක් කල් තියාගන්න බැරි ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එක වැටිලා මේක ඩැමේජ් වෙන එක, කැඩෙන එක, ස්ක්‍රීන් එක යන එක, ඇතුළේ එක එක ඩැමේජ් වෙන එක, බොඩි එක තැලෙන එක, කැතට පේන එක. ඊට පස්සේ අපිට අග්ගල් ෆෝන් එක වෙනස් කරනවා, මාරු කරනවා. ඉතින් එහෙම නැතුව ෆෝන් එක කාලාන්තරයක් තියාගන්න පුළුවන් වැටුණට මේ මං ඉස්සෙල්ලා කියපු ඩැමේජස් මුකුත් වෙන්නේ නැති ෆෝන් එකක් නම් අපිට බය නැතුව කාලයක් තියාගන්න පුළුවන්. අන්න එහෙම ෆෝන් එකක් තමයි X9D කියලා කියන්නේ. තාත්තා පාවිච්චි කරලා පුතාට දීලා පුතා පාවිච්චි කරලා ආයි පුතාගේ පුතාට එහෙම කාලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් පෙනුම ආයි සුපිරියටම තියෙනවා Honor X9D. තව මොනවාද? මේක හොඳ ස්පීක එකක් තියෙන ෆෝන් එකක්, හොඳ සවුන්ඩ්ස් මේ ෆෝන් එකේ. ඊට අමතරව හොඳ බැටරි පවර් එකක් තියෙනවා. හරිම ලස්සන යුනික් ඩිසයින් එකක් තියෙනවා. හරි ලස්සනයි. ස්ක්‍රීන් එක ලොකුයි. ඔබ හිතන හැමදේම මේ ෆෝන් එකේ තියෙනවා. හරිද? ගානත් ඔබට ෂේප්, මොකද ඔබ ගෙවන්න ගන්නේ සිංගයකෙන්. බලලා තලවි නියෝජිතවරු ගාවත් තියෙනවා. හොඳ වොරන්ටි එකක් එක්ක සිංගයකට ගිහිල්ලා ඔබට ඔනර් ෆෝන් එක ගන්න පුළුවන්. ඒ ගැනත් අපි මතක් කරා. ඊට පස්සේ NLB වල අපි කතා කරන්නේ මේ දවස්වල හඳහන, මේ දවස්වල මේ අද අපි කතා කරන්නේ හඳහන ලොටරි එක ගැන. නියත ධනයෝග මේක ඇවිල්ලා ආයිති සුපිරි ලොතරැයියක්. හරිද? 2026 අවුරුද්ද ගැන කතා කරද්දී, කියන්නේ මේ පටන් ගන්න දැන් මාස කීයද? මේ අපි ගත කරන්නේ ජූන් වල ඉන්නේනේ. මේ මාසේ වෙනකම්ම හඳහන ලොතරැයියේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් බිහි කරන්න ඒගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. 7 දෙනෙක් පළවෙනි තෑග්ග. හරිද? ඊට අමතරව රුපියල් ලක්ෂ ගණන් වලින් ටැග් දිනපු තව ඕන තරම් කට්ටිය ඉන්නවා. දැන් මේ පහුගිය දවස්වල ඒගොල්ලන්ගේ 1519 වෙනි දිනුම් වාරයේදී රුපියල් 138කට වඩා වැඩි වටිනාකමක් තියෙන 7 වෙනි සුපිරි ත්‍යාගලාභියා බිහි වෙලා තියෙනවා. එයා නාරම්වල තමයි එයාගේ පදිංචිය. ඒ කියන්නේ සුපිරි ජයග්‍රාහකයාගේ. ඒක හොයාගන්න ඉතින් පුළුවන් වුණේ අලවි නියෝජිතයා නාරම්මල තමයි ඉන්නේ. එයාගෙන් තමයි ටිකට් එක අරගෙන තියෙන්නේ. ඉතින් ළඟදීම අපිට එයා වෙස්වලාගෙන ඇවිල්ලා, ඒ කියන්නේ මේ ජයග්‍රාහකයා වෙස්වලාගෙන ඇවිල්ලා මේ සල්ලි ටික ගන්නවා අපිට ළඟදීම දකින්න හම්බ වෙයි. ඉතින් ඒ වගේ වාසනාවන්තයෝ බිහි වෙන ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. ඉතින් ලක්ෂපතියෝ මේ වෙනකොට බිහි කරලා තියෙනවා 100කට වඩා වැඩි ප්‍රමාණයක්. මේ මම මේ කතා කරන්නේ මේ මාස 6 ඇතුළත. හරිද? 2026 මේ මාස 6 ඇතුළත. ඉතින් ඒ නිසා ඔබටත් අනිවාර්යෙන් දිනන්න චාන්ස් එකක් තියෙන ලොතරැයියක් තමයි හඳහන කියලා කියන්නේ. ට්‍රයි එකක් දෙන්න. හදිසිය හරි දිනුමක් තිබුණ නැත්නම් ඒකට වරි වෙන්න දෙයක් නැහැ. මොකද හඳහන ලොතරැයිය රණවිරු, සමාජ සේවා, ක්‍රීඩා ක්ෂේත්‍රය, මේ මෙන්න මේ ක්ෂේත්‍රවලට තමයි දායකත්වය දෙන්නේ. එතකොට ඔබ වියදම් කරන රුපියල් 40 හදිසිය හරි දිනුමක් තිබ්බේ නැති වුණත් මෙන්න මේ ක්ෂේත්‍ර නගා සිටවන්න තමයි ඒගොල්ලෝ වියදම් කරන්නේ. පොඩි සතුටකුත් තියනවානේ. රණවිරුව වෙනුවෙන් එක සැරේටම ගිහිල්ලා මොකක් හරි දෙයක් ඔබට කරන්න බැරි නේ. හැබැයි ඔබ ලොතරැයියක් ගන්නවා නම්, හඳහන ලොටරි එක ගන්නවා නම්, ඔබ රණවිරුව වෙනුවෙන් මොන හරි දෙයක් කළා කියලා පොඩි හිතේ සහනයකුත් එයි. එහෙනම් හරිනේ, ලක්ෂපතියෝ කෝටිපතියෝ වෙන්න NLB ලොතරැයි ගන්න. දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි.

දියුණුව ගැන හිතන කෙනෙක් නම් ඔබ ගාව බජාජ් ත්‍රීවිල් එකක් ඇති නේද? මොකද බජාජ් ත්‍රීවිල් එකෙන් මේ එකක් දෙකක් ඔනේ මෙහිම පොඩි පොඩි එහෙම නෙමෙයි කොච්චර වැඩ කරගන්න පුළුවන්ද? ඕනම පාරක ඕනම වෙලාවක පාරට බහලා හදිසි ගමනක් යන පාර බැලුවොත් මෙන්න එනවනේ බජාජ් ත්‍රීවිල් එකක්නේ. අපේ ලයිෆ් එක අපිට කොච්චර නම් උදව් කරලා ඇතිද? අපේ ලයිෆ් එක අද අපි මේ තැන ඉන්න සමහරකට අපිට එක්සෑම් එකට යන්න හදිසියේ ස්කූල් වෑන් එක දාලා ගියා, හදිසියේ ඉස්කෝලට යන්න ඕනේ, මේ වෙලාවට පරක්කුනොත් තනකොළ ගලවන්න වෙනවා. එහෙම එහෙම තියනනේ තනකොළ ගලවන්න, නැත්නම් වොෂ්රූම් හොදන්න දානවා. අපි මේ ඉගෙන ගන්න යන්නේ විනාඩි දෙකක් තුනක් පරක්කුනොත් මෙන්න අපි තනකොළ ගලවනවා, වොෂ්රූම් ඔන්න අපිට උනදේ. බලන්න අපිව එක්කගෙන යන ඔෆිස් යන්න, ඉන්ටර්වියව් එකකට යන්නේ, හැම තැනකදීම අපිට උදව් කරලා ඇතිනේ බජාජ් ත්‍රීවිල්. කල්පනා කරලා බලන්නකො ලස්සන ලස්සන මතක ඔබටත් ඇති. ඒ විතරක් නෙමෙයි, ඕනම ගමක, නගරයක, ඕනම දුරක, දුර ගමනක්, ළඟ ගමනක් හැම එකකටම කියාපු වාහනය තමයි බජාජ් පෙට්‍රල් ත්‍රීවිල් කියලා කියන්නේ. ඊට පස්සේ ළමයිගේ වැඩ ටික, ළමයි ඉස්කෝලට ගිනි යන, ක්ලාසස් වලට ගිනි යන, පාරක්ෂිතව ගිනි යන, මේ හැම දෙයකටම අපිට බජාජ් ත්‍රීවිල් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ බඩු භාණ්ඩ බෙදා හැරීමේ වැඩේ, ඒකට ඉන්න ඉතින් සුපිරිම බුලට් එක, සුපිරිම ලාභදායි වාහනය තමයි බජාජ් ත්‍රීවිල් කියලා කියන්නේ. ඕනම රෑක ඕනම වෙලාවක අමාරු ලෙඩෙක්ව හොස්පිටල් එකට එක්කගෙන යන්න ඒ වැඩ ටිකක් තනේ කරලා දෙනවා බජාජ් ත්‍රීවිල් එක. මී ගන්න අපි කොයි වෙලාවක හරි ස්ටාර්ට් කරගෙන යන අපිට කියනවා, අනේ මේ අද නම් යන්න බෑ, අද නම් අයියෝ මට බෑ බෑ බෑ. එහෙම මොකුත් නැහැනේ, අපි ස්ටාර්ට් කරාද අපි කියන එක අහලා ගියා. හරි, තෙල් ගහලා තියෙන්න ඕනි, හොඳේ තෙල් ගහලා තියෙන්න ඕනි. හැබැයි ඉතින් තෙල්ුණත් උපරිම විදිහට තෙල්වල ඒ කියන්නේ කාර්යක්ෂමතාවේ උපරිම විදිහට තියෙන ත්‍රීවිල් එකක් මේ අලුත්ම බජාජ් ත්‍රීවිල් එක 236 cc එක. ඒක එන්ජින් එක ලොකු වුණාට ඒකේ තියෙන තාක්ෂණෙත් එක්ක තෙල් ඉතින් දශමෙටම තෙල් හොඳට වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේ තියෙන රටේ තුටේ තියෙන දැන් මේ තෙල්වල මිල ගණන් එක්කත් ඔබට ආයි ලාභදායි විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් තමයි බජාජ් ත්‍රීවිල් කියලා කියන්නේ. ඊට පස්සේ කඳු පල්ලම් ප්‍රශ්නයක්ද? නෑ. ඊට පස්සේ පවුලටම ආරක්ෂාව දීලා අවශ්‍ය ගමනක් සුව පහසු විදිහට යන්න විශ්වාසය තහවුරු කරන, මම මේ විශ්වාසය කියන කැලට හරි ආසයි බජාජ් ත්‍රීවිල් ගැන කතා කරද්දි. මොකද බජාජ් අපිට දෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අවුරුදු 40ක්. ඒගොල්ලෝ මේ පොළවේ පැලවෙච්ච අපිත් එක්ක නිරන්තරයෙන්ම ගනුදෙනු කරන සමාගමක්. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය කොච්චරද කියනවනම් කවදාවත් බජාජ් ත්‍රීවිල් එක ප්‍රශ්නයක් කියලා හිතන්නකො, ස්පෙයා පාර්ට්ස් ප්‍රශ්නයක් වෙලා බලාගෙන ඉන්න වෙනවද කියන්නේ. එන මාසේ තමයි ස්පෙයා පාර්ට්ස් ටික එන්නේ නෝනා, ඉතින් අපි පොඩ්ඩක් මේ මාසේ අමාරුවෙන් ඉමු ජීවත් වෙමු. එහෙම කියන්න ඕනිද? නෑනි බ්‍රෝ, ස්පෙයා පාර්ට්ස් දාගන්න ඕනිද? ජෙනුයින් ඒවා තියෙනවා. කිලෝමීටර් 20න් 20ට නියෝජිතයක් ඉන්නවා බජාජ් ත්‍රීවිල් සම්බන්ධයෙන්. ඉතින් ඩේවිඩ් පීරිස් එක එකෙන්ම ලස්සනට කරනවා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය, හිතේ නිදහස, එම මරුවනේ. වාහනයක් ගත්තට පස්සේ ඕවා තමයි බලන්නේ. වාහනේ ගත්ත ගමන් ඒකේ තියෙන ලස්සන ඒ ටික බලනවා. හැබැයි කාලයක් ඕක පාවිච්චි කරනකොට මේක මොකක් හරි වුණොත් මොකද කරන්නේ, කොහෙටද දාන්නේ? ඒ කෑල්ල තමයි අපි ඔළුවට එන්නේ. ඒ කෑල්ලට කිසිසේත්ම බය වෙන්න ඕනේ. අයියන්ඩිය බියනෝන් බජාජ් එකක් ගන්න. මොකද ඒක සුපිරි. හරිද? ඉතින් ඒ නිසා මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න, ඒකනේ මේ වචනේ, බජාජ් ත්‍රීවිල් එකක් ගන්න. බජාජ් ත්‍රීවිල් එකක්, හරිද? අපි හෙටත් කියන්නම් මේකේ තියෙන තව වාසි ගැන. බජාජ් ත්‍රීවිල්, ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අභිමානයෙන් ඒගොල්ලන්ගේ ඉතින් හදවත වගේ කෑල්ල තමයි බජාජ් ත්‍රීවිල් කියලා කියන්නේ, හරිද? ඊට පස්සේ අපි මතක් කරන්න ඕනි ප්‍රයිම් ගෲප් එක. ප්‍රයිම් ගෲප් එකේ අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් රෙසිඩන්සීස් ගැන විස්තර කියනවා. ලයිෆ් ස්ටයිල් රෙසිඩන්සීස්, ඇත්තටම ජීවත් වෙන්න අපේ ස්ටයිල් එකට ගැලපෙන තැනක් අපි තෝරගන්න ඕනේ. අපිට ගැලපෙන තැනක් අන්න එහෙම තැනක් හොයනවා නම් ප්‍රයිම් ගෲප් එකේ මේ කඩවත ප්‍රොජෙක්ට් එක මරු. මම තියෙන තැන ගැන පොඩි විස්තරයක් කරන්නම්, හරිද? නුවර පාරට ඇවිදින දුරින් තියෙන්නේ මීටර් 300ක් වගේ, ඒ වගේ දුරින් තියෙන්නේ. ඉතින් මෙතන පරිසරයත් හරිම ශෝකී. කියන්නේ මේ එකපාරට මීටර් 300ක් දුරින් කියපු ගමන් හිතන හරිම නිකන් නාගරික පරිසරයක් ඇති. ඉතින් වාහන නිකන් ඉඩම උඩින් යනවා වගේ හෝන් සද්ද ඇහෙනවා. එහෙමනේ අපිට හිතෙන්නේ නැහැ. මේ පරිසරේ මාර ශෝකනේ. ඒ කියන්නේ එක පැත්තක වැල, එක පැත්තක වැවක්, හරිද? වෝටර් බොඩි එකක් තියෙන. ඊට පස්සේ ගහ කොළද, කුරුල්ලොද, කුරුළු සද්දද, ජීවිතේ කියන්නේ අර නිදහස. ගෙදරකට ගියාම අපි හොයන්නේ නිදහසනේ. අන්න ඒ කෑල්ල 100%ක්ම ආරක්ෂා වෙන විදිහට තමයි පරිසරයේ තෝරගෙන තියෙන්නේ ප්‍රයිම් ගෲප් එක. ඊට පස්සේ දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ගවලට ඒ ඔක්කොටම කඩවත පිවිසුමෙන් ඔබට යන්න පුළුවන්. සමහරක් වෙලාවට කාවර දැන් එයාපෝට් එකෙන් දාලා එයා රට යන්න කලින් අපි එහෙම සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්න ඕනේ. ඉස්සර අර හයිවේ එක නැති කාලේ ඒ මිනිස්සු රට ගිහිල්ලා අපි මේ පුතේ තාම මේ අනගමන් පාරේ
හැබැයි හයිවේ එක හැදුවට පස්සේ අපිට හැමදේම ලේසි වුණා. ඉතින් එතකොට ඕගොල්ලෝ ඉන්න තැන හරි ෂෝක් කනෙක්ටඩ්. ඕන තැනකට ආයි ගමනක් බිමනක් ට්‍රිප් එකක් යන්න කියාපු තැන කඩවත කියලා කියන හරි සුපිරි ටවුන් එකක්. ඕගොල්ලෝ ගිය කෙනෙක් නම් ඔබ දන්නවා කඩවත තියෙන හැම දෙයක්ම තියෙනවා. ඊළඟ කාරණාව, ඔගලන්ට මේ අපාර්ට්මන්ට් එක ඇතුලේ, මේක අපාර්ට්මන්ට්ස්, මේවා ඇතුලේ තියෙනවා ස්විමින් පූල් එක තියෙනවා, කිඩ්ස් පූල් එක තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂන් හෝල් එකක් තියෙනවා, ස්කයි ගාර්ඩන් එකක් තියෙනවා. මම ආසයි ස්කයි ගාර්ඩන් එක බලන්න. ඒක හරිය ලස්සන විදිහට, ඒක ස්පෙෂල්ම කරලා තියෙන එක, හරිම ලස්සන විදිහට එතන ඉදි වෙනවා. හරිද? ඊට අමතරව 24/7 security CCTV, මේ ආරක්ෂාව ගැනත් ගොඩක් හිතන්න ඕනි. ඒ කියන්නේ ආරක්ෂාව කියන කැලේ හරිම ස්පෙෂල්. ඉතින් මේ ආරක්ෂාව කියන එකත් 100%ක්ම බල්ලා තියෙනවා ප්‍රයිම් ගෲප් එක. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ. මෙච්චර මේ හැමදේම තිබිලා, මෙච්චර දේවල් තිබිලා කීයටද ගන්න පුළුවන්? හොඳ ප්‍රශ්නයක්. මිලියන 31 ඉඳලා ඔබට දැන් ගන්න අවස්ථාව තියෙනවා. තාම ප්‍රොජෙක්ට් එක හදන්න පටන් අරගෙන නැහැ. දැන් ඔබට මිලියන 31ට ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා තව අවුරුදු දෙකකින් විතර ඔබ මේක ගන්න බැරුව තින් මිලියන 50කටත් සමහරක් විතර ගන්න බැරි වෙයි. ඊටත් වඩා ගණන් යයි. මේ තමයි සුදුසුම වෙලාව. අපි අර අහලා තියෙනවානේ වෙලාවට වැඩේ කරන්න කියලා. ඒ නිසා මේ තමයි වෙලාව. ඔබට හීනයක් තියෙනවා නම්, ලස්සන අපාර්ට්මන්ට් එකක කඩවත ලස්සන විදිහට ජීවත් වෙන හීනයක් තියෙනවා නම් මේ තැන මිස් කරගන්න එපා. මේකට අපි කියන්නේ ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් කියලා. කෝල් කරන 13:22 ප්‍රයිම් ගෲප් එකේ කන්ටැක්ට් නම්බර් එක කතා කරලා විස්තර දැනගෙන පොඩක් මේ ඉදි කෙරෙන අපාර්ට්මන්ට්ස් කොයි වගේද කියලා බලලා, හරි ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙනවා. මම ඒක දැක්ක, හරිම ලස්සනයි. ඉතින් ඒවා බලලා ඔබට කොහොමද ඕනි කියලා බලලා කතා බහ කරගන්න 13:22 ඔබ ගන්න ප්‍රයිම් ගෲප් එකෙන්. ඉතින් ඊට පස්සේ අර ඉඩම් ප්‍රශ්න, අරව ප්‍රශ්න, නඩු, ඒ කිසි කතාවක් නැහෙනේ. හරිම හැම දෙයක්ම නිර්වුල්ව ඔබට කරලා දෙන්න ප්‍රයිම් ගෲප් එක හැමදාම ලෑස්තිලා ඉන්නවා. රයිට්. ඊළඟට අපි කලර් අප් ගැනත් මතක් කරන්න ඕනි. කලර් අප් වහල ගැන පහුගිය දවස් ටිකේම අපි කතා කරා. දැන් මේ දවස්වල අපි ස්ට්‍රිප් සීලින් එක ගැන කතා කරන්නේ. මේ ස්ට්‍රිප් සීලින් එකක් කියලා කියන්නේ ඔබ දන්නවනේ වහලට අර සමාන්තරව ලී වලින් ඔය ගහන්නේ ලස්සන ලස්සන, ඔය ගොඩාක් වෙලාවට විලාසවල වගේ තියෙන්නේ. අර හරි ගැඹීර නිකන් අමුතු පෙනුමක් එනවා ওই ස්ට්‍රිප් සීලින් එකෙන්. හැබැයි ලී වලින් මේක ගැහුවම තියෙන ප්‍රශ්නේ තමයි මේක කාලයක් තියාගන්න බෑ. වහලේ කොච්චර හොඳට හැදුවත් කොහේ හරි තැනක පොඩි හරි ලීක් එකක් ආවොතින් මේක වහලෙන් ලීක් වෙලා වැටෙන්නේ කොහෙටද? සිවිලිමට. ලී උඩට වතුර වැටුනොත් ආයේ කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැණි, පුස් හැදෙනවා, ඊට පස්සේ තෙතබරිත වෙනවා ලීයනේ. ලීයේ තියෙන ක්වොලිටි එක නැති වෙලා යනවා. කාලයක් යනකොට වහල සිවිලිම ගැන බලාපොරොත්තු අතහැරගන්න තමයි වෙන්නේ. ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ වේයෝ, හා වේයොන්ට ආයිතින් සුපිරි කෑමක්. ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆස්ට් එක, ඒගොල්ලන්ගේ ලන්ච් එක, ඒගොල්ලන්ගේ ඩිනර් එක, ඒගොල්ලන්ගේ ස්නැක් එක, ඒගොල්ලන්ගේ හැම දෙයක්ම තමයි ඊට පස්සේ ඔය වහල. වේයොන්ගෙන් ගුල්ලොන්ගෙන් බේරගන්න එක හරිම අමාරුයි ඔබ ලී වලින් ඔය ස්ට්‍රිප් සීලින් එක ගැහුවොත්. ඊට පස්සේ ගින්න සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ආයිතින් සරපට ගාලා ඇවිලිලා යනවා ලීනි. ලී ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය වගේ හැම අතින්ම බැලුවත් මේ කාලයක් තියාගන්න එක හරි අමාරුයි ලී වලින් කරාම. ලී පෙනුම ලස්සනයි. අපි කවුරුත් නෑ කියන්නේ නෑ. මමත් හරි ආසයි ඒ වුඩ් ෆිනිෂ් එකට, මම හරි ආසයි. හැබැයි ඔබට හම්බ වෙනවා නම් ඒ ෆිනිෂ් එක තියෙන, ඒ ලී පෙනුම තියෙන, ඒ වෛරම තියෙන, ඒ පාට තියෙන, ඔබ ආසයි කොස්, කොස් වලින් ගන්න පුළුවන්. මහෝගනි ආසයි, යස් මහෝගනි පෙනුම ගන්න පුළුවන්. තේක බුරුම තේක ආසයි, හරි. ඒ පෙනුම ගන්න පුළුවන්. ඒකට ආදේශකයක් තියෙනවා නම් මාකට් එකේ වේයෝ කන්නේ ගුල්ලෝ කන්නේත් නැති, ඊට පස්සේ වතුරෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නැති, ඕනනම් හොදලා උනත් දාන්න පුළුවන්, ගින්නෙන් ප්‍රශ්නයක් නැතිම ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම්, සොලියුෂන් එකක් තියෙනවා නම් මොකද කියන්නේ කියන්නකෝ. එහෙම තියෙනවානේ. ඒකට තමයි අපි කියන්නේ කලර් අප්. කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් ගන්න ඔයගලන්ට පුළුවන් colorup.lk.com සයිට් එකට ගිහිල්ලා බලන්න. එතකොට මේකේ කලර්ස් ටික කොහොමද, මේකේ පෙනුම කොහොමද, ඒ ටික ඔක්කොම බලන්න පුළුවන්. හරිද? මේක හොඳට සෙට් වෙනවා. මොකද මේක ෆැක්ටරි එකකනේ ෆිනිෂ් කරලා එන්නේ. ඉන්ද ලස්සනට සෙට් වෙනවා. සහ මේකේ අර දැන් අපි ගත්තොත් මහෝගනි ගත්තම නිකන් ලා වෛරමක් යනවනේ. අන්න ඒකත් හරිය ලස්සනට නීට් එකට තියෙනවා. ඉතින් අර බැලුවම බලපු බැල්මට කාටවත් කියන්න බෑ මේක මේ ආදේශකයක් නේ දාලා තියෙන්නේ. ඔලීනේ ආදේශකයක් නේ දාලා තියෙන්නේ. කාටවත් එහෙම කියන්න බෑ. ඒක අත්ත ගාලා බල්ලා තට්ටු කරලා ඉතින් වහලෙන්නේ තියෙන්නේ. කවුද ඉතින් ඉනිමන් තියලා වහලට නැගලා හයියෝ. ඔබ කිව්වේ නැත්තම් කවුරුත් දන්නේ මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගහලා තියෙන කියලා. හරිද? වැඩි විස්තර දැනගන්න අපි කන්ටැක්ට් කරන්න නම්බර් එකක් දෙන්නම්. 011 5 748 738. 011 5 748 738 කියන නම්බර් එකට කතා කරන්න. එතකොට ඔබට මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ඒත් එක්කම ඔගලන්ට එක්ක ඇලුමෙක්ස් ගැන කතා කරන්න ඕනි. යස්. මේ ඇලුමිනියම් සම්බන්ධ මාතෘකාව, ඒ කියන්නේ අපි හරි ලේසියට අරගෙන තියෙනවා.
පළවෙනිම කාරණාව. අපිට හිතනවා ඇලුමිනියම් අපි දානවා ගෙදර, ඕන ඇලුමිනියමක් අපේ ගෙදරට හරි. ඇලුමිනියම් දැම්මනේ, දැන් හරි. එහෙම නෙමෙයි බ්‍රෝ. ඒකේ තියෙනවා ඇලුමිනියම් දාද්දි ඒකේ ක්වොලිටි එක බලන්න ඕනි කියලා. දැනගන්නකොට ඔබේ වයස කීයද? 80යිද? මේවා අපි පොඩි කාලෙම දැනගන්න ඕනි දේවල්. එහෙම මේ ඔහේ මේ පාරේ තියෙන අරහි තියෙන ඩිස්කවුන්ට් දාලා තියෙන හැම ඇලුමිනියම් එකක්ම අරන් ගිහිල්ලා ගෙදර හයි කරගත්තා කියලා ඔබේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කාලයක් යනකොට ඕවා හරි ක්වොලිටි නැත්තම් ඕවා බාල ප්‍රොඩක්ට්ස් නම් කාලයක් යනකොට ඔබ ප්‍රශ්න වලට මූණ දෙනවා. ඔය සමහරක් ගෙවල් වල අපි දකින්නේ සමහරක් දොරවල් තියෙනවා ඒක ඇරියොත් ඇරියා වැහුවොත් වැහුවා. අපි නිකන් හදිසි හරි වහලා තියෙන දොරක් අරින්න යනකොට අරේ ඉඳන් කුස්සියේ ඉඳන් කෑ ගහගෙන අනේ අක්කේ ඕක අරින්න එපා ඕක ඇරියොත් ආයි වහන්න බෑ ගාගෙන එන්නේ නේ. yes එහෙම ප්‍රශ්න අපි දැකලා තිනවා. හේතුව තමයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා නැහැ. ඉතින් අපි මේකට විසඳුමක් දැන් සෑහෙන කලින් ඉඳන් ඔබට කියනවා. අපි කතා කරන්නේ ඇලුමෙක්ස් ගැන. ඇලුමෙක්ස් කියලා කියන්නේ රටවල් 17කට යවන ප්‍රොඩක්ට් එකක්. ඒ රටවල් අතර USA තියෙනවා, Singapore තියෙනවා වගේ රටවල්. ඒ කියන්නේ බරපතල විදිහට මොන හරි දෙයක් රටට ගන්නකොට බරපතල විදිහට හොයලා බලන රටවල්. ඉතින් ඒ රටවලුත් පාවිච්චි කරනවා නම් ආයෙත් තව මොන කතාවක් දන්නේ. ඇලුමෙක්ස් තමයි ප්‍රොඩක්ට් එක. හැබැයි මම තවත් ඔබට කියන්නම්, ඇයි මේ ඇලුමෙක්ස් කෙරෙහි අපි මෙහෙම විශ්වාසය තියන්න ඕනේ? ඇලුමෙක්ස් හදන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව. ඒක එකක්. හැබැයි එහෙම හදනවා කියලා ඒගොල්ලෝ එතනින් අතර වෙන්නේ නැහැ. ඒ ලබා ගන්න තියෙන සියලුම තත්ත්ව සහතික ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකට අරගෙන තියෙනවා. UK යවලා මේක දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේවා පවුඩර් කෝටින් කරනවා, ඇනඩයිස් කරනවා. ඉතින් ඒවා පාට එහෙම ගැන්නුවට පස්සේ ඒ කාලාන්තරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒවා සහතික කරලා ඇලුමෙක්ස් එකට ලැබිලා තියෙනවා එහෙම සහතික. ඉතින් ඒ විශ්වාසෙත් එක තමයි අපි මේ ප්‍රොඩක්ට් එක ගන්නෙ. මම හැමදාම මතක් කරන දෙයක් තමයි මේ ඇලුමිනියම් වගේ දේවල් ගන්නකොට අපි විශේෂඥයෝ නෙමෙයි ඒ ගැන හොයලා බලලා මේ කෑ පොඩි කෑල්ලක් අරගෙන ඒක නිකන් හපලා බලනවා, නිකන් ඉඹලා බලනවා, සුවඳ බලනවා, උම් එකක් දීලා බලනවා. එහෙම බලලා ගන්න අපි දක්ෂයෝ නෙමෙයි. එහෙම කාටවත් බෑ. අපිට බලන්න තියෙන එකම දේ තමයි සහතික. මේගොල්ලන්ට සහතික තියෙනවද? නැතුව අපි මේ ඩිස්කවුන්ට් බලලා මෙහෙම ගෙව්වට පස්සේ ඒ සල්ලි ටික අපිට ආයි දෙනවා ගන්න. එහෙම බලලා නෙමෙයි අපි ඇලුමිනියම් ගන්න, අපි ක්වොලිටි එක බලලා ගන්න. අපි ඒ තැනට යන්න ඕනි බ්‍රෝ. ඉතින් ඒ තැනට යන්න පළවෙනි ස්ටෙප් එක විදියට ඇලුමිනියම් ගනිද්දි ඇලුමෙක්ස් එකට කියලා වැඩේ කරගන්න. බාල ප්‍රොඩක්ට් එකක් ඔබ දැම්මොත් නිතර නිතර අලුත් වැඩියා කිරීමට සිද්ධ වෙනවා. මොකක් හරි ඔය පවුඩර් කෝටින් කළා කියලා ප්‍රොඩක්ට් එකක් දැම්මොත් බාල එකක් නම් ඒක දුර්වර්ණ වෙනවා, පොතු ගැලවෙනවා, නිකන් ඊට පස්සේ හැම ගිහිල්ලා වගේ. දොරවල් ලෝගල් දැකලා තියෙනවානේ හැම ගිහිල්ලා. කිසි තේරුමක් නැහැ. ලස්සනට නිදාන්නේ නේ. ඊට පස්සේ දොර ජනෙල් ගත්තට පස්සේ ක්‍රියා නොකිරීම. ඒකේ ගැටලු. ඕවා ඉතින් විසඳ විසඳ හැමදාම ඉන්න වෙයි. ඊට වඩා ලේසි හොඳම ප්‍රොඩක්ට් එක දාන්න. අපි දන්නවා හොඳම ප්‍රොඩක්ට් එක. අපි ඔබට කියනවා ගැරන්ටි එකත් එක්ක වොරන්ටි එකක් දෙන සුපිරිම ප්‍රොඩක්ට් එක දාන්න කියලා. ඒ තමයි ඇලුමෙක්ස්. 9:37.

0: ඔබ දැනන් හිටියද? දැනටම සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන්නේම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙන තත්ත්වයක්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. සරලව කියනවා නම් මොලේ උන කියන්නේ අපේ මොලේ සහ සුෂුම්නාව වටා යම්කිසි පටල වර්ගයක් තියෙනවා. දරුවෙකුට යම්කිසි ආසාදනයක් ඇති වුණාම විස බීජයක් ඇතුළු වුණාම මෙන්න මේ මොලේ වටා තියෙන පටලවල ප්‍රදාහක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රදාහක තත්ත්වය තමයි අපි මෙනින්ජයිටිස් මොලේ උන කියලා හඳුන්වන්නේ.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
5: සුබ දවසක්.
6: අලවියෙන්
7: පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය.
9: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
10: කමර්ෂියල් බැංක්.

0: com bank digital ho flash app එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: Siri board සමාජිකයන් සඳහා Kagels foot city within megawattam. Prima ශනික noodles ඉතිරි රුපියල් 85යි. Hotmalay cheddar cheese ඉතිරි රුපියල් 260යි. Melbourne cream cracker buddy ඉතිරි රුපියල් 70යි. Panda baby saban almond milk සහ olive eco pack එක ඉතිරි රුපියල් 215යි. Kagels foot city
2: platina 100 stylish penmai mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather කාර්යය. David Peters Motor Company Private Limited with
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගම කි
4: A-level අවසන් ක්ලාසස් වෙත NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and unshaking sampurna karanna aduma amathanna 0.111732 NIPM the city university the place to be
5: full charge again kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 road rataya david peeris e mobility wedin 0.114 750

0: චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550
1: කොමර්ෂල් බැංකුවේ

0: digital හෝ flash app එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න
1: 45ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
4: දිමොවෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කුන්දේසි සහිතයි
5: අතේ මිටේ තියන ගාලට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා වාසිය මොකද දන්නවද සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති
6: Stylish penuma mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 hada weda karya david peters motor company private limited within
7: finishing wahala glass color of flow wage pena
8: sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color of samai
9: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
10: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න Combank debit card challenge මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV fridge washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකීන් 1000කටත් වැඩි අවසන් දිනුමැදි මෙන් side by side fridge laptop iPhone ඇතුළු තවත් තෑගි රස කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards ගෙවන්න කෙවන්න දිනන්න.
9: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
12: මේ පැය හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
13: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
13: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

මට තාත්තා ගැන දවස් ගානක් වුණා දෙක දිගට කතා කරන්න පුළුවන්. තාත්ති අපි වෙනුවෙන් කරපු දේවල් මම දන්නවා, මට වගේමයි ඔබටත් ඒ එක්ස්පීරියන්ස් එක වගේ. අපේ තාත්ති තමයි ඉතින් මේ හොඳටම කරේ එහෙම කියලා එකක් නැහැනේ. අපි හැමෝටම අපි හැමෝටම මේ තාත්තා කියන චරිතය හරිම විශේෂයි. අපේ ලයිෆ් එකේ සුපර් හීරෝ තාත්තා. චූටි කාලේ අනිවාර්යෙන් සුපර් හීරෝ. මොකද තාත්ති නැතුව ඉන්නත් බෑ. මට ඉස්සර තාත්ති වැඩට යනවා කියලා කියන්නේ මාව නිකන් හිතන්නකෝ, නිකන් ගල් ගුහාවක මාව තනි කරලා දාලා නිකන් ගියා වගේ හැංගීමක්. අම්මා කියනවා ඉතින් පුතා මං ඉන්නවනේ පෙටියෝ කියලා කියනවා. මට අම්මෝ නැහැ. අර අම්මි හැමතිස්සෙම ඉන්නවනේ. ඉතින් තාත්ති කොයි හරි යනවා කියලා කියනවා. අම්මෝ හරීම වේදනාවක්. ඉතින් ඔහොම කාලේ ගියා ගිහිල්ලා එක එක සුපර් හීරෝස්ලා ඊට පස්සේ ලයිෆ් එකට ආවා. තාත්ති මොනාද දන්නේ, මෙයානි මේ සුදු තාත්තිනි ඔක්කොම දන්නේ. එහෙම කාලිකුත් වෙනවනේ නේ. ඉතින් එහෙම තියෙනවා. කොහොමරි පරිණත වුණාට පස්සේ ඔන්න ආයි තේරෙනවා තාත්තලට මොන තරම් දැනුමක් තිබ්බද, මොන තරම් දුර දැක්කද තාත්තා. අද මං ඉන්න ඕනි තැන ගැන එයා ඒ චූටි කාලෙම දැක්කනි. එහෙම දැකලානි මට මේ පාරේ එන්න, මෙහෙම පුතේ මේව කරන්න කියලා මට මේ මාර්ගේ හදලා දුන්නේ අම්මලා තාත්තලා නේද. ඉතින් ඒව තේරෙන්නේ ටිකක් පරිණත වුණාට පස්සේ. දැන් අපි හැමෝම අපේ තාත්තලා දිහා බැලුවොතින් සමහරක් වෙලාවට එච්චර දුර දැකපු තාත්තා තමන්ගේ යාළුවෙක් එනවා ඈත ළඟට එනකන් චුට්ටක් අඳුර ගන්න බැරුව වගේ, මේ ගුණසිංහ මහත්තයානේ මම මේ දැක්කෙත් නෑ, මේ ළඟට එනකම් මට අඳුර ගන්නත් බැරි වුණා, මේ කරුණාරත්න මහත්තයානේ මට මේ අඳුර ගන්න ගහලා එහෙම කියනවා ඇති සමහරක් විට නේද. එහෙම නැත්නම් පත්තර එහෙම බලනකොට චුට්ටක් ඉතින් ලං කර කර ඈත් කර කර නියම් ෆෝකස් එක හදාගෙන එහෙම පොතක් පතක් පත්තරයක් එහෙම බලනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් වාහනේ ඩ්‍රයිව් කරනකොට වෙනදට වඩා පේනවා නිකන් තාත්ති චුට්ටක් ඇස් දෙක පොඩ්ඩක් මහන්සි කර කර පොඩි නිකන් අපහසුතාවකින් වගේ ඩ්‍රයිව් කරනවා දකින්නවා වෙන්න පුළුවන්. ඒ දකින්නේ ඇස සම්බන්ධව තාත්තිගේ තියෙන දැන් තියෙන සිටුවේෂන් එක සම්බන්ධ පොඩි ඉඟියක්. ඕක ඔබ නොසලකා හැරියොත් ඔව තාත්තලා කියන්නේ නැහැ. අනේ පුතේ මේ මට මේ පොඩා වාහනේ ඩ්‍රයිව් කරනකොට නිකන් පොඩ්ඩක් මෙහෙම වුණා. ඒව කියන්නේ නැහැ. තාත්තලා තියෙනවා පොඩා පොඩි ඊගෝ එකකුත් තියෙනවනේ. නෑ ඒක පුළුවන් ඇස් දෙක පිහිදලා යන්න ඕනේ. ඇස් දෙක හොඳට වතුරෙන් හෝදන්න ඕනේ. ලුණු වතුරෙන් නම් හෝදන්න බෑ මෙන්න වැන්දා. වතුරෙන් හෝදන්න ඕනේ ඇස් දෙක. එහෙම කියලා ඒගොල්ලෝ ඒකටම සොලියුෂන් එකක් හොයාගෙන ඒක සද්ද නැතුව ඉන්නවා. ඒක තමයි තාත්තිලගේ සිස්ටම් එක. හැබැයි අපි මේ දේ දැක්කොත් අපි ටග් ගාලා වහ වහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. තාත්ති වරගෙන යන්න ඕනේ විෂන් කෑ එකට. අපිට මේ තැනට එන්න එච්චර දුර දැකපු තාත්තිගේ ඇසේ ප්‍රශ්නයක් නම් දරුවෙක් විදිහට ඒක ආයිතින් කල් දදා ඉන්න අපි තව මාසිකින් කරමු. බෑ. අද ඔෆිස් එකේ නිවාඩු දාලා යන්න ඕනේ. මම නම් කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මා තාත්තා වෙනුවෙන් ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරපු කැප කිරීම අපිට බෑ එහෙම ලේසියට අතහැරලා දාන්න. හිතන්නකෝ අපි චූටි කාලේ අපේ ඇස්වල ප්‍රශ්නයක් ආවා කියලා. දවස ගානේ යයි තාත්තා විෂන් කෑයකට. දවස ගානේ එකන් යයි චෙක් කරයි. දැන් චෙක් කළා පුතාගේ ඇස්වල ප්‍රශ්නයක් නැහැ කියලා ගෙදර ගිහලා ආයි මොකක් හරි නිකන් පොඩ්ඩක් නිකන් මේවා බලනවා නිකන් අමුතුයි වගේ කියලා ආයි අරන් යයිනේ විෂන් කෑ. එහෙමයි අපේ අම්මලා තාත්තලා අපිට සැලකුවේ. ඒ හින්දා අතාරින්න බෑ. හරි, අද ලොකු වැඩක් තියෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් මතක් කරන්න, තාත්තිගේ මොකක් හරි ඇසේ පොඩ්ඩක් අරම වුණානේ. එහෙම ඔබේ හිතට ආවොත් අදම විෂන් කෑයකට අරගෙන යන ශාඛා ගොඩක් තියෙනවා. ඒ හැම ශාඛාවකම ඇස් පරීක්ෂාව සිද්ධ වෙනවා. හොඳම උපකරණ පාවිච්චි කරන්නේ විශේෂඥ සේවාවක් තමයි ඔබට ලැබෙන්නේ. ඇස්වල ප්‍රශ්නයක් නැත්තම් කිසි දෙයකට වරි වෙන්න දෙයක් නැහැ. ඒ ලැබෙන රිපෝර්ට්ස්, ඒ නිර්වද්‍යතාවය, ඒව සහතික කරලා තියෙන්නේ. මොකද ඔබ නිකම්ම මේ කඩේකට යනවා නෙමෙයි, ඔබ යන්නේ විෂන් කෑයකට. විෂන් කෑයකේදී තමයි මේ ටෙස්ට් ටික ඔක්කොම කරන්නේ. ප්‍රශ්නයක් නැත්තම් හිත නිදහස්. තාත්තිගේ හිතත් නිදහස්, ඔයාගේත් නිදහස්, අම්මිගේත් නිදහස්, ඔක්කොගෙම හිත නිදහස්. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට සොලියුෂන් එකත් විෂන් කෑ ගාව තියෙනවා. ඉතින් ෆාදර්ස් ඩේ එක එනවා ජූනි මාසේ 21 වෙනිදා. ඉතින් එදාටම යන්න අපි 21ම යමු තාත්ති කියලා ඉන්නේ නැතුව අද පුළුවන් නම් නෙමෙයි මම ඒ පුළුවන් කැලට ආසනේ. අම්මා තාත්තා සම්බන්ධ දේවල් පුළුවන් නම් කරන්න ඒක කරන්න ඕනේ. අපි දරුවෝනේ නේ, අපි අද මේ තත්ත්වේ ඉන්නේ අම්මලා තාත්තලා නිසා. ඉතින් ඒ නිසා විෂන් කෑයකට බලන්නකෝ තියෙන උනන්දුව ඔබේ දෙමව්පියෝ ගැන නේද. ඉතින් කිසිම සතයක්වත් අය කරන්නේ නැතුව ඇස් පරීක්ෂාව කරලා දෙනවනම් ඇයි අපිට බැරි තාත්තව එක්කගෙන යන්න? සමහරකට ඔබ ගොඩක් තරුණ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. තාම අවුරුදු 40යි. හිතනවා නෑ මට තව පුළුවන්, මට මෙහෙම ඇස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒක වුණාට ඒක කමන්නේ මම තරුණයි කියලා ඔබ හිතාගෙන ඉන්න තාත්තා කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඔය ඇස්වල ප්‍රශ්න ආයි රිවර්ස් කරන්න බෑනේ. ආවට පස්සේ ඒක එන්න එන්නම ඒක යන්නේ ඇස් නොපෙනීමේ කියන පැත්තට තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඕක ආයි මුලට ගේන්න අමාරුයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් විසඳුමක් ගන්න ඕනේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තාත්තලටත්.
ලොකු පොඩි හැම තාත්ත කෙනෙකුට වවි කියන්නේ යන්න විෂන් කෑගට ගිහිල ඇස් දෙක පරීක්ෂා කරගන්න තාත්තව එකගෙන යනට ඉතින් අම්මවත් එකගෙන යන්න නැත අම්මගේ හිතර හරි නැන් ඉතින් අපේ පුතා මේ ෆාදර්ස් ඩේකට තාත්තව මදර්ස් ඩේ එනකන් ඉන්න බෑ දැන් මං එහෙම නෙමෙයි ඉතින් තාත්තව එකන් යන ගමන් අම්මිවත් එකගෙන යන්න හරිද එහෙම එකගෙන යන්න උඹට අම්මා තාත්තා ඉන්නවනේ නේ ඒක හිතන්නකෝ මං හැමදෙස්ම හිතන්නේ එහෙම අපිට අම්මි තාත්ති ඉන්නවනේ එහෙම කරන්න සමහර දරුවෝ ඉන්නවනේ ඇත්තටනේ දැන් මේ කතාව අහද්දි උනත් අයියෝ තාත්තිට යනමඩ එක්කන් යන්න පුළුවන් කියලා හිතන දරුවෙක් ඉන්න පුළුවන් තාමත් ඔබේ අම්මයි තාත්තයි ඉන්නවනම් ඔබ මාර වාසනාවන්තයිනේ ඒ හින්දා ඒ කැල්ල කරන්න පිනක් ඔබටත් පිනක් එහෙම කරගන්න එක හරිද රයිට් අපි ආමි ඊයේ මමයි මගේ යාළුවායි මේ අපි පාරේ මෙහෙම හිටගෙන ඉතින් අපි කතා කර කර ඉන්නවා ඉතින් ඕකේ බිනෝ ඉතින් මොකද බිනෝ දාදා මාතින යතිින් කතා කර කර ඉන්නවා හරිද එක බොයි කෙනෙක් අපි දෙන්න දිහාම බලාගෙන ඉනවා දැන් අපිට හරි දැන් මේක හරි කරදරයි සාමාන්‍යයෙන් අපි දෙන්න බොඩකර ෂර්ලොක් හෝම් වගේ අපි සැක කරොත් මෙයා බලන් ඉන්නේ මෙහෙම අංශක 180 මෙහෙම මෙහෙම ආනතීට මෙයා බලන් ඉන්නේ කියලා අපි සැක කරොත් ඒක හරි සාමාන්‍යයෙන් එහෙම නේද ගෑනු අය සැක කරන එක හරි ඒක වැරදුනත් හරි ඉතින් අපි බලව අංකෝ මේ බලන්න අර අර අර බොයි අපි දිහා බලන් ඉන්නවනේ එක තමයි අනේ මොකද උනේ බලන්න අපි ලස්සන නිසානේ මේ අපි දිහා මේ බලන්නකෝ අනේ මේ ලස්සන වෙලාවට කරදරයි නේ ඕ අනේ බලන්න ඉතින් හරිම අපහසු දැන් මෙයා බලාගෙන මේ ඉන්නව හරිද දැන් මට මේක තවත් ඉවසන්න බෑ කොච්චර ලස්සන වුණත් එහෙම එක දිගට කවුරු හරි බලන් ඉන්නට ඒක ඉවසන්න බෑනේ මං කව මේ excuse me boy මං කව මේ හලෝ හලෝ අපේ බොයි කැලි නේ හලෝ හලෝ මේ රසයා බැලුවා බැලුවා මං කිව්වා මේ ඔයා මොකද මේ අපි දිහාම් බලන් ඉන්නේ අපි ලස්සනයි තමයි ඇයෝ අපි දිහාම් බලන් ඉන්නේ මොකක්ද මේ විග අරයා කිව්වා නෑ නෑ ඔගොල්ලෝ දිහා බැලුවේ මං කිව්වා මේ අපි දැක්කනේ ඔයා මෙහෙම අංශක 90ට මෙන්න මෙහෙම මෙහෙම බලාගෙන හිටිය අපි ඒක දැක්කා ඇයි ඊට පස්සේ හරි ලස්සනයි ඉතින් ඊට පස්සේ අපි ආදිහා බලන් හිටියා ඒක වෙනම කතාවක් එයා ළඟට ඇවිල්ලා කෝ නෑ නෑ මිස් ඔයගොල්ලෝ වැරදි වැටහීමක් මම මේ බලන් හිටියේ මේ ඔයගොල්ලන්ගේ යහපැත්තේ මේ තියනවා නේද බජාජ් ප්ලැටිනා එකක් මං ඒක දිහා බලන් හිටියේ බලන්න මිස් ඔයගොල්ලෝ වගේද මේකේ මේ තියෙන අලුත්ම පෙනුම බලන්න මුහුණත් බලන්න ලස්සන පෙනුම ඔයගොල්ලෝ කවුද මේ බජාජ් ප්ලැටිනා එකක් එක්ක තිබ්බම ඔයගොල්ලෝ කවුද බලන්න මේකේ තියෙන ලස්සන අපි බලමු seriously ඇත්තට ලස්සන බයික් එක ආ ඉතින් මෙයා කියනවා බලන්න මේ බයික් එක දැන් මේ අලුත් වෙලා ඇවිල්ලා තියෙන අලුත් තාක්ෂණෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි බජාජ් ප්ලැටිනා අපිට මේ ගෙනල්ලා දීලා තින්නේ අඳුන්නලා දෙන්නේ මේ බයික් එකේ තියෙනවා කෙලින්ම DTSI එන්ජිමක් තියෙන්නේ මිස් එතකොට මේක මාරයි මේක තෙල් හොඳට කරනවා මොකද EFI තාක්ෂණේ තියෙන නිසා තෙල් හොඳට කරනවා බලන්න මේ ලයිට් ටික කොච්චර ලස්සනද බලන්න මේ සුපිරි නවීන පෙනුම බලන්න මිස් ඊට පස්සේ අපි ඉතින් බලමු සීට් එක කොච්චර සුව පහසුවක් තියෙන සීට් එකක්ද අනිත් එක මේක ලොง ඇන්ඩ් සොෆ්ට් සීට් එකක් තමයි කියලා දැන් අපිට ඉඳගෙන හැම වෙලම අපි ඇත්ත තමයි ඊට පස්සේ මේක හැම දෙම මාර ලස්සනයිනේ මේ අලුත්ම බජාජ් ප්ලැටිනා එකේ අපිටත් ආසාවෙ බෑ ඒක දිහා බලාගෙන ඉන්න හිතෙනවා සහතික ඇත්ත මේ බොයි කියන කතාව ඊට පස්සේ තමයි අපිට තේරුනේ මෙයා මේ අපි දිහා බලාගෙන ඉඳලා නෑ බජාජ් ප්ලැටිනා එක දිහා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ මං කොහෙද ඔයා බලාගෙන ඉන්නේ නැතු ඉතින් මේක ඔයාගේ කරගන්නකෝ ඔයාගේ කරගන්නකෝ එතකොට මටත් පුළුවන්නේ ඔයාගේ වෙන්න ආ ඇත්තටම බොයිස් ඔගලෝ අලුතින් බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔගලන්ට සුපිරිම භාණ්ඩය මාකට් එකේ තියෙනවා සුපිරිම වණ්ඩිය මාකට් එකේ තියෙනවා ඒ තමයි බජාජ් ප්ලැටිනා අලුත්ම බයික් එක ගන්න බ්‍රෑන්ඩ් නිව් ඊට පස්සේ අලුත්ම මුහුණුවරකින් තමයි ඇවිල්ලා තියෙන්නේ හරිම ස්ටයිලිෂ් පෙනුමක් තමයි මේ බජාජ් ප්ලැටිනා බයික් එකට තියෙන්නේ අනිත් කාරණාව තමයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අවුරුදු 40ක විශ්වාසයත් එක්ක තමයි ඔබට බජාජ් ප්ලැටිනා බයික් එක දෙන්නේ ඉතින් ආෆ්ටර් සේල් සර්විස් ස්පෙයාර් පාර්ට්ස් ගැන හිතන්නවත් දෙයක් නැහැ අනිත් එක මම කිව්වනේ මේක හොඳට තෙල් කරනවා කියලා EFI තාක්ෂණයේ තියෙන නිසා හොඳට තෙල් කරන සුපිරිම සුපිරි බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා පොඩ බලන ලස්සන කලර්ස් ටිකක් තියෙනවා බලලා පොඩි රයිඩ් එකක් ගිහිල්ලා ඒකේ සැප ටික ඔක්කොම නිකන් අත්විඳලා ඊට පස්සේ එනවනේ එහෙම මේ එක්ස්පීරියන්ස් කරාම එනවා සිතුවිල්ලක් අපිට ගන්ඩෝනේ මේක ගන්ඩෝනේ ගාල එකක් එනවා ගන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හරිම සතුටින් අපිට හඳුන්වලා දෙන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ සෝ ඊට පස්සේ ඔක්කොම හරිනේ තව විශේෂ පණිවිඩයක් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න දැන් අපි කතාවක් අහලා තියෙනවා නේද මේ ඒ කියන්නේ වැරදි කරන ඒක මනුස්ස ගතියක් සමාව දෙන එක දේව ගතියක් කියලා අපි කතාවක් අහලා තියෙනවානේ මට ඒක පොඩ්ඩක් වෙනස් කරන්න
වැරදි කරන එක හරි මනුස්ස ගතියක් හරි මොකක් හරි ගතියක්. හැබැයි අහු නොවී ඉන්න එක දේව ගතියක්. අහු නොවී ඉන්න එක. ඒකට මාර ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. මිනිස්සු එක එක දේවල් කියලා අපිව රවට්ටනවා. ඒවට අහු නොවී පරිස්සමට ජීවිතේ බැලන්ස් කරගෙන ඔබ මොකක් හරි දුරක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ ඒ මාරයි. ඒකට කෙලින්ම පිටගෙන ආචාර කරන්න ඕනේ ඔබ මාර පොරක්. මොකද ඒ තරම් මේ ලෝකේ තියෙනවා එක එක කෑලි, අපි කොහෙන් කොහෙන් හරි අහු වෙන කෑලි තියෙනවා. ඔය වගේ එකක් තමයි මේ ජාවාරම් කාර්යෝ. ඔය පිටරට අරගෙන යනවා කියලා මෙහෙම ලස්සන මේක මෙහෙමයි අම්බෝ මෙහෙ ගියාම මෙහෙමයි ඔබෙන් පවුල් පිටින් ගිහිලා පදිංචි වෙන්න බලන් එහි ඉස්කෝලවලට ළමයිව මේ ගෙදරට ඇවිල්ලා මේ ඉස්කෝලෙන් අරගෙන යන්නේ ආයි ගිහිලා දාන්නද. ඔය වගේ নানা ප්‍රකාර දේවල් කියලා මිනිස්සුන්ව රවට්ටලා ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන කාලා ඔය විශේෂයෙන් ඔය ඕස්ට්‍රේලියාවට අරගෙන යනවා කියලා ඔය එන්නේ කට්ටි ඇවිල්ලා කියන්නේ. ඔව් ගිනියන්නම් මේ ඕස්ට්‍රේලියාවට දන්නවනේ අර හර හන්දියේ මේ ඉන්නේ මෙයා එ මාමා අර අංකල් එයාගේ තාත්තා මතකනේ එයා ඕස්ට්‍රේලියාවේ. එහෙම ඉස්සර මිනිස්සු යන්නේ නැති. හැබැයි මේ ළඟකදී ඔබ අහලා තියෙනවද කියලා කියන්නකෝ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහිලා හරි නිකන් හොඳ විදිහට ලක්ෂණ ජීවිතයක් ගත කරන මිනිස්සුයි ගැන මේ ළඟදී මේ මේ මෑතදී අහලා තියෙනවද කියන්නකෝ. ඉස්සර වගේ නෙමෙයි පුතා. ඕස්ට්‍රේලියාවේ නීති රීති තර කරලා තියෙන්නේ, තද කරලා තියෙන්නේ. ආයි ඉතින් ඔබ ඕස්ට්‍රේලියාවට අඩිය තියෙනවනම් ඔය ඔහොම ගිහිලා බෝට්ටුවෙන් ගිහිලා අඩිය තියෙනවනම් ඒ මොහොතෙම ඔබ වල්ල ගන්න. හදිසි හරි හිතන්නකෝ දවසක් ඔන්න හිටියා. ඒ ඉතින් ඕස්ට්‍රේලියාව දැකපු අන්තිම දවස තමයි. ආයි එක වෙන විස්තරයක් කියන්න දෙයක් නැහැ. මෙච්චර ඔබට පැහැදිලි කරලා දීලත් සමහර මිනිස්සුන්ට මෙච්චර කියලා දීලත් තාමත් මේක අහු වෙනවා කියලා කියන්නේ මට නම් ඒ කියන්නේ මට වෙලාවකට හිතනවා ඇයි අපි මෙච්චර කියන්නේ කියලා. මෙහෙමයි පුද්ගලයෝ විදිහට බේරගන්නවා එකත් එක කාරණාවක්. හැබැයි අපි මේ රටක් විදිහට ගිහිල්ලානේ මෙහෙම ලැජ්ජාවටපත් වෙන්නේ නේ. ඕස්ට්‍රේලියාවෙන් කියන්නේ නැහැ නේ ආ මේ ඇවිල්ලා තියෙනවා මේ දිස්නා මුණසිං ඇවිල්ලා තියෙනවා දිස්නා මුණසිං දිස්නා එහෙම මගේ නම නෙමෙයි නේ ප්‍රොමෝට් වෙන්නේ. මේ ශ්‍රී ලංකාවෙන් එක්කෙනෙක් ඇවිල්ලා කියලා නේ මේක ප්‍රොමෝට් වෙන්නේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරන්නේ. ඒතකොට අපේ රටේ ගෞරවයනේ හානි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙච්චර අපිටත් කැක්කුම තියෙන්නේ. නැත්තම් මෙච්චර කියලා තහන් නැතුව මේ වැඩේම කරන මිනිස්සු වෙනුවෙන් ඕගොල්ලෝ හිතන ඇති ඇයි මේ හැමතිස්සෙම මෙච්චර මේ ඕස්ට්‍රේලියාවෙන් මේක ප්‍රොමෝට් කරනවා මේක කියනවා මෙහෙම කරන්න එපා කියලා. සිංහලෙනුත් කියනවා දෙමළෙනුත් කියනවා හැම භාෂාවකින්ම කියනවා. ඇයි කියලා වෙලාවකට හිතෙනවනේ නේ. මේක රටක් විදිහට මේක ලොකු අපහසුතාවයකට පත් වෙන්නේ. අනිත් එක මේ තීරණේ නම් ගන්න එපා. ඔබේ හස්බන්ඩ් මේ වගේ තීරණයක් ගන්න නිකන් මේ ඔන්නෝයි මං ගිහිල් එන්නම් බබා මං ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් දවස් පොඩි ගාන සතියක් දෙකක්දලු බෝට්ටුවේ ඉන්නේ. ඔය දවස් ටික මට ෂේප් කරගන්න බැරි නෑනේ. ඔක මොන හරි දෙයක් කන දෙයක් කාලා මං හිමීට හැංගිලා ඉඳලා පරිස්සමට යන්න. ඔයා බය වෙන්න එපා. ගිය ගමන් මං කෝල් එක එහෙම කියනවා ඇති. මේ වෙලාවෙත් ඔබේ හස්බන්ඩ් ඔබට කනට කොඳුරනවා ඇති. කෙලින්ම වැඩේ ඔයාට තමයි කරන්න පුළුවන් වයිෆ් කියන්න එපාම කියලා. සමහරක් ඉන්නවා ඉතින් කියන එක අහන්න ඇති මිනිස්සු. හැබැයි ඔයාටත් ලොකු වගකීමක් තියෙනවා මනුස්සයට එපා කියලා කියන්න. මොකද ඔය අහු වෙන්න යන්නේ. ඔය ඔබේ ඒ කියන්නේ ජීවිතේ අවසන් ගමන වෙන්න පුළුවන් කියලා මෙච්චර මේ කමර්ෂල් වල ඇඩ්ස් වල කියද්දි තාමත් ඔබ ඒක කරනවා කියන්නේ හරි පුදුමයි. හැබැයි ඒ එහෙම ජාවාරම්කාරයෝ අල්ලගන්න ඒගොල්ලන්ගේ වැඩේ දිගටම කරගෙන යන්න අපිත් වැඩේ අතරින්නේ. අපිත් මේ පැත්තේ ඉඳන් ඒකේ තියෙන බරපතලකම ගැන ඒකේ තියෙන කරන්න බැරිකම ගැන අපි කියනවා. අපි ටෝනි ඔබව බේරගන්න. ඒ නිසා ඇහුණත් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා කතාව කවුරු හරි කෙනෙක් ඔබත් එක්ක ඇවිල්ලා කතාව පටන් ගන්න තැනම ඒක එතනින්ම අයින් කළා දාන්න. කතාවේ දිගට යන්න එපා. දිගට යනකොට ඔබටත් හිතෙනවා මේ මේ මිනිහා මාර එකනේ. මොකද ජාවාරම්කාරයෝ ඒ තරම් දක්ෂයි. කතාව පටන් ගන්න තැනම ඒක ස්ටොප් කළා අයින් කළා දාන්න. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න බෑ. එහෙම ගිහිල්ලා ඔය විදිහේ ජීවිතයක් ගත කරන්න බෑ. ඒක කෙලින්ම ආයේ ඉතින් ඔබ බරපතල වැරද්දක් කරා හා සමානයි. ඔබට දඬුවම් කරනවා ඕස්ට්‍රේලියාවේදී. ලංකාවට වෙලා මෙහෙදිත් පනිෂ් කරනවා. ආයි ඕස්ට්‍රේලියාවට ඔබේ නම ගෑවුණු එක්කෙනෙකුටවත් යන්න අවස්ථාවක් නැහැ. ඔබේ ජීවිතේ එතනින් එහාට ඉතින් අර තියෙන ප්‍රශ්න ඔබට හිතේ අයියෝ අර තිබ්බ ප්‍රශ්න මොනවද කියලා මේකනේ ලොකුම ප්‍රශ්නේ කියලා. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. හරි එහෙනම් ඉතින් අපි හෙට හම්බ වෙමු. හෙට අරවින්දත් එක්ක එන්නම්. ගොඩක් දේවල් තියෙනවා ෂෙයා කරගන්න කතා කරන්න. ඉතින් පරිස්සමට වැඩ ටික කරගෙන ඉන්න අපි ආයි හෙට හම්බ වෙමු. සුබ දවසක්. එහෙනම් හෙට හම්බ වෙමු. එච්චරයි.

0: commercial bank නුඹේ ස්ථාවර තැන්පත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
1: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිට යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
7: ලොවෙත් නෑ. මේවා ලොවික හෙත් නෑ.
8: අනුවතයි දශම දෙකෙන්. අනුවතයි දශම හතරෙන්.

0: උදේ 10 විනාඩි 7යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: ईरान प्रहार कुवैत व्यर्थ कराई। කුවේට් ගුවන්සී මාවත ඇතුළුවන සතුරු ප්‍රහාර මැඩ පවත්වමින් සිටින බව කුවේට් හමුදාව පවසනවා. එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් කුවේට් හමුදාව සඳහන් කළේ ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. ජෝර්දාන ගුවන්සී මාවත ඇතුළු වූ ඉරාන මිසයිල් පහක් වැළැක්වූ බවයි ජෝර්දානය ප්‍රකාශ කළේ. ඇමරිකානු හමුදා නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයූ ජෝර්දානයේ පිහිටි කඳවුරකට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇත්තේ F-35 ප්‍රහාරක ජට්‍යානා සහ මිසයිල යොදා ගනිමින්. බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදාවේ පස්වන බලයනියට අයත් කඳවුරකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ කටම් අලන්බියා මූලස්ථානයේ සඳහන් කළේ තවත් ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගන්නා බවයි. මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු ගුවන් සහ නාවික කඳවුරු 21කට ඉරානය මෙවන විට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඉරානයේ දකුණු දිග ප්‍රදේශයේ ඇති ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් ඇමරිකාව විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. ඇමරිකාව විසින් එම ප්‍රහාර එල්ල කළේ හොමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය විසින් ඇමරිකානු හෙලිකොප්ටර් යානයකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි. පසුගිය අටවරදා හොමු සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය විසින් ඇමරිකානු හෙලිකොප්ටර් යානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: වෛරස් ආසාදනයක් ඉතාම කලාතුරකින් ක්ෂයරෝගය ආසාදනයක් දිලීර ආසාදනයක් වගේ දෙයක් දරුවෙකුට ඇතුළු වුණාට පස්සේ. නමුත් බහුල වශයෙන් දරුවන් අතර හැදෙන්නේ බැක්ටීරියා ආසාදන සහ වෛරස් ආසාදන නිසා ඇතිවෙන මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොළේ වුණ රෝගී තත්ත්වයන් පමණයි. මේ රෝගේ හරියටම අඳුරගන්න නම් ඔගොල්ලෝ හැමෝම බය වෙන අර කොන්ද විදලා කරන පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මේ කොන්ද විදලා ලබා ගන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. මෙන්න මේ තරලය මාර්ගයෙන් තමයි අපි පරීක්ෂණ කරලා හොයාගන්නේ දරුවට බෝ වෙලා තියෙන බැක්ටීරියාවද එහෙම නැත්නම් වෛරස් එකක්ද කියලා. හරියටම දැනගන්න ඕන නම් මේ පරීක්ෂණය අපිට කරන්නම වෙනවා.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: අපි අද කතා කරනවා රුපියලේ අගය බහලා. ඔබතුමා කතා කරනවා මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට යන්න. හරි, ඒවා ඔක්කොම කරන්න නම් දේශ නිෂ්පාදකව ශක්තිමත් කරන්න ඕනේ.
4: අතුරු දැකලා නැහැ. හැබැයි නයි කාපු පොරවල් දැකලා තියෙනවා. රටේ මහජන මුදල් හොරකාන්ත. මිලියන් 45ක්ද කෝටි 45ක්ද අයතා වත්කම් රැස් කර නඩු දාලා අල්ලස් කොමිසම ඉන්නකොම නයා කෑව කියලා බේරිච්ච පොරවල් තමන්ගේ ආණ්ඩු හයියෙන්. කිසිම නීතියකින් නෙමෙයි අද හැකරුන්ගේ රිපෝර්ට් ගැන කතා කරන්නේ.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132177.
8: ඇලුමිනියම්නේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේ, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ് සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් සන්ෆ්ලවර් ඔයිල් ඉතිරිය රුපියල් 525යි ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 260යි බටවල තේ ඉතිරිය රුපියල් 310යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරිය රුපියල් 370යි කාගිල්ස් ෆුඩ් සිටි
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
2: ඒවා අපිට වැඩක් නැහැ මගේ ණයගේ වුණ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට මේවා ඉතින් ගෑනුන්ගේ තරදි
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය දරුවන් ගැන අගට පවුලින් නම්බුව ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි.
8: අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමතින ගීත ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: වෙන්නේ. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඊටවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙන්න.
9: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. business mind එක reboot කරගන්න කතා කරන්න. tickets 0.7 0.476 0.700 මාධ්‍ය ශක්තිය සියත TV සියත FM

උදේ 10 විනාඩි 38යි දැන් වෙලාව. හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන ඔබට කියන්නද? හැබැයි මේකේ ප්‍රතිලාභ ගන්න මාස ගණන් අවුරුදු ගණන් ඔබ බලන් ඉන්න ඕනේ. මේ ඉන්වෙස්ට්මන්ට් එක ඔබ කරොත් දවස ගානේ ඔබට ප්‍රතිලාභ ගන්න පුළුවන්කම තියෙනවා. මේ කියන්න හදන්නේ හොඳ නිින්දක් ගැන. සාමාන්‍ය මිනිස්සෙක් දවසකට අඩුම පැය 7ක්වත් නිදාගන්න එපයි. එහෙම නිදාගත්තේ නැත් දවසර තමයි බහුවෙන් ඔෆිස් ගියාම ඔබ අනිත් මිනිස්සුත් එක්ක තරහෙන් වැඩක් කරගන්න ගියම ඔබට ફોકસ එක නෑ. දවසම හැක් වෙලා වගේනේ ඔබ ඉන්නේ. සමහරු කියන අපිට තියෙන වැඩත් එක්ක කොහොමත් පැය 7ක් නම් නිදාගන්න වෙන්නේ. පැය 2ක් 3ක් වගේ තමයි අපිට නිදාගන්න වෙන්නේ කියලා. හොඳයි හොඳයි හොඳයි. ඔහොම දිගටම කරගෙන ගියොත් සෑහෙන්න හොඳයි. අර කිව්ව දේවල් ටික ගන්නත් බෑ. ඉස්සරහට තියෙන දවස් ටිකත් ඔබ ඔය ටික ටික අඩු කරගන්න එක තමයි කරන්නේ. ඉතින් අර කිව්ව ඉන්වෙස්ට්මන්ට් එක කරන්න නම් තව සපුර ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකේ උඩින්ම තියෙන හොඳ මැට්‍රස් එකක්. ඉතින් හොඳ මැට්‍රස් එකක් ගන්න නම් ඔබ හොඳ තැනකට යන්න ඕන. ඒකට තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක තියෙන්නේ. දැනට ඔබ පාවිච්චි කරන්නේ ෆෝම් මැට්‍රස් එකක් නම් අපි වෙනසකටත් එක්ක ස්ප්‍රින් මැට්‍රස් එකකට යන්න. මොකද ඒකට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකම තෝරගන්න ඕන ඔබ. එයාලගේ ස්ප්‍රින් මැට්‍රස් වල ස්ප්‍රින් ස්ට්‍රක්චර් එකට අවුරුදු 15ක වොරන්ටි එකක් හම් වෙනවා. සාමාන්‍යයෙන් ඔය ගන්න මැට්‍රස් එකක් මාසෙන් මාසෙට මාරු කරන්නේ නැහැනේ. සමහරලාට ජීවිත කාලෙම ඉඳලා තියෙන්නේ ඔය එකම මැට්‍රස් එකේ. ඒකින්ද ලෝභ වෙන්න එපා. එකපාර අපි හොඳ මැට්‍රස් එකක් ගමු. ෆෝම් මැට්‍රස් එකක් ගන්නවා නම් ඒකෙත් ලේයර්ස් වලට අවුරුදු 2ක වොරන්ටි එකක් තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඕනනම් කිරිබත් ගොඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල මේකින ප්‍රදේශවල තියෙන තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකකට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. මේ කතා කරේ මැට්‍රස් එක ගැන. ඒ විතරක් නෙවෙයි, ගෙදර ජීවිතේ ලේසි කරගන්න ඕන කරන හැමදේම ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්.

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ഇന്നത്തെ ടോപ്പ് സ്റ്റോറി.
1: ധീവരന്റെ സഹ ഡാവികേന്റെ ധനും ധീമ കൺകസന്തുരയെ സിട്ട് മണ്ണാറ മഹറഹ കൽപ്പെട്ടിയ ദക്വാ വിർലട്ടോ ബെൻവനു മുഹുദു പ്രദേശവല സുലകേ വേക്ക് ഇയലയാഹക്കി ബവ കാൽകുണി വിദ്യാ ദെപാർത്തമെന്തോ പവസനവ ഇവ ദെപാർത്തമെന്തു സധാൻ കലേ ഇമ മുഹുദു പ്രദേശവല സുലകേ വേക്ക് വിറ്റിൻ വിറ്റ് പാട്ട് കിലോമീറ്റർ ഹെട്ടത് ഹെത്തവത് ദക്വാ വെടി വിയഹക്കി ബവായി මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී සිටිනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යා හැකියි. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් පමණ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවත් දේශීය පුවතක්. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නායට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති තවත් නඩුවක් ජූලි මාස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි වෙංගපුලි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. සියත ප්‍රධාන පොත් මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මොර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධ්‍යක්ෂකම් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනාගන්න.
0: මේ දවස්වල සීග්‍රයින් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners, Number 221, Dharma Palamavata, Kolamba 7.
4: Finishing Vahalak, there's a color of flow, Vajabena.
5: Sit Pedagani,
4: Kalpavati,
5: Avalakshana Novi.
4: Oyat Vahalita Vashivinda.
5: Finishing Vahalak, nam color of samai.

0: නුන නසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19%ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: රුපියල් මිලියන 30 කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: පෙරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මහ බැංකුවේ තීරණෙන් රුපියල ශක්තිමත් වෙයි. අපනයන කරුවන්ගේ නිල්ලීමක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගැන යලිස් සාකච්ඡා. සලේ ගැන බැති සභේදී අනාවරණයක්.
3: කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වෙලා තියෙනවා.
2: මැද පෙරදිග ඇමරිකානු කඳවුරු රැසකට ඉරානයෙන් ප්‍රහාර.
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනව දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011 732 1000 NIBM the city university the place to be
0: shaktimat samagamaka buddhimat ayojanaya dinatesiya ka stavara tanpatu sadaha 9.79 ka asama samapoliyak lb stavara tanpatu amatanna 011 221 200 fitch rating a- lka outlook stable liyapadinchi mulya samagamaki

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 12:00 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහපැංකුවේ තීරණෙන් රුපියල ශක්තිමත් වෙයි. අපනයන කරුවන්ගේ නිල්ලීමක්. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ගැන යළි සාකච්ඡා. සලේ ගැන මැති සභේදී අනාවරණයක්. මැද පෙරදිග අමරිකානු කඳවුරු රැසකට ඉරානයෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha.
1: අමරිකානු ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 335ක් ලෙස සටහන් වී තිබෙනවා. ගැනුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 324ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 අංක දෙක දරන අපනයන ඉපීම් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රී නිකුත් කළා. ඒ නව රීති පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙන දිනේ සිට බලපැවැත්වෙන පරිදි. ශ්‍රී ලංකා මහ බැංකු නිවේදනය කළේ මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇති බවයි. නව රීති අනුව වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදල් ගෙවීම් කිරීම සම්බන්ධයෙන්ද විධිවිධාන හඳුන්වා දී ඇති අතර එම ආදායම් වලින් අවසර ලද ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදලද එළඹෙන මාසේ 10 දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය වනු ඇති. අපනයනයන් මගින් රට තුළ ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීම ප්‍රධාන අරමුණ බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සියර්ත ප්‍රවෘත්ති වෙත පැවසුවේ.
2: අපනයනකරුවන් ඔවුන්ගේ සියලුම ගෙවීම් වලින් පස්සේ ලැබෙන මුදල් ඊට පසු මාසයේදී 10 වෙනකොට රුපියල් බවට පරිවර්තනය කරන්න වෙන කියන එක ඒක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සමහර තැන්වලදී ඒ මුදල් ආපසු එීමේදී සමහර තැන්වල යම් කතාබහට ලක් වුණා. මේ ගැසට් නිවේදනය අනුව විශේෂයෙන්ම රුපියල් බවට පත් කර ගැනීමේදී මේ ලංකාවේ තියෙන විදේශ අර්බුදය සම්බන්ධයෙන් දැනට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ලංකාවට මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබිය යුතුයි. ඒ වගේම තමයි අපේ අපනයන කරන සමහර ගෙයීම් කරන්න සිද්ධ වෙනවා ඩොලර් වලින්. ඒ වගේම අනික මුදල් වලින් ඒ ගෙවුවට පස්සේ ලැබෙන මුදල තමයි ඊට පසු ආසන්න මාසයේදී රුපියල් බවට පරිවර්තනය කරන්න ඕනේ.
1: විනිමය සංචිත ස්ථාවර කිරීමට බහඬ අපනයනකරුවන් අසීරුතාවයට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීම පිළිගත නොහැකි බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ධම්මික ප්‍රනාන්දු පැවසුවේ ආනයනය කරන සුපෝකභෝගී ආනයනයන් තාවකාලිකව අත්හිටවීමට පියවර ගන්නා ලෙසයි.
3: රේඩියෝ අපනයනකරුවන් කැමති වෙන්නේ නැහැ මේ විදිහේ කරදර විඳගෙන මේ රට ඇතුළත වෙළඳපොළෙන් මිලදී ගන්න. ඊට වඩා ලේසියි ඒගොල්ලන්ට බහඬ අපනයනක ආනයනය කරන එක. මේ කියන්නේ බහඬ නෙමෙයි අමුද්‍රව්‍ය සහ අනිකුත් ද්‍රව්‍ය ආනයනය කරන එක. මෙතනදිත් මෙතන පාඩුවක් ඇති වෙලා තියෙනවා මේ වක්‍ර අපනයනකරුවන්ට. මං හිතන තරමින් අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ශිෂ් බද්දත් ඉවත් කරගෙන යනවනේ. ඒකෙනුත් ඒගොල්ලන්ට පහරක් වදිනවා.
1: කොළඹ සහ යවට ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. යදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ලුතින කමාණ්ඩ චන්දන ප්‍රසාත් හෙට්ටිආරච්චියා නාය සැකකරුට රටින් පැන යාමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට අදාළවයි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරමින් ජූලි 27 අධිකරණයේ පෙනීසින් ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නොතීසෙ නිකුත් කළා. මේ අතර මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පරත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මාස 16 වෙනිදා කැඳවෙන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රාශ්මී සිංගප්පුල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බිත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස් අධිකරණ හමුවේ පෙනී සිටියා. මේ අතර පාස්කිරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරමින් දෙදාස්තිහ වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපයා ගැනීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අසිත නිරෝෂණ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: 2030 වන විට ජාතික විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක සකසා ඇති අතර එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී.
1: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කල්දඹමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනිව කටයුතු කළේ යැයි අග්‍රාමාත්‍යවරිය පිළිගන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විමසා සිටියා. ඊට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
4: ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නෑ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා, රට හොඳින් දන්නවා, සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නෑ. රවි කරුණානායක මහත්මයාටම මැතිතුමාටම ඒ නිගමනයට එන්න පුළුවන් කියලා මම හිතනවා. ප්‍රශ්න මගේ මතය වැඩක් නෑ මෙතන. ඔබතුමාගේ පක්ෂනායකයානේ, ඔබතුමාගේ පක්ෂනායකයා පිළිබඳ මම මගේ ඔපිනියන්ස් දෙන්න අවශ්‍ය නෑ. ඒක මං හිතන්නේ සදාචාරාත්මක නෑ ගරු කතානායකතුමනි. එතුමාටම ඒක ගැන තීරණයකට එන්න කියමු.
1: පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය නොහැකි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
5: අගමැතිනේ එහෙම කියන්න බෑනේ කතානායකතුමනි. මා මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්න තුලින් මං අගමැතිනගෙන් අහන්නේ නීති අනුකූලව 3-2 ආණ්ඩුවක් තියාගෙන ඡන්ද හැම වෙලාවෙම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියෙන නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණිකව අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න?
1: ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
4: ඡන්ද කල්දෑමේ සංස්කෘතියක් තියෙන පක්ෂයක සමාජිකයෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහන එක ගැන මං හිතන්නේ ඒක සිස්ටම් චේන්ජ් එකේ ලකුණක් කියලා අපිටත් පිළිගන්න පුළුවන්. ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු එකහමාර තුල ඡන්ද දෙකක් පවත්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඡන්දවලට ඉදිරිපත් වීමේ කිසිම ඒකක් පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා. අපි නිත්‍යානුකූලව වැඩ කටයුතු කරනවා මිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන නාමය අපිට අවශ්‍ය විදියට ඒක වෙනස් වෙනස් කර කර වාසියක් වෙන විදියට පාවිච්චි කරන්න අපේ අදහසක් නෑ ගරු කතානායකතුමනි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ස්ථාවර නියෝග යටතේ නියමිත ප්‍රශ්න කරන ඉක්මවා විමසීමට උත්සාහ දරූ බවයි කතානායක ජගත් වික්‍රමරත්න පැවසුවේ.
6: මන්ත්‍රීතුමා, ඔබතුමාට සිංහල තේරෙන්නේ අර ගරු මන්ත්‍රීතුමා ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි අර මන්ත්‍රීතුමාගේ අවසරයෙන් මත ඔබතුමාට එකක් අහන්නත් පුළුවන්, දෙකක් අහන්නත් පුළුවන්. නෑ, ඔබතුමා දැන් දෙක අහලා ඉවරයි. මේ සභාවේ වැඩ කටයුතු වලට බාධා කරන්න නැතු. ගරු සුජීව මන්ත්‍රීතුමා, ඔබතුමා දැන් මේ සභාව බාධා කරනවා. ඔබතුමා යවනවා මං එළියට. ගරු මන්ත්‍රීතුමා, මම ඔබතුමාට අවවාද කරනවා. ඔබතුමාට අවවාද කරනවා, මම ඔබතුමා එළියට දානවා. නැත්තම් මේ මේක බාධා කරනවා. පස්සෙන් දෙකයි යන්න.
1: මේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක.
7: දැන් 38-7 මොකද්ද තිබෙන්නේ? අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්නය අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ප්‍රශ්නය අසන ලැබූ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඒ අතුරු ප්‍රශ්නවලින් එකක්. අයියෝ, මොකද්ද මේ? මේගොල්ලෝ යවන්න ඕන පොඩි බබාලක පන්තියට. පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙකුට එම අතුරු ප්‍රශ්නවලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසනු ලැබිය හැකිය. තේරෙන්නේ නැද්ද මේක අහන්නේ?
6: මම දන්නේ නැහැ. මේ මට සුජීව මන්ත්‍රීතුමාගේ මේට අධ්‍යාපනය ලබා දෙන්නනේ. මේක තේරුම් ගන්න නේද?
7: ඔබතුමා සභාව කරගෙන යන්න.
1: මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ බුද්ධිංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට වද හිංසා කර ඇතැයි ඇතැම් පිරිස් විසින් සාවාද්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි. සුරේස් සලේ විසින් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි මේ වන විට තහවුරු වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.
8: තුවාන් සුරේස් සලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාරමාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර පුද්ගලයන් විශාල ප්‍රමාණයකට බරපතල තුවාල සිදු කර අතිවිශාල දේපළ හානියක් සිදු කරමින් මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් කරමින් මෙරට ජාතින් ආගම් අතර සහසම්බන්ධතාවය බිඳ දමමින් 19/2019 4/21 වෙනි දින පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නන්ද හමුදා බුද්ධාංශ ප්‍රධානීකව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීකව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියක වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේස් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරය අතිශය සංවේදී හා ආන්දෝලනාත්මකට තුඩුදුන් කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුළින් තුවාන් සුරේස් සැලේයන් සැකකරු 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන පනතේ 2U 3A 5 1 2 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජුවා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව් වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
1: විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප සංශෝධනය කිරීම ගැටලු සහගත බව අධ්‍යාපන සංගම් පවසනවා. ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ගුරු විදුහල්පති වැටුප ගැටලු පිළිබඳව රජයේ නිසි විසඳුමක් නොමැති බවයි.
9: ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප විසමතා සම්බන්ධ ප්‍රශ්නයට පහුගිය ආණ්ඩුවේ යම් විසඳුමක් ගෙනාවා. ඒ සුබෝධනී කමිටු වාර්තා අරගෙන ඒකෙන් තුනෙන් එකක් කැබිනට් අනු කමිටු තීන්දුවක් මත තුනෙන් එකක් ලබා දුන්නා. තව තුනෙන් දෙකක් තියෙනවා වැටුප විසමතා ඉවත් වෙන්න. මේ ගුරු සහ විදුහල්පති සේවා දෙකටම බලපාන ප්‍රශ්නයක්. හැබැයි වර්තමාන ආණ්ඩුව එක් අපි සාකච්ඡාත් ක්‍රමයේ අවසාන වශයෙන් පසුගිය 6 වෙනිදා තිබ්බ සාකච්ඡාවේදී යම් එකකතාවයක් එන්න අපි උත්සාහ කරන ඒකයි සාකච්ඡා කරේ. හැබැයි ආණ්ඩුවට තාම දැක්මක් නැහැ ගුරු විදුහල්පති වැටුප විසමතාවය
1: මේ අතර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප සංශෝධනය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ආරම්භක වැටුප පියවර විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. මෙම උසස් වීමක් සේ සලකා විදුහල්පතිවරුන්ගේ වැටුප ගණනය කිරීමට අවශ්‍ය අනුමැති හිමි වුණා. 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා උසස් වීම සඳහා වන සුදුසුකම් සපුරා ගැනීමට විදුහල්පතිවරුන් සඳහා සහන කාල සීමාවක් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. බැටරි එනර්ජි ස්ටෝරේජ් පළමු අදියර යටතේ ඇති ව්‍යාපෘති 16 සඳහා ටෙන්ඩර් කැඳවීම අවසන් වී ඇති බව රජයේ පවසනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ ඒ සඳහා නීති කිරීම මේ වන විට අවසන් වී ඇති බවයි.
10: අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි අදියර හැටියට මෙගාවෝට් 10 ව්‍යාපෘති 16ක් ඉදි කරන්න. ඒකේ කටයුතු දැන් අවසන් වෙලා ප්‍රධාන සමාගම් 3කට දැන් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒ කටයුතු කරලා අපි බලාපොරොත්තු වෙනවා 2027 ජනවාරි මාසෙ වෙනකොට මේක ප්‍රධාන විදුලි බල පද්ධතියට එකතු කරන්න. ඉරිනොච්චිය, වවුනියාව, පොළොන්නරුව, වාලක්කේනේ, අම්පාර, වවුනතිව්, මොන්රාගල, මහියංගනේ, චුන්නාකම්, බෙලියත්ත, ගාල්ල, පුත්තලම, හම්බන්තොට, පැරණි අනුරාධපුර, මාහෝ, නොරොච්චල කියන ස්ථාන 16 තමයි මේ ව්‍යාපෘති ආරම්භ කරන්න බෑ. දැනටමත් ඒ කට්ටිය බොහෝ ස්ථානවල ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. අවසන් අදියරේ තියෙන
1: ත්‍රිකුණාමලය තෙල් ටැංකිය සම්බන්ධයෙන් තීරණය ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමිරත් රාජ්‍ය අතර ව්‍යාපාරික සැලැස්ම පිළිබඳව තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළා.
10: ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ඒ වගේම UAE ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් වෙලා තියෙනවා මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන්. නමුත් ඒකට අදාළ තවම අර නියම ව්‍යාපාරික සැලැස්ම මොකක්ද කියන එක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. අන්නේ ව්‍යාපාරික සැලැස්ම සාකච්ඡා කරලා අවසන් එකඟතාවයකට පැමුණනන් පස්සේ අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග අරගන්න පුළුවන්.
1: කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා විර්ලට උබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යැයි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වී හැකි බවයි. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී සිටිනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ලස හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යා හැකි. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5ක් පමණ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු ගුවන් සහ නාවික කඳුරු විසේකකට ඉරානයේ විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊරානයේ දකුණු දිග ප්‍රදේශයේ ඇති ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් අමෙරිකා විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බහරීනයේ පිහිටි අමෙරිකානු හමුදාවේ පස්වන බලඇණියට අයත් කඳුරකට ඉරානයේ විසින් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කළා. අමෙරිකානු හමුදා නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපූ ජෝර්දානයේ පිහිටි කඳවුරකට ප්‍රහාර එල්ල කර ඇත්තේ F-35 ප්‍රහාරක ජෙට් යානස් සහ මිසයිල් යොදා ගනිමින්. කුවේට් ගුවන් සීමාවට ඇතුළු වන සතුරු ඉලක්ක මැඩ පැවැත්වමින් සිටින බව කුවේට් හමුදාව පැවසුවා. එක්ස් කිනුමේ සටහනක් තබමින් කුවේට් හමුදාව සඳහන් කළේ ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. ඉරාන ගුවන් අවකාශයට ඉහළින් අමෙරිකානු MQ-9 ඩ්‍රෝන් යානයක්ද බිම හෙලා තිබුණා. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ කටම් මලන්බියා මූලස්ථානයේ සඳහන් කළේ තවත් අමෙරිකානු කඳවුරු ඉලක්ක කරගන්නා බවයි. ඉරානයට එරෙහිව අමෙරිකාව තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් පුළුල් ප්‍රහාර අකණ්ඩව එල්ල කරන බවද ඔවුන් ප්‍රකාශ කළා. අමෙරිකානු හමුදා විසින් ගනු ලබන ඕනෑම ඉදිරි හමුදා පියවරකට තීරණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බවයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ. එම බලකාය පැවසුවේ යුද ගැටුම් උත්සන්න වීමේ ප්‍රතිවිපාකවල වගකීම අමෙරිකාව සම්පූර්ණයෙන් බාරගත යුතු බවයි. ඉරානයේ ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කළේ හෝමු සමුද්‍ර සන්ධි අසලදී ඉරානයේ විසින් අමෙරිකානු හෙලිකොප්ටර් යානයකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන පළිගැනීමේ ප්‍රහාර ශක්තිමත් සහ බලවත් බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාච්චි සේක්ස් කිනුමෝසේ ප්‍රකාශයක් සිදු කළා. ඔහු සඳහන් කළේ අමෙරිකානු හමුදා බටින්ට

0: දීමක්. ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිය ගැන යලි සාකච්ඡා. සලේ ගැන බැති සබේදී අනාවරණයක්. මැද පෙරදිග ඇමරිකානු කඳවුරු රැසකට ඉරානයෙන් ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. දශක ගානක් පුරා වේදිකාවේ රජ කරපු රාජකපුරු වේදිකා නාට්‍ය ළඟදී ආයෙම අපිට බලන්න පුළුවන්.
1: හොඳ සබන් අඟ ගාලා හයි හයි. මුකලින් දෙන්දිය ඇදනාලා.
2: ඒ ජුනි මාස 13 වෙනි සෙනසුරාදා හවස 3:30 6:45 නාමල් මාලනී පුංචි තියටකේදී.
0: ඒ ගැන වැඩි විස්තර අපි ජනක් ප්‍රේමලාල්ගෙන් ඇහුවා.
3: රාජකපුරු නාට්‍ය මම නිර්මාණය කරන්නේ 88 අවුරුදු. තවත් විශේෂත්වයක් තිබෙනවා මංගල දර්ශනයේ ප්‍රධාන චරිත රංගපෑ රවීන්ද්‍ර යසකරත් ගාංග අජිත් ලකුගේ ආදි ශිල්පීන් තවම එම චරිතයෙන් රඟපාමි. මේ අවුරුදු 8ම මේ නාට්‍ය වේදිකාගත කෙරෙනවා. ඉතින් ආරාධනා කරනවා කොළඹ සහ අවත ප්‍රදේශවාසී සියලු දෙනාට එදින රාජකපුර නැරඹීමට අපත් සමග එක්වෙන්න කියලා බොහොම එමෙයි.
2: මේ වෙනකොට දර්ශන වාර සෑහෙන ගණක් පෙන්නලා ඇති.
3: දර්ශන වාර අන්දහස ඉක්මවල රඟපෑවක් තිබෙනවා. නගර ගම් ජනව සහ ජපානයේ ඕස්ට්‍රේලියා වගේ විදේශ රටවල වේදිකාගත කරනවා.
0: වේදිකා නාට්‍යයක් කවදා හරි කල්විකුත් වෙනවද?
3: නෑ, ඒක තමයි වේදිකා නාට්‍යයක් පරවසාලීනයි. මේකට කාල ભેදයක් නැහැ. ඕනෑම දේශයක මේදී සිද්ධ වෙන්න පුළුවන්. ඕනෑම කාලයක මේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි නාට්‍ය කලාවේ තිබෙන විශේෂී භාවය.
0: Talk of the Town.
2: 90 දශකයේ මුලින්ම රිලීස් වුණු Toy Story movie එකට ඒ කාලේ animation world එකම වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ animation movie එකේ chapter 5 මේ මාසේ 19 වෙනිදා රිලීස් වෙනවා.
0: හැබැයි මේ දවස්වල movie එකට වඩා ගොඩක් දෙනෙක් කතා කරන්නේ Taylor Swift Toy Story movie එකට කරපු I knew it, I knew you කියන song එක ගැන.
2: Movie එකේ Jessie-ගේ character එකේ emotional journey එකෙන් inspire වෙලා තමයි song එක ලියලා තියෙන්නේ.
0: ඒ වගේම මේ song එකෙන් Taylor-යාගේ country music style එකට ආයෙම ලං වෙලා තියෙනවා.
4: It's been a while, but I knew it, I knew you.
0: Talk of the Town.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: කල් වෙලා ගියොත් ප්‍රතිඵල භයානක මොලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් ගැන ඔබ දැනුවත්ද?
1: මේ රෝගේ මුලින්ම අඳුනගෙන ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළොත් සංකූලතා ඇති වෙන්නේ නැහැ. සමහර විට දින කීපයක් පරක් වෙලා රෝහල් ගත වුණොත් එහෙම සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ සංකූලතා අතර සමහර විට දරුවන්ගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් දේවලුත් වෙන්න පුළුවන්. සමහර දරුවන්ගේ මේ ආසාදනයෙන් පස්සේ කන් ඇසීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මීමැස් පොර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොළයට හානි වෙලා සමහර විට දරුවන්ගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරුයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
0: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
3: අවුට්ලුක් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIPM, The City University, The Place to Be.
4: Velavakata hiten nadda, oya boru vichchurana nathikota jeevithaye mona taram simple da kiyala. Hariyata Hero Deluxe 100 motorcycle ewa. Boru thoranne ne, kalimma direct. Gahappu gamang start. Self start ne. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-227,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000 WhatsApp කරන්න.
7: මතකද ඒ STH බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීඩීවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න බ්‍රේන් එක රීසෙට් කරගන්න ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ business mind එක reboot කරගන්න කතා කරන්න tickets 0.7.476.0700 මාධ්‍ය ශක්තිය 100 TV 100 FM kiss FM
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ප්‍රීමා ශනික නූඩල්ස් ඉතිරි රුපියල් 85යි හොත්මලේ චෙඩා චීස් ඉතිරි රුපියල් 260යි මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බඩි ඉතිරි රුපියල් 70යි පැන්ඩා බේබි සබන් ආමන්ඩ් මිල්ක් සහ ඔලිව් ඉකෝ පැක් එක ඉතිරි රුපියල් 215යි කාගිල්ස් ෆුඩ් සිටි
5: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බෝ යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන් දෙනවා බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා metalizing key අපි LTL galvanizers මුළු රටම galvanize කරන්නේ අපි දැන්ම කතා කරන්න 0.771 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
6: හංගකල්ලේනි ඔයා කියන්නකෝ ඒක මට
7: හංගකල්ලේනේ ඉන්නෝ බෙදිරියේ
6: නා කුමරියේ
7: විරුපෙම්
6: කුමරා
7: ඔබේ
8: ලා
9: මකලෝ සහ ලා

0: සේතහගෙන ඉන්න දැන් වෙලාව තවල් 1යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: कुवैत राज्य गृह सेविकावान बदवा गनीम सीमा कराई। කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ විසින් ගෘහ සේවිකාවන් බඳවා ගැනීම රටවල් 10කට පමණක් සීමා කරමින් නව නීති පද්ධතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. එනුව දකුණු අප්‍රිකාව, බෙනින්, එරිත්‍රියාව, ඉතියෝපියාව, පිලිපීනේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය සහ නේපාල යන රටවල් වලින් තවදුරටත් ගෘහ සේවිකාවන් සහ ගෘහ සේවකයන් බඳවා ගනු ඇත. සෙනකාලෙන් ගෘහ සේවකයන් පමණක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. නව නීති පද්ධති අනුව රටවල් 27කින් ගෘහ සේවක සේවිකාවන් බඳවා ගැනීම කුවේට් රාජ්‍ය විසින් තහනම් කළා. කෙන්‍යාව, උගන්ඩාව, නයිජීරියාව, රුවන්ඩාව, බුරුන්ඩි, ඇංගෝලියාව, කැමරූන්, මාලි, ලයිබීරියාව, බූතානය සහ මැඩගස්කරය එම රටවල් අතරට ඇතුළත්. ගෘහ සේවය නියාමනය කිරීම අරමුණින් මෙම පියවර ගත් බවයි කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරට සඳහන් කළේ. තවත් දේශීය පුවතක්. 2026 ගෝලීය සාමදර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය විසින් සකස් කරන ලද 20වැනි ගෝලීය සාමදර්ශකයට අනුවයි. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ ලෝක ජනගහනයෙන් 99.7% ආවරණය වන පරිදි. ස්වාධීන රාජ්‍යයන් සහ කලාප 163ක අභ්‍යන්තර හා බාහිර ගැටුම්, ආරක්ෂාව සහ හමුදාකරණ ඇතුළු නිර්ණායක 23ක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 දිවය.

0: මොලේ වුණ එම නැත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතු වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල් ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවට මොලේ වුණ හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. මොලේ වුණ රෝගය හැදුනහම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම තියෙනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව මේ පොඩි දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කිරිබොන එක නවතිනවා. ඊට අමතරව අපි අර තෙල්වල කියලා කියන්නේ අන්න ඒක ටිකක් ඉදිමෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ දරුවටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම පොඩ්ඩක්වත් බලාගෙන ඉන්න එපා. ඉතා ඉක්මනින් ડોක්ටර් කෙනෙක් ගාවට අරගෙන යන්න. මොකද මේක පරක් වුණොත් එහෙම සංකූලතාව ඇති වෙලා දරුවගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් නිසා.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
4: මතක තියාගන්න ගරු විපක්ෂ නායකතුමා 27 දෙකේ යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
5: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
6: විදේශිකයන් නැත්නම් මාලකට නිසන්න තේපත්ත.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
8: ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ විතරම මේ විවාද කිරීම පළක් නැති වෙලා දෙනවා මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා.
9: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
2: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
12: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13යි 19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනවිතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
1: ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන bajaj chetak electric scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පවමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
4: අයියා මට ඇපල් මලක් දෙන්න
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
4: අයියා මට මල් ගොඩාක් දීලා
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්න ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
9: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත දෙවයින පුරා

0: 9:02
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: ෂාන් අත්අඩංගුවට දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2019 වසරේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වේච්ඡා සමිතිය සඳහා පුටු ලබා දීමට නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගත් බවට චෝදනා එල්ලුණා. එම ආයතනයක් වෙත වාසියක් සිදු කිරීම හා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම පුටු 16,361ක් නිවාස සහ කාර්යාල වෙත ප්‍රවාහනය කර බාර දෙමින් රජයට ආලාභයක් සිදු කළ බවද සැකකරුට එළබෙන චෝදනාවක්. දූෂණ නැමැති වර්ධ සිදු කිරීමේ චෝදනාවත් සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. කල්පතු මූල්‍ය සමාගමක් වන කෝපරේට් ලීසිං කම්පැනි ලිමිටඩ්හි ලියාපදිංචි සහතිකය අවලංගු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් පනවන ලද විධාන කඩකිරීම හේතුවෙන් මෙම පියවර ගත්තා. ව්‍යාපාර කටයුතුවල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සුදුසු සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් ඉදිරිපත් කිරීමටද එම සමාගම අසමත් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

මේක නම් පිස්සුවක් තමයි ඉතින්. හැමදාම සති දවස් පහේම හවස දෙකේ ඉඳන් සිය තහනවා කියන්නේ එක දිගටම ඔබ එකාතකින් බැලුවම නේද? පිස්සුවක් තමයි ඉතින්. සුදු කොච්චි පිස්සුවනේ ඈ? අපි කමන්නේ නේද? කාටවත් කරදරයක් නෑ. නිවාඩු පාඩුවේ සින්දුවක් අහගෙන හිතේ සතුටින් ඉන්නේක නේද? කාටවත් ප්‍රශ්නයක් නෑනේ නේ? අපි අපේ ජොලිය ගමුවනේ. Hey, good afternoon. වැඩ පටන් ගන්න යන්නේ. එහෙනම් ඉතින් ඇවිල්ලා යන්න එනවද අදත්? WhatsApp number එක මතකනේ? මැසේජ් එකක් දානවද අදත්? හවස පහට ඔන්න මෙන්න වෙනකන් අහගෙන ඉන්නවද අදත්? එහෙනම් ඉන්නයි තියෙන්නේ. 0711982894 මැසේජ් එකක් දාන්නයි තියෙන්නේ.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුව අධික විදිහට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධදකීම් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයන්ට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනාගන්න.
0: මේ දවස්වල සීග්‍රයින් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
3: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
5: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝක පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරා.
9: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
10: සම්මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න.
11: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම් Fortune Sunflower Oil ඉතිරිය රුපියල් 525යි. Gold Supreme Chicken Sausages ඉතිරිය රුපියල් 260යි. වටවලතේ ඉතිරිය රුපියල් 310යි. Magic Nuga සහිත Butterscotch ඉතිරිය රුපියල් 370යි. Cargill's
12: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited with a
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 011-2200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කට

0: සියත තිබයින පුරා මේ පැයි හිත කැමතින්න ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: Okay, bye.
1: එයා ඕකේ බයි කියලා කිව්වට මන්නම් බයි කියන්නේ නැහැ. හොඳේ මං තාම මේ හායි කිව්ව විතරයිනේ. ඉතින් මට හායි කියව ගොඩ දෙනෙක් ඉන්නවා මේ විනාඩි 27ට. පටන් ගන්නවා මම රංගගෙන් රංග මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. අයියේ මං යට ෆොටෝ එකක් යවවනේ.

ඔයාගේ වට්සප් මෙසේජස් දාපු ඔක්කොටම වගේ මම ෆොටෝ එක එව්වා. හම්බුණාද? රංග කියලා තියෙනවා රෝස් මලක් වගේ ලස්සන සුරංගනාවිවත් අහගෙන යන ගමන්ලු හොරණ පැත්තට. රොටක්ස් කම්පනිය එකේ GE 29.80 මොනර කිරිල්ලිත් එක්කනේ එමනේ වාහනයට දාලා තියෙන නම. ලක්ෂ්මන් අයත් ඉන්නවලු. ගොඩාක් ආදරෙයි කියලා තියෙනවා. මත් ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ඔයා මට කියලා තියෙනවානේ රෝස මලක් වගේ ලස්සන කියලා. ඇත්තටම මම රෝස මලක් වෙලා තමයි ඉපදෙන්නේ හිටියේ. පස්සේ අම්මලගේ කීමට මෙහෙම වුණා. අවුලක් නැහැනේ. හැමෝම මට රෝස මල කියනවානේ. මේ කවුද? ලලිතත් හැමදෙස්සම රෝස මල කියලානේ කියන්නේ. මගේ ෆොටෝ එකේ වටේට රෝස මල් එයා සෙට් කරනවා. මම මේ ලෝකෙන් ගියපු දවසක ලලිත් රෝස මල් වැඩමක් එවන්න ඕනේ.

0: සිත් පැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
2: කොල්ලෝ

0: තයිලන්ස් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් වටලා එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නවා.
4: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 2 7,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
8: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

හවස දෙකයි වෙනාඩි 41 වෙලාව. මට බැරුණානි ලලිත්ගේ කවිය කියවන්න. තා ෆොන්ඩකින් කොල්ල අඬන්න ගන්නවා ඒ නිසා මට ඕනේ නෑ ලලිත් අඬවන්න. මං හිතාගත්ත කවිය කියවනවා කියලා. පාට කරපු වරලස මුහුණ පුරා දඟ කෙරුවේ ලස්සන සුදු ඇඳුමට ඔයාව තවත් හැඩවෙලා. මං හිතන්නේ මේ ඉවර කරන්න ඕනේ තැනින් නෙවෙයි මං ඉවර කළේ නේද? ආයෙන්නද මුලින්ද? වැඩි පොඩ අවුල් වුණා වගේ. පාට කරපු වරලස මුහුණ පුරා දඟ කෙරුවේ. අන්න එහෙමයි එන්න ඕනේ. ඊළඟට ලස්සන සුදු ඇඳුමට ඔයාව තවත් හැඩ වීලයි පෙනුනේ.

විලිසෙන නෙතු වලින් ඔයා ආදරයේනි බැලුවේ රතුවන් දෙතොල සිපගන්නට මේ සිත පෙරුමන් පිරුවේ. ඔන්නන්න ඉතින් ඔන්න තියවනේ. ඔන්න තියවටනේ පෙරුම් පුරලා තියන්නේ. කිස්සු කොල්ලා. කවිය ලස්සනයි. හැබැයි අන්තිම පේලිය නම් නිකන් මහ ඕන්න නැති එකක්. හරි හරි. Thank you. ඔය සින්දුව මට නේද? ඔව් ඇත්තටම මට ඕව මතක් වුණා මේ සින්දුව. ප්ලේලිස්ට් එකට දාගනින්දි. රොමේනියාවේ අනු දවස ගානෙම WhatsApp DP එක වෙනස් කරනවා. අන්තිමට මඩුවව හොයාගන්න බැරි වෙනවා. අඳුරගන්න බැරි වෙනවා. වෙලාවට අඳුරගත්තේ අද.

ලස්සන මෙඩ්ලි එකක් අහමුද? කැරන් සුෂවර්ධනන්ගේ සින්දු තියෙන්නේ. හැබැයි 242 බෑන්ඩ් එක තමයි මේ සින්දු සෙට් එක කියන්නේ. ලස්සනයි. එක දිගට අහන් ඉන්න තියෙන්නේ. රොමේනියාවේ දිනේෂ්, ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මේ මෙඩ්ලි එකට.

0: නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කියන්නේ. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකට බලන් ඉන්නේ නැහැ.
3: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: කොමර්ෂල් බැංක් වෙනුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5 කෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: හංගා කල්ලෙනි වා කියන්නකෝ එක මට.
11: හංගා කල්ලෙනි ඉන්නෝ බෙදිරියේ
10: නා කුමරියේ
11: විරුපෙම් කුමරා ඔබේ
10: ඔසයි දෙක යෝ වැන්දිරි කියලා කිව්වෙන් සන්තෝෂෙ ගියා.
12: ඇත්ත කියනවට මං කිය මේ ලෝකෙ ඇත්තට මාකට් එක අඩුයි නේද? ඇත්ත කියද්දි අප්සෙට් කරා ඔය මොකක් බොරු දෙන්නද?
13: ලා මකලෝ

0: සියත දෙවයින පුරා
1: ගන සනු බානෝද ස්තෝරිය මගේ ස්තෝරිය බාබ මදකතම සමක් කොබි පිටි සමයි මොක හැරි ගිය අවසානේ කලකට ඉස්සලා දෙවන්න විස්වල මල්ද බැස්ස මේ අස්සනී කුණු ගොඩෙ මැස්ස මදේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පන පිටින් සඳ මාලි සිදියන සන්තක

0: කඩවි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායක දෙයක වීඩය සඳවාලි.
1: හවස 3යි වෙනාඩි 2යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Kolkata top story.
1: සලේට වෛද්‍ය මණ්ඩලයක්. රාජ්‍ය බුද්ධි සේවේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවේදී වදහිංසාවලට ලක්ව ඇද්දැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ වෛද්‍ය පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසයි. වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. දැන් ක්‍රීඩා පොතක්. සංචාරක පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට එක්දින ක්‍රිකට් තරග 3ක් සහ 20x20 තරග 3ක් ඇතුළත්. එක්දින තරගාවලිය ලබන මාස 23 වනදා ආරම්භ වන්නේ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලබන ජූලි 31 වනදා 20x20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත. 2025-2029 ICC කාන්තා ශූරතාවලියට සමගාමීව එක්දින ක්‍රිකට් තරග තුන පැවැත්වීමට නියමිතයි.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

ඇස් දෙක කියලා කිව්වහම එතන ඇස් කීයද ඔක්කොම? මේක ඔය සින්දුව ආපුම කාලේ පොඩක් කතා බහට ලක් වුණා. ඕ බෑස් දෙක පොඩ හිතරවනේ. බෑස් කියන්නේ මොකද්ද? ඇස් දෙකටනේ. බෑස් දෙක කිව්වහම ඔක්කොම හතරයි නේද? අස්වාභාවික ගෑනු ළමයෙක් ගැන තමයි ඒ සෙන්දේ කියන්නේ. මහනුවර ජයනාත්, ඔය හරියටම කියලා තියෙනවා. ඔය දන්නවා ඒ සෙන්දේනේ. ආදරෙන් එකතු කරගන්නවා ඔයාව මේ සෙන්දුවට. එයා මට වෙනම කතාවක් කිව්වා. ඒ වුණාට ඒක හැමෝටම ඇහෙන්න කියන්න බෑ. ජයනාති මමයි විතරක් දැනගත්තම හොඳටම ඇති නේද ජයේ? ආදරෙන් ආව එකතු කරගන්නවා ඔතන වැඩ කරන කට්ටිය ඔක්කොමල්ලත් ආදරෙන් මතක් කරනවා. ඊළඟට මේ සින්දුවට ආස සවුත් කොරියාවල යාළුවෙක් ඉන්නවා. බලමු.

0: ඔබ දැනන් හිටියද? දැනටම සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන්නේම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙන තත්ත්වයක්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. සරලව කියනවා නම් මොලේ උන කියන්නේ අපේ මොලේ සහ සුෂුම්නාව වටා යම්කිසි පටල වර්ගයක් තියෙනවා. දරුවකට යම්කිසි ආසාදනයක් ඇති වුණාම විස බීජයක් ඇතුළු වුණාම මෙන්න මේ මොලේ වටා තියෙන පටලවල ප්‍රදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රදායක තත්ත්වය තමයි අපි මෙනින්ජයිටිස් මොලේ උන කියලා හඳුන්වන්නේ.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
4: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් ගෙවන්න දිනන්න.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා,
6: පහසු වෙලා,
7: තෑගි වැඩි වෙලා,
6: අංක 3යි ලග්න 1යි, ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: රටේ මහජන මුදල් හොරකාන්ත මිලියන් 45ක්ද කෝටි 45ක්ද අයතා වත්කම් රැස් කර නඩු දාලා අල්ලස් කොමිසම ඉන්නකොම නයා කෑව කියලා බේරිච්ච පොරවල් තමන්ගේ ආණ්ඩු හයියේ කිසිම නීතියකින් නෙමෙයි. අද හැකරුන්ගේ රිපෝර්ට් ගැන කතා කරමු.
11: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
12: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1 BCG 2 MMR
13: 1 BCG
14: සියතේ ෆිල් පොකට් මනි. අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසිකා.
15: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
16: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
17: සියත පොකට් මනි.
18: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
13: අනුග්‍රහය.
17: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර තුනක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB-.

0: වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

හවස 3යි වෙනාඩි 26යි වෙලාව. ගොඩ වෙලාවකින් කතා කළේ නෑ වගේ යන්නේ. එනිසා මං හිතුවා මේ චුට වැඩිපුර කතා කරන්න ඕනි කියලා. මේ බලස්මුලේ ලක්ෂාන් ෆස්ට් ටයිම් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කොල්ල 2:29ට මෙසේජ් එක දාලා තියෙන්නේ හෙල්ලෝ සුදු කොච්චි කියලා. ඊට පස්සේ 2:30ට දැම්මා මම ෆස්ට් ටයිම් ආර මෙසේජ් කරන්න ලස්සන සින්දුවක් ඕනි කියලා. ඒත් එක්කම යාගේ නමයි ගමයි තෙවලා තිබ්බා. විනාඩි 40ක් විතර බැලුවා කොල්ලා, මගෙන් රිප්ලයිත් නෑ. ඊට පස්සේ ඇස් දෙක උඩ දාගෙන ඉන්න ඉමෝජි එක තියෙන්නේ. තරහ යන්න ඔන්න වෙන්න නේද? ඒයි, එහෙම තරහ ගන්න එපා. ඉවසීමෙන් ඉන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ සින්දුවක් කෙසේ වෙතත් ඔයාට ඉවසන්න පුරුදු වෙනවා. හරිද? ඉවසීමෙන් සැනසීම කෙසේ වෙතත් අවසානයේ සින්දුවක් හම්බ වෙන්න ඉඩ තියෙනවා. පැහැදිලි නේද සුදු මහත්තයා? වලස් මුල්ලේ ලක්ෂාන්. දැන් ඉතින් තැන්කියුවත් කියන්න. අපි තව වහගෙන ඉන්නේ සුදු කියලා මෙසේජ් එකක් දාල් දෙනවා. ඔක්කොමත් හරි සුදු, එයාට නමය වන්න බැරුණානේ. වාට එච්චරටම වැඩ. බලමු වට්ස්ඇප් එකේ තියෙනවා. පැතුම් සංජීව කියලා වට්ස්ඇප් එකේ නම තියෙනවා හොඳ වෙලාවට. ඊළඟට ඉන්නවා තව කොළු පැංචෙක්. මේ එයා මාව ඉපදිච්ච කාලේ ඉඳන් වගේම දන්න කොල්ලෙක් මං හිතන්නේ. හැබැයි නම කියන්නේ හොර ගෙඩියා. වට්ස්ඇප් එකේ ශායික් කියලා තමයි.

නම තියෙන්නේ. කුවේට්වල නයිමිරිස් කියලා තමයි එයා එයාව හඳුන්වන්නේ. එවනට මට ඔයාගෙන සැකයි අනේ. ඔයා මට එවන තිබ්බ නේද? අම්බෝ ඒ කාලේ මෙසේජස් වගේ. ඔයා ඇත්තටම මේ ආත්ම ගාන තිස්සේ මගේ පස්සෙන් එන සීන් එකත් තියෙන්නේ. ඈ නයිමිරිස් කියලා නමකුත් දාගෙන මල සමය. හරි හරි කමන්නේ කමන්නේ. කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ. මොරටුවේ මේ නොයල් ආර්ට්ස්ගේ කට්ටිය. ඒගොල්ලෝ මට ලස්සන ෆොටෝස් ටිකක් එවලා තියෙනවා. ඕගොල්ලෝ කරපු වැඩක්ද? වව් මරුනේ. ගුඩ් ජොබ්. අයියෝ කරන්ට් එක ගියා කියලා දාලා තිනවා මැසේජ් එක. ඒ කියන්නේ දැන් අහගෙන නෙවෙයි වෙන්නේ. මෙච්චර දේවල් මං කිව්වෙන් පස්සේ නේද? කමන්න. අnder the jay singha ඔයවත් ආදරෙන් එකතු කර ගන්නවා ඊළඟට. නික්මෝ එකේ අද බර්ත්ඩේ එකක් තියෙනවා. කටි මං හිතන්නේ මම විශ් කරනකම් බලාගෙන ඉන්නේ රෙකෝඩ් කර ගන්න නේද? වොයිස් මෙසේජ් එකක් දාන්න කියලා වෙනමත් එවලා තියෙනවා. වොයිස් මෙසේජ් එකක් මට වෙනම දාන්න විදිහක් නැහැ. ඒ හින්දා ඔන්න දැන් මම විශ් කරන්න හදන්නේ 1 2 3 4 රෙකෝඩ් කර ගන්න. හරිද? ඔනිලයා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. අපි බර්ත්ඩේ සොන් එක කියමුනේ. ඔන්න නික්මෝ එකේ කට්ටියට පුළුවන් මාත් එකතු වෙන්න. අපි අනිලයට විශ් කරමු. ඔන්න කියන්න පටන් ගන්නවා හොඳේ. 1 2 3 Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Anilaya. Happy birthday to you. You. කාලෙකින් අනේ කැටේම දාන්න පුළුවන් උනේ. ජන්මදින මුබාරක්. සුබ වේවා, ජය වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වේවා. ඔන්න නිට්මෝ එකේ ආගේ යාළුවෝ සෙට් එකම විශ් කරන්න ඉන්නවා. ටිකක් වෙන තාලෙක සින්දුවක් දෙන්න හොඳේ. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ සින්දුවක්. AI වලින් අපි අහමු අලුත් තාලෙට. රණාජිගේ වැඩ කෑල්ලක් තවමේ.

0: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
1: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
5: සින්දු සියතය.
4: ගියත් සැපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චිගේ දවල් ෂෝයික
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදකොචේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කච්චි මානි හරංයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස තුනයි වෙනාඩි 44යි වෙලාව හින්දි එකක් ඇහුවේ නෑනේ මම බැලුවා මොකක් හරි ලොකු අඩුවක් තියෙනව මේ පැයේ මේකනේ මේ හේතුව මේ මං සුපිරියට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා එක්කෙනෙක් කියලවලා එක්කෙනයි හැබැයි කවුද බලමු ගීතානි හායි ඔයා කොහෙද ඉන්නේ ගෝනපලද දෙකේ ඉඳන්ම අහගෙනලු ඉන්නේ ඉතිං තැන්ක් යූ කෙල්ලේ අම්මයි මල්ලි ඔක්කොම අහගෙන ඉන්නවා කියලා කියලා තිබ්බා එහෙනම් කලින් දවසේ කරන මට හිතෙනවා අදත් අහගෙන ඇත්ත කියලා ඔයා සුපිරියට ප්‍රෝග්‍රෑම් එක කරනවා තමයි කියලා මැසේජ් එකක් ඔන්න වෙන එක්කෙනෙකුට දාලා මේ ඉන්දි හලෝ සුදු නෝනා කොහොමද දැන් කොහොමද ෂේරා බබාට ඔ අවනක් සිටි පැත්ත යන ගමන් මේ අම්මී දූයි කොපු තැටියා නෂෝන් එන තෑව ක්ලාස් තාල අම්මයි දුවයි ශොපින් හෙමද දැන් කෝමද චෝඩි මෑණිකට හොඳටම හොඳයිද අම්මිගේ දුවගේ ෆොටෝ එකකුත් මට එවලා තියෙනවා ලස්සනයි දෙන්නම ලස්සනයි මෙල්බන් වල අස්සේලත් හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එක අහනවා වයිෆ් ෂහාරා ලොකු දුව පොඩි දුවත් ඉන්නවා ලොකු දුව කියාරා පොඩි දුව මැලේසා

පෙරබබා අනුමාමත් තින්න අදතන නැනු ඒක දැක්කේ එයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේයා තව ද්‍රේගත්තේන විශ් කරන්න එක මම තව ටිකකින් විශ් කරන්න තියාගත්තා. අදිති ඔයා ගැන තවයි කියන්න යන්න. තව ටිකකින් කියන්න හරි දීට කලින් චුඩි බ්‍රේක එකක් ගන්නවා.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය

0: කම බැංක නුබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමඟ උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දිගු කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
3: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: ඩිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආතර් කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාක් ඉම්පීරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.700. මාධ්‍ය ශක්තිය. සියත ටීවී, සියත FM, KISS FM.
5: හංගා කල්ලෙනි ඔයා කියන්නකො ඒක මට
6: හංගා කල්ලෙනි ඉන්න බෙන්දිරියේ
5: නා කුමරියේ
6: විරුපෙම්
5: කුමරා
6: ඔබේ ඔසයි දෙක
5: යෝ බෙන්දිරි කියලා කිව්වෙන් සන්තෝෂෙ ගියා
7: ඇත්ත කියනවට මං කියන්නේ මේ ලෝකෙ ඇත්තට මාකට් එක අඩුයි නේද ඇත්ත කියද්දි අප්සෙට් වෙලා ඔයා බොඩු පෙන්නද
8: ලා මකලෝ සහ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කොටිකාවත්තේ ආදිති තාවිස්කෝරයාන චෝඩි කෙල්ලක් එවනාට පුළන් හැමවෙලේම මා වහනවා එයාගේ අම්මිගේ බර්ඩ්ඩේක එකම දවස්සේ සන්ඩේ තිබිලා තියෙන්නේ ඇයවාමට මණ්ඩය කිවරත්තේ ගැන විස්සනාද කවන්න කවන්න හැපි බිලේටඩ් බර්ඩ්ඩේ ඉතිං අම්මිටයි දුවටයි දෙන්නටම සුබම සුබ පන්දනයක් වේවා නිදුක් නිරෝගිස්ව දීර්ඝාෂ සපිරි ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන සුබම එකක් වෙන්න ඕනෙ හොඳේ චරන්දින් මුබාරක් තෑග විදියට දෙන්නේ මේ මෙඩ්ලි එක අම්මිටයි දූටයි

දැන් තමයි හේතුව කියලවල තියෙන එක්සෑම් මගේ අතේ බලය නිසා ෂුඩි කෙල්ල බිසි වුණා නේද? හරි හරි ඒව කරගන්න. ඒවට මුල් තැන දෙන්න ඕනේ හොඳේ? හොඳ ළමයි එහෙමයි. හැබැයි මං ආදරෙයි. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ලොක්කියෙක් වෙන්න ඕනේ. අම්මිවත් ආදරෙන් බලා ගන්න ඕනේ. හරිද?

0: දැඟලාම හවස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Theater Top Story.
1: Sean Remand. අත්තරංගොඩගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේරාල්ද සිල්වා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරුවාද අත්තරංගොඩට ගනු ලැබුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2019 වසරේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීමට නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගත් බවට චෝදනා එල්ල වුණා. එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම පුටු 16361ක් නිවාස සහ කාර්යාල වෙත ප්‍රවාහනය කර බහර දීමෙන් රාජ්‍යයට අලාභයක් සිදු කළ බවටද සැකකරුට එල්ලවන චෝදනාවක්. දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනා මත සැකකරු අත්තරංගුවට ගත් බවයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. මධ්‍යම සබරගමුව උතුර සහ උතුරු මැද පළාත්වලට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටද පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 30-40 අතර තද සුළං ඇතිවිය හැකි. දිවයින හරහා පවතින සක්‍රීය නිරත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් තද සුළං ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී

දවස 4යි වෙනාඩි 6යි අන්තිම පැයට ආවිල්ලා තියෙන්නේ. ඊජි අනුරා ඔසල්ලාව BF ශනපදයේ සිට මට මෙසේජ් එකක් අතාලා තිබ්බ. ආවාදරෙන් එකතු කරගන්නවා. කවුද මන්ද මේ ළඟදි මට කිව්වා? නාමල්ගේ සින්දු අඩුවෙන් ප්ලේ වෙන්න කියලා මගේ ප්‍රෝග්‍රෑම් එකේ. මම කිව්වා ඊට පස්සේ හොඳ වෙයින් දෙක තුනක්. කොච්චර ප්ලේ කරනවද නේද? හැම දවසකම වගේ මම එක සින්දක් හරි ප්ලේ කරනවා. මොකද මාත් ආසම ගායකෙක් සහ මං ආසයි කොහොමත් නාමල් උඩුගමගේ සින්දු වලට. ගොඩක් අය ආසයිනේ නේද? මේ සින්දුවත් ඒ වගේම මං ඉතාම ආස එකක්. අම්බලංගුඩු ගවේෂණත් එකතු කරගන්න.

අම්බලංගොඩ ගාවේ ශෙක්ක චන්දන අයත් අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකේ අන්තිමටම තිබ්බා. පුදුම ලස්සනක් මේ සින්දු ටික කියලා මට ගොඩක් අය කියලා තියෙනවා. Thank you. අජිත් කුමාර් මාල්දිවස් නම් මෙසේජ් එකක් දැම්මා. නුගේගොඩ දිනුත් මෙසේජ් එකක් දැම්මා කලින් සින්දුවටත් එයා මාර මාසයි කියලා. මන් දන්නවනේ ඉතින් මේ වෙලාවට මාව අහන ඔබ කැමතිම සින්දු මොනවාද කියලා මන් දන්නවා. එනිසා නොකිව්වත් මං ඒ සින්දු මේ පැත්තෙන් නම් ප්ලේ කරනවා. දිනු ඔයාගේ යාළුවා සමාලිවත් එකතු කරගමු ආදරෙන්නේ.

0: ඉතා ඉක්මනි ප්‍රතිකාර නොකළොත් මොලේ වුණ එහෙමනැත්නම් මෙනින්ජයිටිස් නිසා දරුවන්ගේ ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: මේ මොලේ වුණ හැදෙන්නේ සාමාන්‍යයෙන් දරුවෙකුට බැක්ටීරියා ආසාදනයක්, වෛරස් ආසාදනයක්, ඉතාම කලාතුරකින් ක්ෂය රෝගය ආසාදනයක්, දිලීර ආසාදනයක් වගේ දෙයක් දරුවෙකුට ඇතුළු වුණාට පස්සේ. නමුත් බහුල වශයෙන් දරුවන් අතර හැදෙන්නේ බැක්ටීරියා ආසාදන සහ වෛරස් ආසාදන නිසා ඇතිවෙන මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ වුණ රෝගී තත්ත්වයන් පමණයි. මේ රෝගය හරියටම අඳුරගන්න නම් ඔගොල්ලෝ හැමෝම බය වෙන අර කොන්ද විදලා කරන පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මේ කොන්ද විදලා ලබා ගන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. මෙන්න මේ තරලය මාර්ගයෙන් තමයි අපි පරීක්ෂණ කරලා හොයාගන්නේ දරුවට බෝ වෙලා තියෙන බැක්ටීරියා ක්‍රියාවද එහෙම නැත්නම් වෛරස් එකක්ද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ පරීක්ෂණය අපිට කරන්නම වෙනවා.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරු.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඩොලර් $25,000 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
4: මතක තියාගන්න ගරු විපක්ෂ නායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
5: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
6: විදේශික වෙන්නත් මාලකට නිසන්න තේපත්ත.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
8: ඒ කියන්නේ ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා දෙනවා මේ විපක්ෂයත් එක්ක ඕනෙක් ඇවිල්ලා කියලා යනවා.
9: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
11: සිරිපොඩ් සමාජිකයන් සඳහා Kagels Food City within Megawattam. ප්‍රීමා ශනික noodles ඉතිරි රුපියල් 85යි. හොත්මලේ cheddar cheese ඉතිරි රුපියල් 260යි. Melbourne cream cracker buddy ඉතිරි රුපියල් 70යි. Panda baby saban almond milk සහ olive eco pack එක ඉතිරි රුපියල් 215යි. Kagels Food City
12: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් නෙන Bajaj Vigo electric 3-row රථය David Pieris e-mobility වෙතින් 0114700550.
13: Aluminium මනේ
14: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
17: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
18: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
19: වැඩි දියුණු කළ brand new Bajaj 3 road රථය David Pieris Motor Company Private Limited within.
20: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
21: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
22: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
23: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
24: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි
1: අනුග්‍රහය.
3: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.99ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
4: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
5: මන්ත්‍රීතුමා, මම ඔබතුමාට අවවාද කරනවා, ඔබතුමාට අවවාද කරනවා, මම ඔබතුමා එළියට දානවා නැත්තම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

අම්මෝ කාලෙකට පස්සේ බණ්ඩාරගම ටිලාන් මට මෙසේජ් එකක් දාලා හරි පුදුමයි. සාමාන්‍යයෙන් ටිලාන් අහනවා මාව හැමදාම. එයාට මෙසේජස් දාන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කොල්ලට නේද? වැඩ නිසා. මට කියලා තියෙනවා සංගීතයේ සින්දුවක් ඕනි කියලා. ඉන්න බලන්න. සියතහන ඔක්කොම එකතු කරගන්නවලු. ඉල්ලපු සින්දුවම දුන්නේ නැහැයි කියලා අහන එක නවත්තන්නේ නැහැ කියලා තියෙනවා. මං දන්නවනේ. ඔයා මේ උගුලට අහුවෙලානේ ඉන්නේ නේද? Thank you. ආදරේ. ඊළඟට සඳමාලි ප්ලේ කරන්න ශාන් පුතාගේ කියලා සඳමාලි ප්ලේ කලයින් පස්සේ මෙන්න එක්කෙනෙක් කියවලා දනු මම ප්ලේ කළා ඒක 3:05ක් විතර තියෙද්දි ඔයා ඒ වෙලේ අහලා නැහැ නේ සුදු නැයිති කරන්න දෙයක් නැහැ දැන් මේක අහමු

ඉදිරිපත් කොටේ නංගා නිවන්තකද මෙසේජ් එක දාලා තියන්නේ? නෑනේ, මේ වෙන කට්ටියක්. පොඩ්ඩක් ඉන්න, නම හොයාගන්නකම්. කෝ නම් ටික එවල නෑනේ. තග්ගලෙවන්න ෆෝන් නම්බර් එක අන්තිමට 22:66 තියෙන අයට කියන්න.

කිරිබත්කට යාලෝට කොන්න දැන්වල නම්ටික. එගලගේ සර් මාව හරි ආසාවෙන් අහනවලු. සර්ගේ නම සාරංග. හලෝ.

පෙත්තැල් ලංකා කිරිබත් ගොඩ සර්ගනම විතරණ කිව්වේ සාරංග සාරංග ආසයිලු මගේ වයිස් එකටයි හිනාවටයි අන්නේ ඉල්ලඟට සෙනුරී දිනෝෂී තහගෙන ඉන්නවා.

ඔබයි මගේ කතාව තාපඩකින් ඉවර වෙනවා හොඳේ. හවස පහට අපේ කතාව ඉවර වෙනවා. ඊට කලින් සින්දුවක් කියලා ගන්නවා නම් WhatsApp message එකක් දාලා තියන්න. නමයි ගමයි කැමති සින්දුවයිත් එක්ක. 0711 982 2 984ට දැන් ছুটি break එකක් ගන්නවා. වෙලාව හවස 4:37.

0: සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: මන්ත්‍රීතුමා මම ඔබතුමාට අවවාද කරනවා ඔබතුමාට අවවාද කරනවා මම ඔබතුමා එළියට දානවා නැත්තම්
0: සියත ප්‍රවෘත්ති අහන්න
2: සියත ප්‍රවෘත්ති අහන්න
0: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනෙරො. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-2017,000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නෑ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
7: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: කොමර්ෂල් බැංක් වෙන ඔබේ ස්ථාවර තැන්පතු වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩිපොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
9: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කොන්දේසි සහිතයි.
10: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි 0.2 අනුවටයි

ලස්සන සින්දුවක් මතක් කලා මතක් කලා මතක් වුන්නෑ. ඊට පස්සේ මංගිත චුට්ටක් කතා කරනවා කියලා. ඒක හොඳයි නේද? ඒක දිගටම දිගටම සින්දු අහුවනේ. දැන් ඉතින් පොඩි වෙනසක් කරමු. හාද? මට මැසේජස් ආවිලා තියෙනවා තොගයක්. සින්දු ටික මාරම ලස්සනයි. ඒක දිගට වහන් ඉන්න හිතනවා කියලා. ඉතින් ඒක නිසා තමයි මම ප්ලේ කළේ. එක දිගට මහන් ඉන්න හිතන්න තමයි. දැන් මං කතා කරන්න ගත්තයින් පස්සේ එපා වුණාද? නෑනේ, එහෙම එකක් නෑනේ නේද? සමහරුන්ට ඕනේ මං කතා කරනවා අහන්න. සමහරුන්ට ඕනේ එක දිගටම සින්දු අහන්න. එහෙම ඉතින් එහෙම දෙකම ඕනවට වැඩිය බෑ. චුට්ටක් අතරමැදින් මං කතා කරන්නත් ඕනේ. හරි, ඊළඟට මොකක්ද අහන්නේ? ඇත්තටම මට හිතාගන්න බැරුව ඉන්නේ ඊළඟට මොකද්ද දෙන්නේ කියලා. මොකද දැන් මේ දීපු සින්දුත් එක්ක ආයි තින් එහා සමාන ලස්සන සින්දුවක් වෙන්නත් ඕනේ. ඒ වුණාට හිතාගන්නත් බැරුව ඉන්න යනේ. ඔ එක්කෙනෙක් මට මතක් කළා ලස්සන සින්දුවක්. ඒක ඇත්තටම හොඳයි, ලස්සනයි. එහෙනම් මම ඔන්න ඊළඟට ඒක ප්ලේ කරනවා. හොඳේ, බලාගෙන ඉන්න දැන් මොකද්ද කියලා නේද? ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න. තව නම් ටිකක් තියෙනවා කියන්න ඕනේ. ඒ නිසා පොඩි වෙලාවක් මං ගන්නවා. බලමු WhatsApp messages මොන මොනවද එවලා තියෙන්නේ කියලා. රණාජිගේ slow සින්දුවක් play කරන්න කියලා තිනවා. රණාජිගේ එක සින්දුවක් AI එකක් මම play කළා නිවන්තක. ඔය අහගෙන හිටියේ නැද්ද මන්දා? ඊළඟට මැනිකේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රන්වින් එකේ කොල්ල ටික ආදරෙන් එකතු කරගන්නවා සංජීවයි. අලබෝ මුල්ලේ රන්වින් එකේ කොල්ල ඔක්කොමයි. ඊළඟට මේ ඊළඟ සින්දුව මතක් කරපු එක්කෙනා, එයා ගැනත් කියන්න එපැයි. කෝ නම? ඒ ළමයා, නම එවන්න. නැත්තම් ෆෝන් නම්බර් එක සම්පූර්ණයෙන් කියවනවා. ඒ ෆෝන් නම්බර් එක අන්තිමට මේ ඔයානේ. අනේ සුදු නෝනා, ඔයා WhatsApp DP එක වෙනස් කරලා මං හිතේ වෙන කෙනෙක් කියලා ඉස්සලාගෙන කිව්වනේ. හරි හරි හරි හරි, යසස්ක සින්දුවක් ඉල්ල තිබ්බා. දනු, ප්‍රශ්න තියන්නේ යසස්ක සින්දු දෙක තුනම මේ එකෙන් අපි ප්ලේ කරන ඔක්කොම සින්දු ටික අද උදේවරුවේ ප්ලේ කරලා තියෙන්නේ. නිසා යසස්ක සින්දුවක් අහන්න විදිහක් නැහැ. මහනුවර ජයනාත්, උංග දවසකින් රැප් එකක් කිව්වෙත් නෑ නේද කියලා අහලා තියෙනවා. ඔව් නේද? අපි බලමු හෙට දිහාට. දැන් මේක අහමු. සුදු නෝනා කිව්වහම මේ දනු කියලවල තියෙනවා. එයා සුදු නෑ කළුයි කියලා. කමන්නෑ කමන්නෑ, ආදරයටනේ. ආදරයට මේ කට්ට කළු අයටත් සුදු කියන්නේ නේද? එන්න චබි, චබි කියන්නේ දොරෙන් එන්න බැරි අයට චූටි කියන්නේ. එයින්ද ඔයාට ඉතික් සුදු කිව්වට කමන්නෑ කෙල්ල. උම්මයිකුත් ඉල්ලලා

දවසක මගේ වෙනවානම් එතුවක් නොමැරී ඉන්නම්. කාට හරි ඉතින් මේක වදින්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? කාට හරි වදින්න. දවසක මගේ වෙනවානම් එතුවක් නොමැරී ඉන්නම්. හාද? අන්තිම බ්‍රේක් එක ගන්නේ හවස 5ට ළඟයි. තව තියන්නේ විනාඩි 5යි.

0: ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: මිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් e-mobility වෙති 0114700550.
4: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය

0: නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
1: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්

0: கல்லேனி வாக்கியான கைக்கு மாட்டேன்.
1: தங்கா கல்லேனி இன்னோ வெந்திரியே
0: நான் குமரியே
1: விருப்பம்
0: குமராவே
2: බ්‍රහස්පති
3: යාද කියලා අහලා එක්කෙනෙක් කියනෑ. දැන් තමයි යන්න හදන්නේ මං. හවස පහට විනාඩියයි තියෙන්නේ. කුසල්, ඔයත් අහගෙන ඉඳලා නේද අදත් ෆොටෝ එකක් එවන්න කියලා කුසල් කියලා තියෙනවා? අද ෆොටෝ එකක් එවන්න වෙන්නේ නැහැ. හෙට බලමු. හාද, මේ සින්දු ඔයාටත් එක්ක.

මුළු ලොවම මටයි, මගේ ආදරේ නුඹටයි. එහෙනම් හෙට හම්බෙමු. හාද, පරිස්සමින් ඉන්න ඕනේ. එක්සිම් හවුස් එකේ කට්ටිය වත්තල, රංජායා, ඩිමෙල්, සුපුන්, ප්‍රදීප් ඔක්කොම අහගෙනලු හිටියේ මේ වෙනකන්.

හැට හවස දෙකට අපි අය හම්බ වෙන්න. මං එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි. මං ආගේ සුදු කොච්චිය. ආදරේ. ටිකක් නෙවෙයි. ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: ගාලු මෝදොරදී දරුවෙකු අතුරුදන්. කොළඹ ගාලු මෝදොර මුහුදු තීරේ දියනාමින් සිටියදී දිය ගිලීමෙන් දරුවෙකු අතුරුදන්ව තිබෙනවා. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගාලු මෝදොර මුහුදු තීරයට පැමිණ තිබුණේ දිය නෑම සඳහායි. එහිදී දරුවන් 3 දෙනෙකු දිය ගිලී තිබුණා. එයින් 2 දෙනෙකු මුදාගෙන ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙතයි. මෙම දරුවන් අවුරුදු 11-13 අතර වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඇමරිකාවේ දේශපාලන මෙවලමක් ලෙස භාවිතයට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉරානය ඉල්ලීමක් කර සිටිනවා. ඒ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ. ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අරක්චි මෙම ඉල්ලීම කළේ අදාළ රටවල විදේශ මාත්‍යවරුන් වෙත ලිපියොමු කරමින්. ඔහු පැවසුවේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ඇමරිකාව කෙටුම්පත් කළ යෝජනාව දේශපාලනික බවයි. වත්මන් අර්බුදයට ඇමරිකාව වගකිව යුතු බවත් ඉරානය චෝදනා කළා. ඉරානය සාකච්ඡා සඳහා අපේක්ෂිත කාලය ඉක්මවා කාලයක් ගත වූ බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ සඳහා ඔවුන් වන්දි ගෙවීමට නියමිත බවයි ට්‍රම්ප් පැවසුවේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Ladang. Howdy, howdy, howdy, Sandy. Howdy, howdy, howdy, Sandy.
1: Howdy, howdy, howdy, Makala. Howdy, howdy, howdy, Makala.
0: சத்துட்டு இதே
1: Howdy, Charlie.
0: அந்த முகத்துல போய் சத்துட்டு கீழே போதான் அது சாலி அந்த தவா சண்டி ரட்டத்தான கொள்ள ஹம்பன் ரட்டத்தான கொள்ள ஹம்பன் தவசரே அது
1: அனே மக்களுமே அப்ப மாவ யக்கா கவுசான்னுப்பா
0: யக்கா கவுசர் வகை
1: கவுசர்
0: வெடிப்புற கயண்டக் கேர்ஜே
1: யக்கா கவுசான்னுப்பா ப்ரோக்ராம் எக பட்டம் கத்த வேலேம
0: மகே யக்கா கவுசான்னுப்பா ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලේම එනවා මෙතන මට ඒවා මේවා කියාගෙන
1: රටතනකොළ දෙන්න ඔයාගේ චාලිට
0: රටතනකොළ දෙන්න චාලිට තමයි
1: අඩු ගාන මට චොක්ලට් එකක්වත් අරන් දෙන්න නම් නේද
0: කවුද මම මටනේ මේ ඇහෙනවද මේ ඇහෙන්නේ
1: නැහැ ඇහෙන්නේ නැහැ ඔච්චර කහන්න එපා
0: ඇහෙන්නේ
1: නැහැ රයිට් ඕකේ අද බදාත
0: අද බදාත දවසේ අපි මේ ලාඩම් ගහන්න කියලා ලෑස්ති වෙන්නේ මිනේ කුණාව තියෙනවනේ සැන්ඩි ස්ටෑන්ඩඩ්ස්
1: ස්ටෑන්ඩඩ්ස් මොනවාද
0: මේ කුණාවනේ තමන් මේන්ටේන් කරන ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ඇඳුම් අඳින විදිහ
0: ඔව්
1: කතා බහ කරන විදිහ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ
0: ඔව් ඊට පස්සේ කරන හොඳ වැඩ නරක වැඩ එහෙම
1: කරන දේ කියන දේ කරන
0: මොනවා හරි එහෙම මොනවා හරි තියෙනවනේ දැන් මං කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් දැන් එක මනුස්සයෙක් හිටියා එයා එයා ඇවිල්ලා මේ යාචකෙක්
1: හා
0: හරි එයා හිඟා කාල තමයි
1: ජීවත්
0: වෙන්නේ
1: හරි
0: විශ්වාස එකක් තමයි ඔව් විශ්වාස එකක් තමයි එයාගේ විශ්වාස එකේක
1: ඒක
0: එයාට කීප දෙනෙක් කීප වතාවක් රස්සාවක් දෙන්න හදුවා එතකොට එයා කිව්වා මගේ බල්ලවත් කරන්නේ නැහැ මහත්තයෝ රස්සාවල් ගන්නෙ කුණත් අපිට තියෙන තත්ත්වයක් කියලාද මං ජීවිතේ හිඟා කාලා විතරයි ඊට මෙහා කිසි දෙයක් මං අන්න
1: ඊට මෙහා
0: කිසි දෙයක් කරන්න නැද්දෝ ස්ටෑන්ඩඩ්ස්
1: ඒක හොඳයි නේ මකල
0: මං කියන්නේ ගේන මිනිස්සේ කරහම
1: තියෙන්න ඕන
0: දැන් තව අපි දන්න කෙනෙක් හිටියා ඒ උඟ දෙනෙක් ආව දන්න මේ එයාගෙන කතාවක් මේක ඇත්තද දන්නේ නැහැ හරි මම අහලා තියෙන එකක් මොකක් හරි දෙයක් කරන්න ගිහිල්ලා අපි හිතමුකෝ නිකන් මේ හිතලා මම මේ කියන්නේ අපි උඩට නේ ටෙන්ඩර් එකක් පාස් කරනවා වගේ කියලා ඉතින් එතකොට ඒකට මේ ඒක බොහොම පොඩි ගානක වැඩක් ලොකු ගානක වැඩකුත් නෙවෙයි පොඩි ගානක වැඩක් ඒක කරන්න ගිහිල්ලා කොහොමද ඔකට මට තියන්නකෝ රුපියලක් කොමිස්
1: රුපියලක්
0: එතකොට අරමරසවල රුපියලක් කියන්නේ ඉතින් ගානක්ද නේද කොමිස්සක් අරගෙනත් වැඩක් తీරුවේ රුපියලක ඇයි රුපියලක් නෑ මේ වැඩේ පොඩි වැඩන්නේ ඒත් මහත්තයෝ රුපියලක් හරි කොමිස් ගන්න නැතුව නම් මං වැඩක් කරන්නේ නෑ රුපියල හරි ගන්න
1: ඒක තමයි தත්ත්වය මේන්ටේන්
0: කරනවා ස්ටෑන්ඩඩ් ඒන් සාමාන්‍යයෙන් මේ ලෝකේ ඕන හොරෙකුට ඕන තක්කඩියෙකුට ඒගොල්ලෝ බේතේකට ස්ටෑන්ඩඩ්ස් තියනවා.
1: තියනවා තියනවා.
0: හරි අමුතු එකක් ඒක. ඒ වගේ තමයි කතා කරන්නේ.
1: බලමුනේ.
0: අද වඩ බලවගර අමුතු කතා දෙයක් තියෙනවා.
1: ඕකේ හෙට කියලාම අද අපි FC ගැනත් කතා කරමු. හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න ඕනේ.
0: හොඳ ලාඩම්.
1: හැන්දා ජාමෙටනේ.
0: ලාඩම්.

0: අවස පහයි විනාඩි 16යි.
1: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
2: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස් පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධ්‍යක්ෂකම් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයන්ට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනගන්න.
1: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි. අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
3: මන්දුතුමා මම ඔබතුමාට අවවාද කරනවා. ඔබතුමාට අවවාද කරනවා මම ඔබතුමා එළියට දානවා නැත්නම්.
1: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියය ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරාපේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකීන් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.

0: తిలక వర్ధన టెక్స్టైల్స్ ඔබත් A-level අවසන් classes එකට NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the city university the place to be
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. David Pieris Motor Company Private Limited within.
7: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
8: මේ පැයේ හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ
9: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
10: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
11: Y'all know who this is.

0: 라당.
1: 샌디 메이커 네다하스 위시에게 සිද්ධවෙච්ච සිද්ධියක්
2: මොකද්ද මකල?
1: රයිට්. මේ කොහොමද මේ කතාව පටන් ගන්නෙ?
2: මට කතාව කියන්න, මම පටන් අරන් දෙන්න.
1: මොකද්ද මේක? මේ ඔරිගන් ප්‍රාන්තය ඇමරිකාවේ වෙච්ච සිද්ධියක්. මේකේ කතානායකයා හොරෙක්. කතානායකයා හොරෙක්. මේ කතානායක හොරා. කතානායක හොරා කියලා කිව්වා.
2: එහෙම කියන්නපා.
1: අපරදි මේ නඩුවක් වැඩ ලයින් දෙක. ඒක කියන්නපා. කතානායක හොරා කියලා කියන්නේ නැහැ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන මේ සොරා. මේ නරක සොරෙකුත් නෙවෙයි.
2: හොඳ සොරෙක්.
1: අර කලාතුරකින් තමයි වම්බෙන්නේ. මේ සොරා ග්‍රොසරි ස්ටෝ එකක් කියලා අපි කියන්නේ නිකන් නියම් මෙහෙ විදියට සුපර් මාකට් එකක් කියලා කියන්නකො. සුපර් මාකට් එක කාපාක් එකේ මෙහෙම ඇවිදගෙන යනකොට මේ සොරා දකිනවා වාහනයක් තියෙනවා ස්ටාර්ට් එකේ. මිනිහා බලනවා. අඩි කවුරුත් නැහැ. මිනිහා නගිනවා වාහනේට.
2: හරි.
1: දොර වහගන්නවා. පොඩ්ඩක් වටපිට බලනවා. කවුරුත් නැහැ.
2: ඊට පස්සේ
1: ඇං බ්‍රැංගල වාහනේ අර යනවා. හොරෙක්නේ.
2: ඔව්.
1: දැන් මිනිහා ගියා. වාහනේ ලෝකෙ ටික දුරක් යනකොට මිනිහට ඇහෙනවා පිටිපස්සේ සීට් එකෙන් ඔහේ ඔහේ ඔහේ ඔහේ ගාලා සද්දයක්.
2: ඊට පස්සේ
1: හැරිලා බලනකොට අවුරුදු 3-4ක විතර පුංචි බබෙක් ඉන්නවා අර බේබි සීට් එකක් වාහනේ පිටිපස්සේ සීට් එකට හයි කරලා. පොඩි බබෙක් ඉන්නවා කාර් එකේ. මේ මොකද මේ? ජකෝ බං කාර් හොරෙක් මිසක් ළමයි හොරෙක්
2: නෙවෙයිනේ
1: කියලා මිනිහා වාහනේ රං ගාලා ගහනවා යූටර්න් එක. ගහලා අපව කෙලින් මෙනවා මිනිහා වාහනේ හොරකම් කරපු සුපර් මාකට් එක ගාවට. රයිට්. ඇවිල්ලා මේ වාහනේ අයිති බලනකොට ගෑනු කෙනෙක් ගෑනු වාහනේ බැහැලා මෙහෙම බේබි සීට් එකක් අරගෙන ඇවිල්ලා අර ගෑනු කෙනාට එහෙම ළමයව දීලා ගෑනු කෙනාට බනිනවා. මෙහෙමද ළමයි බලාගන්නේ? කවුරුත් වැඩි හිටියෙක් නැතුව වාහනේ ඇතුලේ දාලා යනවා ළමයි. තාපඩේ ළමයට මොනව වේද කියලා කවුද දන්නේ? මං හොඳ හිත හොඳයි. ආපහු දවසක් මේ විදියට ළමයව වාහනේ ඇතුලේ දාලා ගිහිල්ලා තිබුණොත් එහෙම මම පොලිසියට කියනවා කියලා ළමයව දීලා මිනිහායි
2: පයිංගි
1: නෑනේ මිනිහායි කාර් එකගෙන බ්‍රෝක් ගාලා ගියා කාර් ගත්තා. අන්න හොරු සැද්දු
2: මම. හොඳයි ඈ.
1: බාඩ කොච්චර හොඳ හොරෙක්ද කියලා.
2: මං කියන්නේ හැම මිනිස්සෙක්ගෙම ඇඟ ඇතුලේ තියෙනවා මකල හොඳ නරක දෙකම.
1: හැම මිනිස්සෙක්ගෙම ඇඟ ඇතුලේ හොරෙක් ඉන්නවා. ඒක ඇත්ත. ඒක වෙනම කතාව. හොරාට හැරෙන්න නොදී තියාගන්න එක තමයි හොඳට. ඔව්. හොරෙක් ඉන්නවා. හැමෝගෙම ඇතුලේ ඉන්න හොරෙක්. අපි නම් මේ ඇත්තටම කියනවනම් අහුවෙන්නේ නැහැ කියලා ෂුවර් නක් ඕන එකෙක් හොරෙක් තමයි. අහුවෙන්නේ නැහැ කියලා ෂුවර් හිතන තැනදී තක්කල හොරා වෙන්න ඕනේ. ඉතින් තක්කල හොරා වෙනවා. ඒක හැටියක්. දැන් බලන්න මේ හොරා. කාර් එකක් හොරකම් ගන්න ආවේ. බයි වන් ගෙට් වන් ෆ්‍රී එකක් හම්බෙනවා.
2: අම්මෝ
1: ගන්න. ඒකේපා. මම හොරකම් කරා. මාරු බයි වන් ගෙට් වන් ෆ්‍රී එක. කොහොමදික පස්සේ මිනිහව අත්තඩංගුට අරගෙන තිබුණා. ඉතින් මේ
2: අත්තඩංගුට
1: අරගෙන කියන්නේ දෙවනි පාර ඇවිල්ලා අර ඒ ළමයින්ගේ අම්මට බැනලා කරලා අර එහෙම යනකොට CCTV වල මිනිහව හොඳට සටහන් වෙලා තිබුණා. පස්සේ පොලිසිය

0: වාහනේ මිනිහවයි
1: දෙන්නම
0: දෙකම අල්ලගෙන තිබුණා. දැන් මං කියන්නේ අල්ලගෙන යාට දඬුවම් කළලා තිබුණා.
1: හොඳයි.
0: වාහනේ හොරකම් කළාට දඬුවම් කළලා තිබුණා. ළමයාවේ උනාට ගෙනල්ලා තිබි. ඒ හොඳ වැඩක් නේ.
1: අගේ කරලා නේ.
0: ඇයි හොඳ වැඩක් කරපු කෙනාට දඬුවම් ගන්න?
1: මං කියන්නේ කොච්චර මොනා වුණත් හොඳ වැඩක් කරලා නේ.
0: එන හොඳ වැඩේට නෙවෙයි දඬුවම් කළේ. හොඳ වැඩක් කරලා හොඳ වැඩේ ෂෝක්. ඒකම ඔය නරක වැඩකුත් කරලා තියෙනවා. නරක වැඩේට වෙන්න අපෙන් දඬුවමක් කියලා ඒක එහෙම කරන්න ඕනේ. සමහරව එහෙම කියනවනේ. කවුරු හරි කරපු හොඳ වැඩක් පෙන්නලා ඉතින් ආ හොඳ වැඩක් කරලා අප්පා. හොඳ වැඩක් කරපු එක්කනා නරක වැඩකට අල්ලගෙන තියන්නේ ඇයි?
1: එහෙම කරන්න දෙන්න බෑ.
0: එහෙම තමයි. හොඳ වැඩේට දෙවියනේ අල්ලගෙන තියෙන්නේ.
1: නරක වැඩේට
0: අල්ලගෙන තියෙන්නේ.
1: ඒ වුණාට ආ හොඳ වැඩක්
0: කරලා ඒව කරන්න දෙන්න. නරක වැඩකුත් කළා නම් ඉතින් අල්ලගන්න වෙනවා.
2: රන්ඩන්

0: සැපකින්
1: පහසුව සැලසයි සුහදව සැලකයි එල්බී රන් අය
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22 අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
3: මන්ත්‍රීතුමා මම ඔබතුමාට අවවාද කරනවා ඔබතුමාට අවවාද කරනවා මම ඔබතුමා එළියට දානවා නැත්තම්
2: සියත ප්‍රවෘත්ති අහන්න
4: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
5: with you. Sahili, happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව. Fabricator-ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
6: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-780-7018 WhatsApp කරන්න.
7: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට leasing පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
8: Lifestyle එකට ගැලපෙන smart drive එක. පෙරදුව Axia. ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ලෝ කෙල්ලෝ

0: මණ්ඩලය. සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
1: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වන්න.
2: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
3: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මකලෝ අද අපි කතා කරන්නේ මොනවා ගැනද? ස්ටෑන්ඩඩ් ගැන.
1: ඔරේ කෝට උරක් තියෙනෝනේ ස්ටෑන්ඩඩ්ස්.
0: හරි. දැන් ඔයා බලන්න මේ FC එක කියලා කියන්නේ කොච්චර දෙයක් කොච්චර තත්වයක් මේන්ටේන් කරන කට්ටියක්ද. ඒගොල්ලෝගේ සංකල්පය තමයි මිනිස්සු ගැන හිතනෝ, ප්ලැනට් එක ගැන හිතනෝ, ඊළඟට තමයි ප්‍රොෆිට් එක ගැන හිතන්නේ.
1: People, planet, profit.
0: ඒගොල්ලේ සංකල්පය හැම අවුරුද්දකම වැඩි දියුණු කරනවා. ඒක රටට ලෝකෙට පෙන්නනවා. ඒගොල්ලෝ මේ தත්ත්වය මේන්ටේන් කරගෙන එනවා. දැන් මේ එන්ඩෝස්මන්ට් එක දිහා බැලුවාම ඒගොල්ලෝ මේ தත්ත්වය මේන්ටේන් කරලා තියෙනවා. FC ලීසින් පැයෙන් ජීවිතේ වෙනස් කරන පැයක්.
1: පැයෙන් දෙනවනේ.
0: පැයෙන් දෙනවා.
1: සෙල්ලමක්ද කියලා හිතන්නකෝ.
0: I think.
1: ඒකනේ හරියට බැලුවොත් හොරකමක් කරන්න පැයක් මදි.
0: ඌ අර වගේ එකක් වුණොත් ආපහු වෙන්නත්
1: බැහැ. ආපහු ඇවිල්ලා ළමයි දීලා යද්දත් බැහැ හොරු. එහෙම බැලුවාම මේ මාර වැඩක් ඒගොල්ලෝ
0: කරන්නේ.
1: එනේ ඔයා ડોකියුමන්ට්ස් ටික අරගෙන මෙහෙම ගිහිල්ලා මේ අනේ මේ මට මේ ලීසින් එක
0: ගන්න. කොදෙන් කොද.
1: කියලා ඉරසා යාළුවන්ට කෝල් යාළුවෙක්ගේ කෝල් එකක් කරා. මේ කොහෙද? අනේ මේ ආවා බම් මේ ලීසින් එක කරගන්න ආවා බම් මේ ඉඳගෙන ඉන්නවද ඇයිද කීය වෙනකන් ඉඳ වෙයි දන්න මාතයා ඔයගේ වැඩි හරි අන්න එහෙම වැඩක්
0: මේ එහෙ මලක් පිපෙන ඔය වෙලාවට
1: ඒ තොඩි ස්පිරිතල් ඔය කලින් නහයේ මලක් පිපිච්ච එක කියලා මල් මාමා කියලා ගලව ගන්න බැරි වුණානේ ගලවන්න බැරි වුණා ඒක දිගටම තිබුණා
0: ඇයි අනිත් එක ඉතින් ගෙදර වැඩක් අතර මග දාලා උය උයා ඉන්න ආ බත ලිපේ තිබ්බා
1: පැයෙන් දෙනවා කියලා එහෙම කේතලේ ලිපේ තියලා ඒ 100කට දුවගෙන පිත්තුද විතර වැඩ කටයුතු ඒව ඉවර කරලා පාඩු එන්න අපි කියන්නේ මේ එහෙම නියම් හදිස්සියට මේ උය උය ඉන්න ගමන් පරිප්පොද්ද ලිපේ තියලා ටක් ගාලා ඇවිල්ලා බයික් එක අරගෙන පරිප්පොද්දි ගන්න යද්දලා ඇස්තිලා එන්න
0: පා නෑ මම කියන්නේ අර ඒ තරම් ඉක්මනකට
1: එච්චර ඉක්මනට වැඩේ කරලා දෙනවා
0: උපහැරණයක්
1: හරි ඔකේ උපහැරණේ වරුවටම දෙන්න එයා ඇත්ත එච්චර ඉක්මනට වැඩේ කරලා දෙනවා පෑය යන්නේ
0: මේ මේකේ ඉතින් ඇත්තටම මකලෝ හැම වාහනයක්ට නෙමෙයි හැම වාහනයකටම නෙමෙයි ත්‍රිවිල් එක සහ බයික් එකක් ගන්නවා නම් තමයි ඒගොල්ලෝ දැන් මේ දවස්වල වැඩි හදාගෙන තියෙන්නේ.
1: ඔව්. බයික් එකක් ගන්න කට්ටියට පැයෙන් ලීසින් එක හදලා දෙනවට අමතරව මේ හෙල්මට් එකයි ජැකට් එකයි නොමිලේ දෙනවා.
0: එච්චරයි. ඊළඟට 13:21 කෝල් එකක් දීලා තව විස්තර දැනගන්න.

0: Ladang.
1: එදා 2011 අවුරුද්දේ දීප්තිමත් දිනයක්.
2: හරි.
1: ලෝරන්ස් රිපල් වයස අවුරුදු 70යි.
2: වයසයි.
1: එයා ආවා කැන්සාස් සිටි එකේ බැංකුවකට.
2: හා?
1: බැංකුවට ඇවිල්ලා මිනිහා නෝට් එකක් දුන්නා බැංකුවේ කැෂියරකට. ඒක ලියලා තිබුණා කැෂියරකේ තියෙන සල්ලි ටික මට දෙනවා, මල් ළඟ බේස්බෝල් බැට් එකක් තියෙනවා. මේ බේස්බෝල් බැට් එකෙන් දෙකක් වන්නලා බැංකුව මංකොල්ල කඩ තමයි ඇවිල්ලා තියෙන්නේ.
2: හරි.
1: කැෂියර් මෙහෙම ටිකක් වෙලා මේ මිනිහා දිහා බලාගෙන ඉඳලා ලාච්චුව ඇරලා ලාච්චුවෙන් යම් සල්ලි ප්‍රමාණයක් අරගෙන කවුන්ටරේ උඩින් තිබ්බාම තව සල්ලි තියෙනවා ලාච්චුවේ.
2: හරි.
1: අපේ මෑන් ලෝරන්ස් මෙහෙම ලාච්චුව දිහා බලලා, "හා, ඔය ඇති" කියලා කවුන්ටරේ තිබ්බ සල්ලි ටික විතරක් අරගෙන ගිහිල්ලා දැන් යන්න එපා දැන්. බැංකුව මංකොල්ල
2: කෑවා.
1: හරි. එනි ඇවිල්ලා මේ බැංකුවේ ලොබි එකෙන් ඉඳගෙන කකුල අපිට කකුලක් දාගෙන බේස්බෝල් බැට් එකේ කාතක සල්ලි ටිකේ කාතක තියාගෙන ඉන්නෝ.
2: යන්නේ නැහැ.
1: යන්නේ නැහැ යන්නේ ඉන්නෝ.
2: දැන් මේ මංකොල්ල කාලා.
1: මංකොල්ල කාලා.
2: හා
1: හා. මංකොල්ල කාලා ඉඳගෙන ඉන්නෝ ලොබියට වෙලා. තාර කැෂියරගේ කාටවත් ෂුවර් නැහැ දැන් මොකද්ද ඊළඟට කරන්න ඕනේ කියලා. ඒක
2: උටත් පුදුමයි තේ මේ මංකොල්ලද කෑවේ නැත්තම් මං සල්ලි.
1: ඌකොල්ල මංකොල්ල කෑවද ඌකොල්ල.
2: කොල්ල කෑවද කියලා.
1: කද්ද මංගොල්ල කෑවද අපි කොල්ල කෑවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා කල්පනා කර කර ඉන්න අතරේ සිකියුරිටි එකෙන් හැමීට පොලිසියට
2: කෝල් කරනවා.
1: මේ ගහනවා පොලිසියගෙනද පොලිසියගෙන එහෙට කලබලයකට. ඔයා හිතන්නකො පොලිසියට බැංකුව මංගොල්ල කාලා.
2: හැබැයි අර මිනිස්සයා ලෝරන්ස් දැන් ඉඳගෙන ඉන්නවා.
1: පොලිසියෙන් කෑකූ කෑකූ කෑකූ ගාගෙන ජීප්වල ඇවිල්ලා තුවක්කු අරගෙන බැහැලා බැංකුව වටෙම වට කරලා ඉස්සරහ දොරෙනුත් ඇතුල් වෙලා පිටිපස්සේ දොරෙනුත් ඇතුල් වෙලා තුවක්කු දික් කරගෙන අරේ මේ ඩෝන්ට් මූව් ඩෝන්ට් මූව් ගාගෙන ඇතුල්ට එනකොට බංකොල්ල කවුද කයිද පුටු වීදේ ෆුල් ෂපාඩ්ගේ බබා වගේ ආ මාවද හොයන්නේ කියලා පොලිසියත් ෆුල් මඤ්ඤංගලා කොහොමද මිනිහව අත්තනඟුවට ගන්නෝ අරගෙන මිනිහව ගිහලා දාලා උසාවියට උසාවියට දැම්මම මිනිහා ගහන මොකද්ද දැන් මොටිව් එක? මොකද්ද මේ කරපු නාටකප?
2: මොකද්ද මේ ඩ්‍රාමා එකක්ද?
1: ඔව් මොකද්ද මේ නටපු සමයම මොකද්ද?
2: අ පොලිසිය අවධානය දුවට ඕනේ.
1: ඔව් අවධානය දුවනේ. අවධානය ඔන්නම්. අර වක්කාරේ ඉන්ස්ටාග්‍රෑම් එකට හේම යනවා කොහේ?
2: ඔව් අවධානය.
1: වක්කාරේ අවධානය ගන්න. කියලා බලන මිනිහා කියනවා මේ. නෑ මට අපේ අපේ ගෑනිත් එක්ක ගෙදර ඉන්නවට වැඩිය හොඳයි හිරේ විලංගුවේ වැටෙන එක. මම ඒකයි මෙහෙම කළේ කියලා. තමයි මිනිහා උසාවියට කියලා තියෙන්නේ. කොහම හරි තින් මේ
2: අවවාද කළා ගෙදර යවලද?
1: අවවාද කළා ගෙදර යවලා බැරියේ. මිනිහව මාස 6ක් නිවාස අඩස්සියේ තියද්දිමද? ඔය දිගට හිතලා වන්නේ මේ දඩුවම කොයිතරම් උපහාසාත්මකද කියලා. ඔයද අධිකරණයක උපහාසයට වෙයි වෙන්න ඇති එක කරන්න ඇත්තේ.
2: හැබැයි
1: මිනිහෙක් ගෙදර ඉන්නවට වැඩිය හොඳයි හිරේ විලංගු වෙන්න කොහම? තමුසේ මාස 6ක් නිවාස අඩස්සිය ඈ එළියට බහින්න බෑ කියලා තමයි අන්තිමට ඒ කතාව
2: කියන්නේ. අන්න දඬුවම්.
1: අන්න දඬුවම්. මතක තියාගන්න මොන වරද කළත් අනේ ලෝරන්ස් රිපල්ට හම්බුණා වගේ දඬුවමක් නම්
2: හතුරෙකුටවත්
1: හම්බෙන්න එපා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
5: කොමර්ෂල් බැංකුවේ ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
7: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200යි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව ඔසීලන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
11: ස්ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited with
12: this වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
14: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනි.
17: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
18: සියත දිවයින පුරා
19: කවස 6යි විනාඩියකයි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
19: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු සලේ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් හමුවට කොටුවේ සත්‍යග්‍රහය අවසන් ෂාන් රිමාන්ඩ් සජිත් හා මහින්ද පැටලේ
1: මම කැමති එතුමගෙන් ඒ පිළිබඳව මේ සභාවට අරුණු පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලන්නේ.
2: හයිඩ්‍රමනි ෆැක්ටරිස් කීයක් වහලා ගිහිලා තියෙනවද?
0: අගෝස්තුවේ අවදානම් තත්වයක්. වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: 라딴.
1: 바다하다.
2: 어?
1: 바다하다. 하와사 하야 파후에나와 기안네 샌디.
2: 뭐가 돼?
1: 와다노 되게 대름.
2: 아비 왜들 이렇게들 안락?
1: 네네. 바다하다 하와사 하야 파후에나와 기안네. 바다하다 하와사 하야 파후에나와 기.
2: 네.
1: 헤이. 이게 이게 왜 이렇게 대름 받는 데야? 네.
2: 망 히트면 왜다가 대야 기안네.
1: 왜다가 대도 바다하다 하와사 하야 파후에나와 기 되고 왜다가 대야네. 나 바다하다. 하와 සහය පහු උනාට පස්සේ
2: නවත්තන්න
1: ආයි තව සහය පහු වෙන්නේ කවදද
2: බත
1: බ්‍රහස්පතිද යකෝ බ්‍රහස්පතිදට හව සහයක් නැද්ද එතන
2: හරි උදේ හයක් කොහොම හරි තියෙනවනේ උදේ
1: තියෙන උදේ ගැන කහ උදේ ගැන අපිට වැඩක් නැහැ නේ උදේ අපි මේ ලඩක් ගන්න හැද්දෑවටනේ
2: හරි හරි හරි
1: ඉතින් බදාද හව සහය වෙනවා කියන්නේ
2: ආයි කියනවා
1: බදාද හව සහය වෙනවා තාම වැදගත් හරි වැදගත් සතියට එකපාරට සැද්දි බදාද හවස හය වෙනවා. වැදගත් නැද්ද?
2: ඉතින් සතියට එකපාරනේ එහෙනම් දැන් හවස 6යි 1 වෙන්නේ.
1: ඕ! එහෙනම් වැදගත්. හැම විනාඩියක්ම හරි වැදගත් සැද්දි.
2: මේ බලන්න මේ විනාඩිය කන
1: විදිහට. විතර වැදගත් විනාඩියකගේ විනාඩි දෙකක්ම කෑවා ඒක කියන්නේ. තමයි කියන්නේ. ඉතින් කොහොමද මේ රටවල් දියුණු කරන්නේ? කාර ජනප්‍රිය වාක්‍යයක් නේද අපි අතර තියෙන. අපිට ඕන දෙයක් පෙන්නලා ඒක කියත හැකිද? ඔය ඕකරේ කියන්නේ ඉතින් කොහෙද මේ රටවල් දියුණු කරන්නේ? අපි මෙහෙම පාරේ වාහනේ ලෝගෙන යන ගම. පාර පයින්න කවුරු හරි. පයින්වා ගෙරදී හරක වාගේ පයින්වා කියලා.
2: ෆෝන් එක බොබා පයින්වා.
1: ඒක බොබා උඩ බලාගෙන පාර පයින්. අපි මොකද කියන්නේ? ඒ ඒ ඒ ඔය පාර පයින් හැටි. ඉතින් කොහෙද මේ රටවල් දියුණු
2: කරන්නේ? ඇත්තටම හරි ප්‍රසිද්ධ වාක්‍යයක් නේ.
1: හරි ප්‍රසිද්ධ වාක්‍යයක්. ඕන්න අපි අපි පාර පයින්න බලගෙන කවරේක කහිරේ නවතන සිං සිං ගාල යන ඔය ඔය මුන් යන හැටි මනුස්සයෙකුට පාර පයින්නවත් නවත්තන්න නැතු ඉතින් කොහෙද මේ රටවල් දියුණු කරන්නේ ඔන්න අපි මෙහෙම යනකොට ඉස්සරහට වාහනෙන් මොන හරි කොළගුලියක් පාරට විසික් කරනවා අර අර අර අර කුණු දැම්මනේ පාරට පාරට දැම්ම කුණු දැක්කද ඉතින් කොහෙද බා මේ රටවල් දියුණු
2: කරන්නේ එහෙම කියනවාද
1: මුණදේ සිද්දුරත් අපි අගට එන ඕකනේ ඕකනේ මේ රටවල් දියුණු කරන්න බැරි අපිට එහෙම හේතු තියෙනවා
2: ඇයි දැන් අපේ ගෙවල් වල අම්මලත් එහෙමනේ එක මේ හේතුවයි තියෙන්නේ ෆෝන් එක ඔබනකොට
1: බලහම ෆෝන් නොබෝම හිටියම කොහොමද මේ රටවල් දියුණු කරන්නේ
2: හරි ඕකේ
1: ඕකේ ගැටෝ
2: මොකද මොකද දැන්
1: මම කියන්නේ මේ
2: තව විනාඩිය විනාඩිය අපිට විනාශ වෙන රටවල් දියුණු කරන්නේ
1: නැහැ තව තවලා තෝපේ රට දියුණු කරන්න දින වෙලා ඔබේ යන්න මේව තේරුම්ම නැද්දේවල් කීෝ කීෝ හිටියම ඉතින් කොහොමද මේ රටවල් දියුණු කරන්නේ
2: මකලෝ දැනුත් වෙලා යනවා මේ තප්පර ගානක් කියලා දැන්
1: කොහෙද මේ එකම දේ කියවනවා ඉතින් පටන් ගන්න දෙන්න ඉතින් කොහෙද මේ රටවල් දියුණු කරන්නේ මම මේ කියන්න හදන්නේ මේ අමුතුම කතාව මේක 2017 කැනඩාවේ සිද්ධ වෙච්ච සිද්ධියක් කැනඩාවේ හිර ගෙදරක
2: හරි
1: ඒ තරම් බරට ආරක්ෂාව තර කරලා නැති ඔය කියන්නේ ඩිජිටල් ආරක්ෂණ පද්ධතිය එහෙම නැති හිර ගෙදරකින් හිරකාරෙක් හිරගෙදර ඉස්සරහ දොරගාව ඉන්නේ මේ මුරට ඉන්න හාදේව් ආරක්ෂකයෝ එයාලට පේනවා මිනිහෙක් කෙනවා රෑ හිරගෙදර පැත්තට ඇවිදද වෙවුල වෙවුල ළඟට එන්න ඇරලා හොවෙන්නා තව එන්න එපා කියලා ටෝච් ගහලා හැම මේ බලනකොට අනේ අර පැනල ගියේ එක අපුසේ මොකද ආයි ආවේ කියලා එළියේ මාර සීතලයි අප්පා මට සීතල දරා ගන්න බැරි කමට මං ආයි හැරිලා ආවා ඔන්න මාව දානවා ඇතුල් දාලා පැනල ගියේ හොරා සීතල වැඩි කියලා ඇවිල්ලා තියෙනවා ඇත්ත කතාව මේක ඇත්තට වෙලා ඒකනේ මේක පුදුම ඒ උනාට එහෙම මේ හොරෙක් එහෙම ලේසියෙන් අතෙන් ඉස්සලා ගියොත් ගියා ඈ

0: සැන්ඩි, මේ කතාව ඇහෙන්නේ ජර්මනියේ.
1: ජර්මනියේ?
0: ඔව්. ජර්මනියේ හිරගෙදරක හිටපු හිරකාරයෝ කීප දෙනෙක්.
1: හා හා. අද නිකන් හොරු හිරකාරයෝ.
0: ඔව්, හොරු හොරු ගැනනේ අද කතා
1: කරන්නේ.
0: අද හොරු ඈ හොරු ගැන තමයි කියන්නේ. මේ හිරකාරයෝ ටික හිරෙන් පැනලා යන්න උමගක් හරන්න පටන් ගන්නවා.
1: හා?
0: හොරෙන් ඈ. හැමදාම
1: චුට්ට චුට්ට හරන.
0: චුට්ට හරන. චුට්ටම් බට්ටිච්ච දංගිජ ජක්කව ගිල්ල චුට්ටු චුට්ට ගයිනෝ වගේ දිගපතා ගිල්ල මේ ටනල් එක චුට්ටු චුට්ට
1: හරනවා.
0: එම හාරලා හාරලා හාරලා හාරලා
1: හාරලා හාරලා හාරලා
0: හාරලා හාරලා හාරලා
1: හරි හරි
0: හාරලා හාරලා හාරලා හාරලා හාරලා හාරලා හාරලා හාරලා හාරලා හාරලා
1: හරි දැන් හාරලා තියෙන්නේ
0: දැන් හාරලා
1: හරි
0: ගා කල්ලරක වේද හා හැරුව හාරලා ඉවරලා දැන් පැනලා යන දවස අද තමයි දවස යකෝබ් අපිලා නෝ පැනලා කියලා අර හාරපුමගෙන් දැන් මේ හාදියෝ යනවා
1: හරි එවිදන් යනවා
0: දැන් යනවා
1: බඩගාගෙන
0: ඉතල යනවා ඈ යන අතරේ එමෙ හිරගෙදර ඉන්නවනේ මේ අර ලොක්කෙක්.
1: ඔව්.
0: හිරේ බලා ගන්න එක්කෙනෙක්. ඒ හිරේ බලා ගන්න එක්කෙනා තව ආරක්ෂකයෙකුට කතා කරලා කියනවා. අන්න අර අහවලාටයි එන්න කියනවා. උන් දෙන්නට විශේෂ සමාවක් හම්බෙලා තියෙනවා. හෙට උන් දෙන්න 2000. කියලා බල්ලකට උන් දෙන්න නැහැ. උන් දෙන්නර අවුරුදු ගාණක් තිස්සේ හාරලා හාරලා හාරලා හාරලා හාරලා පැනලා යනකොට අනේ ඊට පහුවෙන්දට උන්ට නිදහස් වෙන්න සමාවකුත් හම්බෙලා
1: දෙයනේ
0: බලන්න ඔය ඉතින් නේද ඒ කැලේ
1: දෛවය
0: දෛවික වාසනාවද කරුවේද මොකද්ද වටින් තේරුම් ගන්න අමාරුයි ඒක කොහොම හරි
1: දෙකම නිදහස් නෙනේ
0: කොහොම වුණත් උන් නිදහස්
1: ඒ වුණාට දැන්
0: පැනලා ගියේකට උන්ට ආයි පරිප්පක් හම්බ ආහිරේ යන්නුනත්
1: දන්නේ නැහැ
0: මේ කතාවේ ඒ ටිකට අපිට ඒ ටික වැඩක් නැහැ
1: අපිට කතාව හරියට තියෙනවනේ නේ අවල
0: මොනවද දැන් පැනලා යන්න ගිහිල්ලා නිදහස හම්බුණා කියලා මොකද්ද වෙලා තියෙන්නේ අතර පැත් අද්ද දෙහිරේ වෙලා තියෙන්නේ
1: කල්පනා කරන්න කතාවක් දුන්නා
0: ජීවිතේ හරිව රුදුරුයි මාර පරිප්පු සෙට් කරත්
1: මේ අහන්නකෝ දැන් සමහර පරිප්පු සෙට් වෙනවා ලීසින් ගන්න ගියාම පැය ගණන් දවස්
0: ගණන් සති ගණන් දවස් ගණන්
1: සති ගණන් මාස
0: ගණන්
1: දෙන්නේ
0: අවුරුදු ගණන් යන්නේ නේද බොරු කියන්නේ
1: ඒ කියන්නේ මෙච්චර බොරු කියන්නේ සෑහෙන දවස් ඉන්නවා ඉතින් ලීසින් එක හම්බ වෙන්නේ නැහැ අර බයික් එක ගන්න විදිහක් නැහැ ත්‍රිවිල් එක ගන්න විදිහක් නැහැ කට කාගෙන ඉන්නවා ඕන් ඉතින් කාලෙකට පස්සේ ආලීසින් එක අනුමත කරා කියලා
0: උමගහරනවා වගේ තමයි සමහරලා ලීසින් එකක් ගන්න ගියාම
1: නේද සමහර ඔෆිස් වලට ගිහින් සමහර මිනිස්සු ඉඳගෙන ඉන්නවා ඉතින් පැය ගන්න
0: හාර්ලා හාර්ලා
1: ලීසින්
0: හාර්ලා හාර්ලා හාර්ලා හාර්ලා හාර්ලා ගන්නෝ හරි අමාරු
1: කාලයක් යනවා හැබැයි මේ FC එකෙන් ඔන්න අලුතෙන්ම ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන වැඩේ තමයි පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා අපි කියලාවත් කස්ටමර්ස්ලා කියලාවත් නෙමෙයි ඒගොල්ලන්ට මෙහෙතිලා කස්ටමර්ස්ලගේ පැත්තෙන් බලලා තමයි මේ වැඩේ ඒගොල්ලෝ පටන් අරන් තියෙන්නේ FC එකෙන් පැයෙන් ලීසින් අනුමත කරලා තියෙනවා ත්‍රිවිල් එකක් දාගන්නේ බයික් එකක්ද ගන්නෙ අනිවාර්යෙන්ම ළඟම තියෙන Alliance Finance ශාඛාවට යන්න ගිහිල්ලා වගේ ලීසින් පහසුකම හදාගන්න අනිත් වැඩේ තමයි ලියකෙවිලි. වාට හොයාගන්න බැරි ලියකෙවිලි ඒගොල්ලෝ ඉල්ලන්නේ නෑ. පුංචි ප්‍රමාණයක් විතරයි ලියකෙවිලි ඉල්ලන්නේ. ඊළඟට සුහදශීලී කාර්යක්ෂම සේවාව අපිට හැම දෙයක්ම ඒගොල්ලෝ කියලා දෙනවා. ගයිඩ් කරනවා ඒගොල්ලෝ. ඒක නිසා අපිට වැඩේ කරගන්න ලේසි. යන්න ළඟම තියෙන Alliance Finance ශාඛාවට මෙන්න ඒගොල්ලන්ගේ 4 digit number 1 13 21 කෝල් කරලා තව විස්තර දැනගන්න.

0: සවසහයේ තිහ සියත ප්‍රවෘත්ති තුලින්
1: මන්ත්‍රතුමා මම ඔබතුමාට අවවාද කරනවා ඔබතුමාට අවවාද කරනවා මම ඔබතුමා එළියට දානවා නැත්තම්
0: සියත ප්‍රවෘත්ති අහන්න
2: සියත ප්‍රවෘත්ති අහන්න
0: ලයිස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලේ.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
0: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: මාසෙම කරන වියදම් Combank debit card එකකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්ස්

0: 라당.
1: 내가 내 해외 때가
2: 해외 안 내가 해다
1: 해외를 왜 아메리카 해
2: 앞에 해
1: 나도 잘 앞에 해외 때가
2: 맥 내 예언을 니칸 오야 해내 메 와게 막로
1: 오 마오 메 해터 버 신나 왠데 안 돼 말로 대르노 칼게 기엣 내히
2: 메 해인 해 안노 내 메야
1: ඔන්න ඔතම මට තියෙන කරදර. චාලි වෙලා අපි අපේ එහෙ ගිහිල්ලා මොනේද?
2: මේ වීකෙන්ඩ් එක මොකද මාවත් එක්කන් යන්.
1: බලමු. තුනත් යනවා අපේ එහෙ යනවා. එහෙ වෙච්ච එකක් දවසක් 911 එකට කෝල් එකක් එනවා. ඈ කෝල් එකක් ආවම දැන් මේ පැත්තෙන් ආන්සර් කරන පොලිස් නිලධාරියා ආන්සර් කරලා හලෝ අනේ මහත්තයෝ ඇවිල්ලා පොඩ අපේ මාව බේරගන්නකො මහත්තයෝ අනේ එන්නකො මහත්තයෝ හරි ඇවිල්ලා බේරගන්නම් මේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද වෙලා තියෙන්නේ අනේ මේ මට මේක එළියට යන්න බෑනේ මේකේ මාව එළියට දාලා දෙන්නකො මොකෙන්ද එළියට දාන්න කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කොහෙන්ද ආ එළියට යන්න බෑ මොකෙන්ද මේ බිල්ඩින් එකෙන් මාව එළියට ගන්නකො මට එළියට යන්න බෑ ආ කොයි බිල්ඩින් එකෙන්ද කලබල වෙන්නේ නැතුව ගැට මේ අර හවල්තර අර හවල් එක ඉස්සරහා දින අර හවල් අනිත් බිල්ඩින් එක නේ මේ එළියට එන්න බෑනේ මට මේක රයිට් කලබල වෙන්නපා අපි දැන් අපි ගැලවිමේ හමුදාවෙන් යවන්න අව එළියට ගන්නම් ප්‍රශ්න නැහැ කලබල වෙන්නපා මාත්‍යාවම ඉන්න ඔයාට හුස්ම ගන්න පුළුවන්ද ඕ ඔය උතර මක්කර ගින්නක් මක්කර දිනාද
2: නෑ
1: ආ උතර වෙන මොක් හරි වහල කඩන් වැටලා

0: ඔකරේ වගේ පස්සද නෑ ආයෙනම් කලබල වෙන්න දෙයක් නෑ ඔයා ඉන්න අපි එන්න බේර ගන්නම් කියලා.
1: දැන් යනවද කියලා?
0: ඔව් පොලිසිය එනවා ඇවිල්ලා දැන් ඒ කියන බිල්ඩිමට ගිහිල්ලා ඒ මිනිහව බේර ගන්නවා. බේරලා එළියට ගත්තා විතරයි දුවනවා පොලිසිය පෙරලගෙන. පස්සේ දුවේ ලෝලා ගිහිල්ලා අල්ලගෙන කොහෙද ඉදුවන්නේ කියලා හවම පස්සේ බලනකොට ඌ ඒ බිල්ඩින් එකේ එකෙක් නෙවෙයි. ඌගේ බිල්ඩින් එකේ හොරෙන් පැනලා බිල්ඩින් එකේ හොරෙන් පැනලා හොරකම් කරද්ද ඊටවසේ එළියට යන්න විදියක් නැද්දතුව එළියට යන්න දොරක් කරගන්න විදියක් නැතුව තමයි මිනිහා කෝල් කරලා කියලා දීදී බේරගන්න කියලා ඇවිල්ලා.
1: පුදුම හොරෙන් ඉන්නේ.
0: ඔව් සමහරු උද්ඝෝෂණ කරනවා.
1: ඔව්
0: දැන් ඒ හොරා නම් 911 කතා කරලා සමහර හොරු ඉන්නවා මේ ගැලවෙන්න බැරි තැන්වල හිර වුණාම 911 ගහන්නේ
1: උද්ඝෝෂණ
0: කෙලිම උද්ඝෝෂණයක් ගන්න සත්‍යයක්
1: උපවාස කරලා
0: උපවාස ඒව කරන්නේ බැරිම තැනක හිර වුණාම සමහර හොරු එහෙම කරනවා මේ එහෙ අපේ එහෙ
1: එහෙනේ
0: එහෙ අපේ එහෙ ගැදරමනු යංග්‍රේ ඛණ්ඩ වෙයි වගේ
1: එළවෙලව කන්න
0: කෑමක් සෙට් වෙන්න කලින් අපි යමු නේද චාලි
1: හැබැයි හෙට එනවා
0: හෙට එද්දතු ඉන්න මං මකලෝ
1: මම සැන්ඩි
2: රන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සලේ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් හමුවට. කොටුවේ සත්‍යග්‍රහය අවසන්. ෂාන් රිමාන්ඩ්. අගෝස්තුවේ අවදානම් තත්ත්වයක්. ගාලු මෝදරදී තුන් දෙනෙකු දියේ ගිලී.
0: දේශීය සියත. Local news on theater.
1: අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු අද අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. 2019 වසරේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීමට නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගත් බවට චෝදනා එල්ල වුණා. එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම පුටු 16361ක් නිවාස සහ කාර්යාල වෙත ප්‍රවාහනය කර බහර දීමෙන් රජයට අලාභයක් සිදු කළ බවටද සැකකරුට චෝදනා එල්ල වුණා. දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවේදී වදහිංසාවට ලක්ව ඇද්දැයි පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මානසික වෛද්‍යවරුන් 3 දෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 2 දෙනෙකු පත් කරන බවත් නියෝගයේ සඳහන් වුණා. කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මින්ඩිස්, චිත්තහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලේකා අමරසිංහ, වාස් වජිර ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය මණ්ඩලයට අයත්. වෛද්‍ය පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ. වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනේ අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. සුරේෂ් සලේ වදහිංසාවලට ලක්ව ඇති බවට ඔහුගේ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් පසුගියදා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා. එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසයි. අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා පසුගිය අප්‍රේල් මස 22 වනදා ලබා දුන් නියෝගයකට අනුව සැකකරු සම්බන්ධයෙන් පෝෂණවේදී අක්ෂි සහ මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට පියවරගෙන ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය පෙබරවාරි මස 25 වනදායි. එතැන් සිට පසුගිය අප්‍රේල් මස 22 වනදා දක්වා කාල සීමාව තුළ සැකකරු වදහිංසාවලට ලක්ව ඇති බවට නිශ්චිතව අනාවරණ වී නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. ඔහු සඳහන් කළේ සැකකරු තමන් ඉදිරියට පැන වූ අවස්ථාවේදීද එවැන්නක් සිදු වූ බවට ප්‍රකාශ කර නොමැති බවයි. සැකකරුට බාහිර තුවාලයක් දක්නට නොලැබෙන බවටත් නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක සිටින බවටත් පසුගියදා අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බවයි නියෝගය දැක්වුණේ. වෛද්‍ය වාර්තාව සකස් කළ මුල් ඒරියාව ජාතික මානසික වෛද්‍ය ආයතනයේ වෛද්‍ය CGK ප්‍රනාන්දු සමග තවත් වෛද්‍යවරුන් 4 දෙනෙකු සැකකරු පරීක්ෂා කිරීම සඳහා සහභාගී වී තිබුණා. එම සෙසු වෛද්‍යවරුන් 4 දෙනා විශේෂඥ වෛද්‍යවරුන් නොවන බවත් නියෝගයේ සඳහන්. එහි දැක්වුණේ එම වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය වාර්තාවට අත්සන් කර නොමැති බවයි. මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තාවේ දින සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ කරුණු දක්වා තිබෙනවා. ඔහු පැවසුවේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වෛද්‍ය වාර්තාව කැඳවන ලෙස නියෝග කර ඇත්තේ අප්‍රේල් මස 22 වනදා බවයි. එම වෛද්‍ය වාර්තාවේ දිනේ වශයෙන් අප්‍රේල් මස 21 වනදා සඳහන් කර ඇත්තේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා. මෙය පූර්ණ වෛද්‍ය වාර්තාවක් නොවන අතර ඒ තුළින් සැකකරු වදහිංසනයට ලක්ව ඇද්දැයි නිගමනය කළ නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය දැක්වුණේ. පැමිණිල්ල ජූලි මස පළමුවනදා කැදවර ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි වෛද්‍ය මණ්ඩලයට නියෝග කළේ. ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ රෝහල්ගත වී සිටින සුරේෂ් සලේ හමුවීම සඳහා ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට අවස්ථාව ලබා දී නොමැති බවයි. සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයෙකු බවයි මහේස් රත්වරයා සඳහන් කළේ. එවැනි සැකකරුවෙකු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස් රත්වරයා විවෘත අධිකරණයේ පැවසුවා. මේ අතර සුරේෂ් සලේ උදාහරණ ලෙස ඉල්ලා දින තුනක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සංවිධාන කර තිබූ සත්‍යග්‍රහය අත්හිටුවා තිබෙනවා. අධිකරණයේ තීන්දුව සැලකිල්ලට ගනිමින් සත්‍යග්‍රහය අත්හිටු වූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
2: ඔවුන් කෙරෙහි විශ්වාසය තබල ඒ වාර්තාව උසාවියට ලබා දෙන තුරු අපි තාවකාලිකව මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරනවා. ඒ වගේ මේ තීරණය දෙස බලලා ඒ තීරණයෙන් අපිට සෑහීමකටපත් වෙන්න බැරි නම් නැවතත් අපි අපේ සටන ආරම්භ කිරීමට තීරණය කළා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ සටන අපි පටන් ගන්නකොටම ඒ වදකාගාරේ තියාගෙන හිටපු සලේව නැවත අපේ රටේ ජාතික රෝහලට ගෙනෙන්න සිද්ධ වුණා. ඒක තමයි මෙතන තිබිච්ච වැදගත්ම ජයග්‍රහණය.
1: රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
3: අපේ සටනට තිත නෙවෙයි කොමාවක් තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවෙන් අපි බලාපොරොත්තු වෙනවා සුරේෂ් සලේ මැතිතුමාට සහනයක් ලැබේවි, ශානිගේ වදකාගාරයෙන් මිදෙන්න ලැබේවි කියලා අවශ්‍ය වුණොත් සටන අපි අලි ආරම්භ කරනවා. අත්අඩංගුවට අරන් මේ වගේ වදහිංසා කරාවි කියලා බියෙන් සැලෙන සියලුම රණවිරුවන්ට කියනවා ඔබ සැම වෙනුවෙන්ම අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවාමයි.
1: මේ අතර සුරේෂ් සලේ විසින් පාස්කු ප්‍රහාරය සිදු කිරීම සඳහා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරමින් කුමන්ත්‍රණය කර ඇති බවට කරුණු අනාවරණ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ත විජේපාල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
4: සිද්ධමය කරුණු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 2001 19/4/21 වෙනි දින පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරමාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් මහත් සනාන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. තුවාන් සුරේෂ් සැලේ යන බුද්ධි හමුදා බුද්ධියන්සේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙර ආතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කරලා තියෙනවා. සිද්ධියට සති 3කට පෙර ආතුව
1: පාස්කු ප්‍රහාරයේ සංවේදී කරුණු අනාවරණය වීම වැළැක්වීම සඳහාද සුරේෂ් සලේ කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
4: පාස්කු ඉරිදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට රන්නන්ද හමුදා බුද්ධ්‍යාංශ ප්‍රධානීකුව හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීකුව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදියා ආන්දෝලනාත්මකට තුඩු දුන් කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුලින් තුවාන් සුරේෂ් සැලේයන් සැකකරු 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන පනතේ 2U 3A 5A 1 2 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජුවා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව්ව වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
1: සැකකරු විමර්ශන සඳහා ප්‍රමාණවත් සහයක් ලබා දී නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
4: තඩංගොට ගත් දින සිට මේ දක්වා තුවාන් සුරේෂ් සැලේ යන අය සැකකරු විසින් විමර්ශන කටයුතු වලට කිසිදු ආකාරයකින් සාධනීය සහයක් ලබා නොදුන් අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයට ගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදයේ සැකකරු අත්අඩංගුවට ගත් දින සැකකරුගේ නිවස සෝදිසි කර භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ නියෝජ්‍ය කතානායක.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක්. පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂි මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටමැදිගේ ඉදිරියේ කැඳවනු ලැබුවා. රජයේ නීතිච්චවරිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. පෙත්සම් කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යවශ්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් පෙත්සම ඉදිරිපත් කළ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් සඳහන් කළේ. විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වනදා කැදවන ලෙසයි. එළඹෙන සති අන්තයේ ඕනෑම දෙයක් සිදුවීමට හැකියාව ඇති බැවින් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මෙම සතිය තුළ දිනයක් ලබා දෙන ලෙස එම අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලීමක් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම අනිද්දා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසයි. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට රටින් පලා යාමට ආධාර අනුබල දුන් බව පැවසෙන සිද්ධියකට අදාළවයි. මේ අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කරමින් ජූලි 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නොතීසි නිකුත් කළා. මේ අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති තවත් නඩුවක් ජූලි 16 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව දැනුවත් බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යොමු කළ ගැටලුවකට පිළිතුරු ලබා දෙමින්.
5: ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන නිගමනය මම ගත යුතු නෑ කියලා මම හිතනවා. ඒක ඔහු හොඳින් දන්නවා, රට හොඳින් දන්නවා, සහ පක්ෂයේ ඔහු ක්‍රියා කරපු විදිය අනුව මම හිතන්නේ ඔහුට වඩා වෙන කවුරුවත් නැතුව ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ. ඒක නිසා මම ඒක පිළිබඳ තීරණයක් ගත යුතු නෑ. රවි කරුණානායක මහත්මයාටම මැතිතුමාටම ඒ නිගමනයට එන්න පුළුවන් කියලා මම හිතනවා.
1: පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්විය හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අග්‍රමාත්‍යවරියකින් විමසීමක් කළා.
6: අගමැතිනේ එහෙම කියන්න බෑනේ. අගමැතිනකින් අහන්නේ නීති අනුකූලව 3-2 කාණ්ඩුවක් තියාගෙන ඡන්ද හැම වෙලාවම තියන්න ඕනේ කියලා කතා කරන එම මතයට අපිත් ගරු කරන. ඇයි මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට සල්ලි තියන නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණිකව අප උදව් කරන්න පුළුවන්ද මේ ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න?
1: පළාත් සභා ඡන්දය පිළිබඳ නීතිමය ගැටලුවක් පවතින බවයි අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ.
5: ගරු කතානායකතුමනි, අපි මේ අවුරුදු එකහමාර තුළ ඡන්ද 2 පවත්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඡන්දවලට ඉදිරිපත් වීමේ කිසිම ඒකක් පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කමිටුවක් පත් කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් ඒ කමිටුවට ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ගන්න තීරණය අනුව අපි ක්‍රියාත්මක වෙනවා.
1: රීබිල්ඩ් ඉන් ශ්‍රී ලංකා අරමුදල නීත්‍යානුකූල බවයි සභානායක මාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ.
7: ජනතාවට ඕනකම තිබුණා විදිත්ත වලින් පස්සේ කන්ට්‍රිබියුට් කරන්න. ඒකට ආණ්ඩුව නීත්‍යානුකූල ගිණුමක් ආරම්භ කළා තියෙනවා. ඒ නීත්‍යානුකූල ගිණුමේ නම ඩිපියුටි ට්‍රෙෂරි account නම. හැබැයි ඒකට මිනිස්සු ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව අපි ඒකට නමක් කියනවා. මේක දීත්ව අරමුදල. ඒ නිසා මේ ඊටාම සරල දෙයක් කළා තිබෙනවා. ඊටාම සත්‍යේතරාවේ. ඒක නීති විරෝධී භාවයක් නෑ, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. නමුත් නිරදායන්ට කටින් අල්ල ගන්නවා. දැන් එහෙම කියන් ගිණුමක් නෑ නේද? අරකට මේකද කියලා. වැරදි. මේක මේ අරමේ සල්ලි තිබෙන්නේ දැනට consolidated fund එකට අදාළව. හදන මුදල්. එතකොට මේවා ලැබුණේ දෙයට මිසක් ඊටාම සත්‍යේතරාවේ. ඒක නීති විරෝධී භාවයක් නෑ, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. නමුත් නිරදායන්ට කටින් අල්ල ගන්නවා. දැන් එහෙම කියන් ගිණුමක් නෑ නේද? අරකට මේකද කියලා. වැරදි. මේ අරමේ සල්ලි තිබෙන්නේ දැනට consolidated fund එකට අදාළව. මෙව මහජන මුදල්. එතකොට මේවා ලැබුණේ දෙයට මිසක් පාර්ලිමේන්තු ආසනෙන්තොට මේක පාවිච්චි කරන්නත් බෑ.
1: රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී නිලධාරීන්ට බලපෑම් නොකළ බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ.
8: බිමරත්නායක මහත්තුමා කිව්වා අපි තගදාලා ගත්තා කියලා ශ්‍රී ලංකා රීබිල්ඩ් ෆන්ඩ් එක ගැන. ඔහුගේ ආණ්ඩුවේ මන්ත්‍රීලා මහ ගොඩක් අතර හිටියා. මම කවදාකවත් තගදාන ජාතියේ මිනිස්සෙක් නෙමෙයි. ඔබ දන්නවා ඒක. අපි සාධාරණ විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් රීබිල්ඩින් ෆන්ඩ් කියලා හදන්න බෑ ෆන්ඩ් එකක් අලුත් මේ ඔබලා පිළිගත් IMF වැඩපිළිවෙල අනුව පාර්ලිමේන්තුවට ගේන්න නැතුව. එච්චරයි කියන්නේ. අපි කවුරුත් කියලා නැහැ සල්ලි සාක්ෂි දාගත්තා කියලා. කවදාකවත් මම එහෙම දෙයක් කියලා නැහැ. ඔය කට්ටිය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි ආර්ථික නිදහස සයිකන කතා කරනවා නම් නීති දාලා තමන්ගේ ඩොලර් ඉන්කම් එක රුපියල් වලට මාසයක් ඇතුළත කන්වර්ට් කළ යුතුමයි. ඒ කියන්නේ ෆෝස්ඩ් ඉට් ඉස් නොට් මේ ඉට් ඉස් ෂල් කරන එකෙන් අත් වශයෙන්ම වෙන්නේ ආයෝජකයෝගෙන් තියෙන ඕනකම අඩු වෙන එක.
1: ඇගලුම් කර්මාන්ත ශාලා රැසක් වසා දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
9: දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා සිගරට් බද්ද 75%ක තියෙන්න ඕන කියලා. 2018 174%ක්ව තිබුණු සිගරට් බද්ද අද 166.8 දක්වා අඩු කරලා තියෙනවා. ගහන්න පුළුවන් හැම බද්දක්ම ගහලා සිගරට් බද්ද අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 12කින් වෙනදා රුපියල් 9ක් බදු ගැහුවා නම් අද ගහන්නේ රුපියල් 8යි. රුපියල් 1 රුපියල්කින් අඩු කරලා. මූල්‍ය වශයෙන් කිව්වොත් රටට අහිමි වෙනවා රුපියල් බිලියන 17.3ක රාජ්‍ය ආදායම් අහිමි වීම මේ සිගරට් බද්ද වැඩි නොකිරීම තුල.
10: විපක්ෂ නායකතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරා ලක්ෂ ගණනක් රැකියා අහිමි වෙලා තිබෙනවා කියලා. මම කැමැති එතුමගෙන් ඒ පිළිබඳව මේ සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලන්නේ.
9: හයිඩ්‍රමනි ෆැක්ටරිස් කීයක් වහලා ගිහිලා තියෙනවද?
11: අපි විවාදයකට යන්නේ
9: නැතුව නෑ මට කන්න කියලා උත්තර දෙන්න.
11: විවාදයකට යන්නේ නැතුව ඔබතුමා
9: මාස් ලංකා ආයතන කීයක් ගිහිලා තියෙනවද?
11: අපිට කාලේ
9: අදින
11: කාලේ ඉඳන්
9: ප්‍රශ්න තියෙනවද?
11: ප්‍රශ්න කාලේ විදියට යන්නේ
9: කර්මාන්ත ශාලා කීයක් වහලා තියෙනවද?
1: ඇගලුම් කර්මාන්ත ශාලා වසා දැමීම සිදුවූයේ මීට පෙර පැවති ආණ්ඩු සමයේදී බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක කියා සිටියේ.
9: මට කියන්න කරු විපක්ෂ නායකතුමනි, ඒ හයිඩ්‍රාමනි කර්මාන්ත ශාලා වැහුණේ කොයි කාලෙද? කාගේ කාලෙද? ඒ හයිඩ්‍රාමනි කර්මාන්ත ශාලා වැහුණේ ඔබතුමාලා ආණ්ඩු කරපු කාලේ. ඔබතුමා කිව්වා ඔබතුමාගේ තාත්තා ඇගලුම් කර්මාන්ත ශාලා 200ක් පටන් ගත්තා කියලා. ඒ පටන් ගත්ත ඇගලුම් කර්මාන්ත ශාලා 200 දැන්කෝ.
1: ඊට ප්‍රතිචාර දැක්වුවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල විසින්.
12: මං හිතන්නේ අපේ කතා කරපු මන්ත්‍රීතුමා හීනෙන් බය වෙලා හැරලා වගේ තමයි දැක්කේ. මොකද ඇමතිකමක් නැති ඉඳා හැමදාම නිින්දයන් නැහැ වගේ. එහෙම නේද? හොඳයි කමන්නෑ. කමන්නෑ ඒකට. පැහැදිලිවම කියන්න ඕනි මේ වෙනකොට ඉතාමත් අමාරු තැනකට මේ රට පත් වෙලා තියෙනවා.
9: කුල්ලිරිය
12: මාක්ස් ආයතනේ වහලා තියෙනවා. තමුණාන්සලගේ ආණ්ඩුවෙන් පස්සේ. ඒ වගේම නිවිතිකල හයිඩ්‍රමනි ගාමන්ට් එක වහලා තියෙනවා.
9: එතුමාගේ
12: ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනි මේ වෙනකොට කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්සලා ගණනාවක්
1: රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය මාධ්‍ය මහින්ද ජයසිංහ අභියෝග කළා.
13: මම අභියෝග කරනවා AI සජිත් ප්‍රේමදාසටත් විපක්ෂයේ දැන් කතා කරපු මන්ත්‍රීතුමාටත් මම අභියෝග කරනවා මේ වසර එකහමාර ඇතුළත අපේ ආණ්ඩුව ඇතුළත ලක්ෂ ගණනක් රැකියා අහිමි වෙච්ච සංඛ්‍යාලේඛන දත්ත සහිතව ආයතන සහිතව ඉදිරිපත් කරන්න කියලා මම අභියෝග කරනවා.
1: අමරිකා ඩොලරේ විකිණුම් වටිනාකම රුපියල් 335.39ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 324.66ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකු පනත යටතේ 2026 අංක දෙක දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළා. එම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනේ සිට බලපැවැත්වෙන එම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනේ සිට බලපැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇති බවයි. ඉන් වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදල් වලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් විධිවිධාන හඳුන්වා දුන්නා. විදේශ මුදල් ආදායම් වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල එළඹෙන මාසේ 10 දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය වනු ඇති. මෙම තීරණය විදේශ විනිමය අරමුදයට පිළියමක් වනු ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ.
14: පනන්කරුවන් ඔවුන්ගේ සියලුම ගෙයින් වලින් පස්සේ ලැබෙන මුදල් ඊට පසු මාසයේදී 10 වෙනිදා වෙනකොට රුපියල් බාට පරිවර්තනය කරන්න වෙන කියන එක. ඒක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සමහර තැන්වලදී ඒ මුදල් ආපසු ඒමේදී සමහර තැන්වල යම් කතාබහට ලක්ුණා. මේ ගැසට් නිවේදනය අනුව විශේෂයෙන්ම රුපියල් බාට පත් කර ගැනීමේදී මේ ලංකාවේ තියෙන විදේශ අර්බුදය සම්බන්ධයෙන් දැනට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ලංකාවට මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබිය යුතුයි. ඒ වගේම තමයි අපේ අපනන කරන සමහර ගෙයින් කරන්න සිද්ධ ඩොලෝලින් ඒ වගේ මනක මුදල් වලින් ඒකවට පස්සේ ලැබෙන මුදල තමයි ඊට පසු ආසන්න මාසයේදී රුපියල් බාට පරිවර්තනය කරන්න ඕනේ.
1: මෙම තීරණය මගින් වක්‍ර අපනයන කරුවන්ට වෙළඳපළ තුල තර්කකාරීත්වය පවත්වා ගැනීමට අපහසු වන බවයි නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමේ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළේ.
15: වක්‍ර අපනයන කරුවන්ට තවදුරටත් පහරක් වදිනවා මේකෙන් ඒගොල්ලන්ගේ ඩොලර් සංචිත නැති වෙනවා. හේතුව ඊගා මාසේ 10 වෙනිදා වෙද්දී ඒගොල්ලෝ කන්වර්ට් කරන්න පුළුවන්. කන්වර්ට් කරත් දැන් ඒගොල්ලෝ නැවත වාරයක් භාණ්ඩ අපනයනය කරන්න විදේශ විනිමය නැවත ලබා ගන්න ඕනනේ බැංකුවෙන් හෝ වෙළඳපළෙන්. ඒ විදේශ විනිමය බැංකුවෙන් හෝ වෙළඳපළෙන් පොලෙන් නැවත ලබා ගද්දී දැනට තියෙන පුරෝකතන වලට අනුව රුපියල් වලට හරවපු අගයට වඩා වැඩි රේට් එකකින් තමයි අපහු අපිට ගන්න සිද්ධ වෙන්නේ ওই වක්‍ර අපනයන කරුවන්ට. ඒගොල්ලන්ගේ විනිමය සඳහා වැය වෙන මිල අධික වෙනවා. ඒකෙන් තවදුරටත් ඒගොල්ලන්ගේ වෙළඳපොළ තරඟකාරීත්වයට හානියක් සිද්ධ වෙනවා.
1: එල්නිනෝ තත්වයේ හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ යම් අවදානමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාලගුණ විද්‍යාක්ෂ මලිත් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ එල්නිනෝ තත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳ අදාළ පාර්ශව සමග අද පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
16: අගෝස්තු මාසයේ වැස්සේ අඩුවීම නිසා යම්කිසි ආකාරයක අවදානමක් තියෙනවා අගෝස්තු මාසයේ. මොකද ඍතුමය වශයෙන් ගත්තත් අගෝස්තු වල වැස්ස අඩුයි. එල් නීනියෝ විසින් තවදුරටත් ඒක අඩු කරද්දී අපිට අගෝස්තු මාසයේ යම් අවදානමක් තියෙන බව අඳුනගන්න පුළුවන්. මේ එල් නීනියෝ සම්බන්ධයෙන් නිකුත් වෙලා තියෙන අනාවැකි අනුව මෙයා ප්‍රබල තත්වයකට වර්ධනය වෙවි කියලා හිතන්න පුළුවන්. එහෙම වුණාම සාමාන්‍යයෙන් මේකේ එල් නීනියෝ තත්වයක් විදිහටම ලබන අවුරුද්දේ අප්‍රේල් මැයි වගේ වෙනකන්වත් එල් නීනියෝ විදිහටම පවතිවි කියලා හිතන්න පුළුවන්. නමුත් ඒකේ තීව්‍රතාවය ක්‍රමයෙන් දෙසැම්බර් වගේ වෙනකොට වැඩි වෙලා අප්‍රේල් මැයි වගේ වෙනකොට ක්‍රමයෙන් අඩු වෙමින් තමයි යන්න වෙන්නේ. නැවතත් අපි ගියන් පස්සේ ජනවාරි වල ඉඳන් ආය අප්‍රේල් වගේ වෙනකන් උෂ්ණ ස්වභාවයේ වැඩිවීමක් ඒ වගේම නැවත වැසි වල අඩු යම්කිසි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට වෙනදාට වඩා යම්කිසි අවදානමක් තියෙන බව පැහැදිලි.
1: කොළඹ ගාලමෝදර මුහුදු තීරයේ දියනාමින් සිටියේදී දිය කිලිමෙන් දරුවෙකු අතුරුදන්ව තිබෙනවා. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගාලමෝදර මුහුදු තීරයට පැමිණ තිබුණේ දිය නෑම සඳහායි. එහිදී දරුවන් 3 දෙනෙකු දියේ ගිලී තිබුණා. ඉන් 2 දෙනෙකු මුදාගෙන ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහල වෙතයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඇමරිකාවේ දේශපාලන මෙවලමක් ලෙස භාවිතයට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉරානය ඉල්ලීමක් කර සිටිනවා. ඒ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ. ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් රග්ෂි මේ බව සඳහන් කළේ අදාළ රටවල විදේශ අමාත්‍යවරුන් වෙත ලිපි යොමු කරමින්. ඔහු පැවසුවේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ඇමරිකාව කෙටුම්පත් කළ යෝජනාව දේශපාලනික බවයි. වත්මන් අර්බුදයට ඇමරිකාව වගකිව යුතු බවත් ඉරානය චෝදනා කළා. ඉරානය සාකච්ඡා කිරීම සඳහා අපේක්ෂිත කාලය ඉක්මවා කාලයක් ගත් බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ සඳහා ඔවුන් වන්දි ගෙවීමට නියමිත බවයි ට්‍රම්ප් පැවසුවේ. ඔහු කියා සිටියේ ඉරාන හමුදාව සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත්. ඉරානය සම්පූර්ණයෙන් පරාජයට පත්ව සිටින බවත් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සංචාරක පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට එක්දින ක්‍රිකට් තරග 3ක් සහ 20x20 තරග 3ක් ඇතුළත්. එක්දින තරගාවලිය ලබන මාස 23 වනදා ආරම්භ වන්නේ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

0: යළි සිරස්තල. සලේ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් හමුවට. කොටුවේ සත්‍යග්‍රහය අවසන්. ෂාන් රිමාන්ඩ්. අගෝස්තුවේ අවදානම් තත්ත්වයක්. ගාලු මෝදොරදී තුන්දෙනෙක් වූ දියේ ගිලේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්නවාංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound. දශක ගානක් පුරා වේදිකාවේ රජ කරපු රාජකපුරු වේදිකා නාට්‍ය ළඟදී ආයෙම අපිට බලන්න පුළුවන්.
1: හොඳ සබන් ඇඳ ගාලා හයි හයි. මුකලින් දෙන්දිය ඇදනාලා.
2: ඒ ජුනි මාස 13 වෙනි සෙනසුරාදා හවස 3:30ටයි 6:45ටයි නාමල් මාලනී පුංචි තියටකේදී.
0: ඒ ගැන වැඩි විස්තර අපි ජනක් ප්‍රේමලාල්ගෙන් ඇහුවා.
3: රාජකපුරු නාට්‍ය මම නිර්මාණය කරන්නේ අසු අසු අවුරුදු. තවත් විශේෂත්වයක් තිබුණා මංගල දර්ශනයේ ප්‍රධාන චරිත රංගපෑ රවීන්ද්‍ර යසතරත් ගාංග අජිත් ලොකුගේ ආදී ශිල්පීන් තවම එම චරිතයෙන් රඟපාමින් මේ අවුරුදු 8ම මේ නාට්‍යයේ වේදිකාගත කෙරෙනවා. ඉතින් ආරා දනකන්නවා කොළඹ සහ අවත ප්‍රදේශවාසී සියලු දෙනාට එදින රාජකපුරු නැරඹීමට අපටමද ඉන්න කියලා බොහොම එමෙයි.
2: මේ වෙනකොට දර්ශන වාර සෑහෙන ගණක් පෙන්නලා ඇති.
3: දර්ශන වාර අන්දහස ඉක්මවල රංගනය දැක්වලා තිබෙනවා. නගර ගම් ජනවුන් සහ ජපානයේ ඕස්ට්‍රේලියා වාගේ විදේශ රටවල වේදිකාගත කරනවා.
0: වේදිකා නාට්‍යයක් කවදාහරි කල්විකුත් වෙනවද?
3: නෑ, ඒක තමයි වේදිකා නාට්‍යයක් පරවසාලීනයි. මේකට කාල ભેදයක් නැහැ. ඕනෑම දේශයක මේදී සිද්ධ වෙන්න පුළුවන්. ඕනෑම කාලයක මේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි නාට්‍ය කලාවේ තිබෙන විශේෂී භාවය.
0: Talk of the town.
2: 90 දශකයේ මුලින්ම රිලීස් වුණු Toy Story movie එකට ඒ කාලේ animation world එකම වෙනස් කරන්න පුළුවන් වුණා. ඒ animation movie එකේ chapter 5 මේ මාසේ 19 වෙනිදා රිලීස් වෙනවා.
0: හැබැයි මේ දවස්වල movie එකට වඩා ගොඩක් දෙනෙක් කතා කරන්නේ Taylor Swift Toy Story movie එකට කරපු I knew it, I knew you කියන song එක ගැන.
2: Movie එකේ Jessie-ගේ character එකේ emotional journey එකෙන් inspire වෙලා තමයි song එක ලියලා තියෙන්නේ.
0: ඒ වගේම මේ song එකෙන් Taylor-යාගේ country music style එකට ආයෙම ලං වෙලා තියෙනවා.
4: It's been a while, but I knew it, I knew you.
0: Talk of the town.

0: ලයිස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ්‍රයිව් එක පෙරඩවාක්සියා ලීඩරකට කිලෝමිට විසිපාකට වැඩිදුරක් සමඟ මිලරුපියල් අසූ දෙලක්ෂ පනස් දහසකට තිවයින පුරාපේට යුනිමෝ එන්ටප්‍රයිසස් ප්‍රදර්ශනා ගරහරහා පෙර පැවති බිලටම ලබාගන්න.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැඳල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විින්ඩෝ සීවිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
2: කමර්ෂල් බැංක නුබේ ස්ථාවරතා පතුවලට වැඩිපොලියක් සමඟ උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දිගුකාලීන ස්ථාවර තැන්පත්තුවක් ආරම්භ කරන ඔබට 111ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM, the city university, the place to be.
4: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
5: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
7: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනා කිම්පිරියල් එකේ. බිස්නස් මයින්ඩ් එක රීබූට් කරගන්න කතා කරන්න. ටිකට්ස් 0.7.476.0700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, කිස් FM.
3: අනුවටයි දශම හතරෙන් දෙනියායට.
1: දැන් වෙලාව රාත්‍රී 7:05.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. පුරුදු විදිහට රෑ හත පහුවෙලා විනාඩි 10ක් වෙනකොට අපි ආදරේ කරන්න ඇවිත්.
1: හරියට ඊයේ පොරොන්දු වුණා වගේම. අහන්නක නිශාන්, කෙනෙක්ට ආදරේ ලැබෙන්න ඕනේ පිරෙන්න.
0: කෙනෙක්ට
1: ඉතිරිලා ළඟින්ම පැතිරෙන්න. ආදරේ කියන්නේම හරි අමුතු දෙයක්. ඉතින් සීත ආදරේ කහන ඔබටත් ලැබෙන්න ඕනේ පිරිලා ඉතිරෙන ආදරයක්.
0: ආදරේ පිරි ඉතිරි පවතින්න ඕනේ ලෝකෙ ලස්සන වෙන්න නම්. අදත් ඉතින් රැනවේ වෙනකන් ඒ ආදරේ ගැන කතා දමන්න අපි ලෑස්ති.
1: අද අපි කතා කරන්න ඉන්නේ අපි ගන්න සමහර තීරණ කොහොමද මේ ආදරය ඉතිරෙන්න බලපාන්නේ කියලා.
0: එන්න ඔබට ඇති කතාවක් කියන්න. රැනවේ වෙනකන් එකට වෙලාව තියෙනවා. මං නිශාන්.
1: මං විශ්මී.

0: මොලේ වුණ එමනත්නම් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ මතු වුණොත් හැකි ඉක්මනින් දරුවා රෝහල් ගත කරන්න ඕනේ. මොකද ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වෙන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවට මොලේ වුණ හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. මොලේ වුණ රෝගය හැදුනහම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහා නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව මේ පොඩි දරුවන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කිරිබොන එක නවතිනවා. ඊට අමතරව අපි අර තෙල්වල කියලා කියන්නේ අන්න ඒක ටිකක් ඉදිමෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ දරුවටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම පොඩ්ඩක්වත් බලාගෙන ඉන්න එපා. ඉතා ඉක්මනින් ડોක්ටර් කෙනෙක් ගාවට අරගෙන යන්න. මොකද මේක පරක්කු වුණොත් එහෙම සංකූලතාව ඇති වෙලා දරුවගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් නිසා.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඩොලර් ලක්ෂ 25 හැකර් වාර්තාව කරුණා කරලා මේ මොහොතේ සභාගත කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
4: මතක තියාගන්න විපක්ෂනායකතුමා 27-2 යටතේ අතුරු ප්‍රශ්න නැහැ.
5: IMF එක මෙයා මාසේ මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවා. මොකද තීන්දුව?
6: විදේශ ගොයන්නේ නැත්නම් මාලකට නිසන්නේ තේ පැත්ත.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: මම අභියෝග කරනවා ඕනෑම කෙනෙක්ට නැගිටලා මගේ තර්කය වැරදි කියලා කියන්න.
8: ඒ කියන්නේ ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනව වෙනුවට මම හිතන්නේ මෙතන මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් කියවිලා කියලා යනවා.
9: බය නැතුව මේ ආණ්ඩු විවේචනය කරන්න පුරවැසි ඔබට ඒ සඳහා අයිතිය තියෙනවා.
2: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
12: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් සන්ෆ්ලවර් ඔයිල් ඉතිරිය රුපියල් 525යි. ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 260යි. වටවල තේ ඉතිරිය රුපියල් 310යි. මැජික් නුගා සහිත බටර්ස්කොච් ඉතිරිය රුපියල් 270යි. කාගිල්ස්
13: මාසෙම කරන වියදම් කොම්බැංක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කට වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: Luna da sugu contigena e Disney.
1: Danin Anna. Satya dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1 BCG 2 MMR
4: 1 BCG
1: සියතේ සිම් පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසිකා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය
8: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අපි හැමෝගෙම ජීවිතේ ලස්සනම කාලේ පුංචි කාලේ කියලා කිව්වොත් කවුරුත් මං හිතන්නේ අමනාප වෙයි කියලා. පුංචි කාලේ තියෙන ලස්සනම දේ තමයි අපි ඉක්මනට තරහ වෙනවා. යාළුවෙක් එක්ක ඉක්මනින්
1: යාළු වෙනවා.
0: යාළුත් වෙනවා. ඒක ඔබට දැනෙන්නේ ඔබ පොඩි අයත් එක්ක නිතර සෙල්ලම් කරනවා නම්, එහෙම නැත්නම් ඒ අය ආශ්‍රය කරනවා නම්, ඒගොල්ලන්ගේ තියෙන පොඩි පොඩි අපි කියන්නේ වලි සඳු. දැන් අද හොඳම යාළුවත් එක්ක තරහ වෙලා හෙට වෙනකොට අපි ඇහුවොත් ඔයා දැන් මොකද තත්ත හෙට වෙද්දි යාළු වෙලා අපහු.
1: ඇයි අපි තරහ වුණාද?
0: අපි තරහ නිකන් අපි දිහා මුති දිහා බලන තත්තට
1: එනවා.
0: පුළුවන් නම් අන්නේ ක්‍රමේ ජීවිතේ එකතු කරගන්න එක හොඳ දෙයක් වෙයි. හැබැයි ඔබ අනිත් පැත්තෙන් මන් දන්නවා ඔබ ප්‍රතිතර්කයක් ගේනවා. මිනිස්සු විශ්වාස කරන්න පුළුවන්ද? මිනිස්සු අපිට කරන දේවල් එක්ක එහෙම පුළුවන්ද මිනිස්සු ආපහු ජීවිතයට ලං කරන්න, දැන දැන ගින්දර අල්ල ගන්න පුළුවන්ද? හැබැයි සමහර තැන්වලදී අපිට එහෙම දේවල් ගැන අවධානය දෙන්න වෙනවා. මොකද දන්නවද, අපි ගන්න තීරණත් එක්ක තමයි අපේ ජීවිතේ සතුට රැඳී පවතින්නේ.
1: ඔයා ගැන දන්නේ ඔයානේ. ඉතින් ඔයා සතුටු වෙන්න ඕන විදිහ දන්නෙත් ඔයා. ඒ විදිහට තීරණ කණිත්ටි ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතයට අපි කියන්නේ බ්ලෙසින්ග්ස් ආශිර්වාද එකතු වෙන්නත් පුළුවන්.
0: සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙකගේ ජීවිතේ අරන් බැලුවොත් එහෙම ඒක අපිට කොටස් හතරකට, එහෙම නැත්නම් කාමර හතරකට, කුටීර හතරකට දාන්න පුළුවන්. පළවෙනි කුටීරේ ඕන කෙනෙක්ට දක බලා ගන්න පුළුවන්. ඒක විවෘතයි ඕන කෙනෙක්ට. හැබැයි දෙවෙනි කුටීරේට අපි හැමෝම එකතු කරගන්නේ නැහැ. හැමෝටම අපි පෙන්වන්න යන්නේ නැහැ අපේ පැත්ත. බොහෝ වෙලාවට තුන්වෙනි කුටීරය අපි ඉතාම සීමිත පිරිසකට, එහෙම නැත්නම් බොහෝම අවම පිරිසකට තමයි ඒ කුටීරේ අවස්ථාව දෙන්නේ. හතරවෙනි කුටීරය කියලා කියන්නේ කාටවත්ම අවස්ථාව දෙන්නෙම නැහැ. ඒක ඇතුලේ තියෙන දේවල් දන්නේ අපි විතරයි. කෙනාගෙන් කෙනාට ඕක වෙනස්. සමහරු කුටීර එකකටවත් කිසිම කෙනෙක්ව ගන්නේ නැහැ. හැබැයි සමහරු ඒ කුටීර හතරටම මිනිස්සුන්ට ඇක්සස් දීලා පුදුම විදිහට අමාරුවේ වැටෙනවා. එනිසා මේ ගමන යන්න ඕනේ හරි සිහියෙන්. කෙනා කවුද කියන එක ඉවෙන් තේරුම් ගන්න පුළුවන් නම් ආදරෙදී වුණත් ඔයාට ඔයාගේ ජීවිත කතාව ලස්සන කරගන්න පුළුවන්, අඳුරු කරගන්නේ නැතුව.
1: ඉතින් ඒ හින්දා තමයි අද අපිට මෙහෙම කතා කරන්න හිතුනේ. සමහර තීරණ මිනිස්සුන්ගේ ජීවිත කතාව ආයත් ආදරෙන් පුරවනවා කියලා.
0: ඕනම කෙනෙක්ට වරදින්න පුළුවන්. හැබැයි වරදින එක නෙමෙයි වැඩි. ආපහු දින නැහැටි, වැටෙන්නේ නැතුව ඉන්න හැටි ඉගෙන ගන්න එක. ආදරේ කියන්නේ ඒකට හොඳම පාඩම. රැළම වෙනකන් අහන් ඉන්න 0711 982 94 WhatsApp message එකකුත් එවන්න. මේ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ කියලා.

0: ඔබත් ඒලවසන් කලසිස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
1: අනුග්‍රහය
2: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
5: සින්දු සිත.
4: ගියක් සපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ಸಿಹತ ಆದರ ರೇಖಾ ಕಾಲಯಕ್ මේ වෙලාවට ගෙදර ගියා. හැවලොක් ටවුම පහු කරලා බස් එකේ ගෙදර ගිය දවස් මට මතක් වුණේ කල ලයිට් එකේ වාහනේ නවත්තපු වෙලාවේ.
1: සුරේෂ්ගේ මොබයිල් එක රින්නුණා.
2: ඔයා කොහෙද? ඇයි අද පරක්කු?
0: බබි අද මන්තෙන්ඩ එකනේ.
2: අත අමුදුකුණා. හැබැයි එක දෙයක් මතක් කළා බයි හිතලා තමයි ඔයාට ගත්තේ.
0: ඇයි? මොකද්ද?
2: නෑ. ඉස්සර වගේ ඔයා සෙට් වෙලා කියලා බයි හිතුණා.
0: බබි ඉස්සර මම නෙමෙයි දැන්. ඔයා ගැන අපේ අනාගතය ගැන වද වෙන එකයි දැන් මගේ එකම අරමුණ.
2: හරි පන. එහෙනම් ඉක්මනට එන්න. මම බලාගෙන ඉන්නවා.
1: සමහර තීරණ මිනිස්සුන්ගේ ජීවිත කතාව ආයෙත් ආදරෙන් පුර

0: පියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: යන ඕන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: Commercial Bank වෙනු ඔබේ ස්ථාවරතැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවරතැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
3: අයියා මට Apple මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, Daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, Camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව් ආ මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
3: Hush 15 පිස්සුවක්ම තමයි.
5: Aluminium aluminium මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
7: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
8: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
9: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
10: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට එන්නේ මතකයක් නෑ අපෝ.
9: ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: යප පොකට් මනී.

0: දැන් වෙලාව රෑ 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මං කලින් හිටියා වගේ නිහඬ වෙලා බලාගෙන හිටියොත් එහෙම මුකුත් කියන්න නැතුව බලාගෙන හිටියොත් එහෙම ඊළඟට අනිත් කෙනා අහන්නේ ඔය ඇහුවා වගේ ඇයි
1: අනිවාර්යෙන්ම මොකද්ද කියලා හරි අහනවා.
0: කතා කරගෙන යනකොට එහෙම නැත්නම් කතාවේදී නැත්නම් කතාකරුවා විදිහට අපි පාවිච්චි කරන එක පොන්චි ටිප් එකක් තමයි පෝස් එක. නිහඬියාව කෙනෙක්ගේ අවධානය ගන්න මේක හොඳ පොයින්ට් එකක්, මේක හොඳ ටිප් එකක්. කෙනෙක්ගේ මුහුණ දිහා මුකුත් නොකිය විශාල කතාවකදී විනාඩියක් විතර බලන් ඉන්න පුළුවන් ස්කිල් එක. කවුද වැඩ මතක් වුණේ?
1: මාත් එහෙම හිටියානේ. හොඳයිනේ.
0: නැවත් එහෙම හිටියානේ. මෙහෙම ඉන්න කෙනෙක් ඉන්නවා. ලොකු කතාවක් කරගෙන යද්දී නේද විශ්මි කියලා
1: ගියානේ.
0: බලාගෙන ඉන්නවා. මුකුත් කියන්නේ.
1: ඒකනේ.
0: මේ වෙලාවට අපිට මුකුත්ම කියන්න බැරුව අපිත්
1: speechless.
0: speechless බිම තමයි අපි බලන්නේ හැබැයි.
1: අපිත් පුරුදු වෙලා තියන්නේ ඒ විදිහට නිශ්ශබ්දතාවයෙන් ඉන්න.
0: ඉන්න. දිගටම කතා කරන්න තු ඉන්න වෙයි. හෙට ඉඳන් එහෙම වුණොත්.
1: එහෙනම් අපි කතා කරමු.
0: කතා කරන්න තමයි මෙතනට ඇවිල්ලා තින්නේ. ඒකට තමයි මේ සාධාරණ වැටුපක් ගෙවන්නේ. සමහර තීරණ තියෙන මිනිස්සුන්ගේ ජීවිත කතාව ආය ආය වෙනස් කරනවා. ආදරෙන් පුරවනවා. අපි දන්න එමෙන්නත් අපි නොදන්න බොහෝ දේවල් තියෙනවා ලෝකේ. මම දන්න එක කපල් එකක් හිටියා. හරියට අපි කියන්නේ මොන වගේද? කිරි
1: පැණි
0: වගේ. හැබැයි එක පාරටම ඒගොල්ලන්ගේ කුරුළු කූඩුවට මොකක් හරි වුණා. ඒගොල්ලන්ගේ ආදරේ දෙදරා ගියා. මොකද උනේ?
1: දෙදරා ගියා.
0: ඒ කියන්නේ අකුණක් පතිත වෙන්න ඇති. නැත්නම් දෙදරා යන විදිහක් නැහැ නේ.
1: අනිවාර්යෙන්ම.
0: භූමිකම්පාවක් වගේ වෙන්නත් පුළුවන් නේ.
1: දෙදරා වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.
0: කොහොමද මේ වචන හොයාගත්තේ නේ?
1: දෙදරා.
0: ආදරේ දෙදරා ගියා. නිකන් දෙබරා ඇවිල්ලා ගියා වගේ නේ.
1: ඇත්තටම අකුණක් ඇහුවත් දන්නේ
0: නැහැ. දන්නේ නැහැ. අනේ සන්නායකයා කයි කරගන්න තිබුණේ.
1: ඒක තමයි.
0: කොහොමවත් කාලකණකම් මේ දෙන්න නිකන් හිටියේ කොහොමද දන්නවද? ලස්සන වචන තියෙනවානේ මේවට දාන්න. වහ කඳුරු වගේ. පෙන්නන්න බෑ. දෙන්න එක පාර යන්නේ නැහැ. එකට කෑම කන්නේ නැහැ. කායතනේ වැඩ කරේ. ඇත්තලා හිටියා. හැබැයි එක වෙලාවක කවුරුත් නොහිතපු මේ දෙන්න ආදරෙන් බැඳෙනවා. ආදරෙන් බැඳෙනවා විතර නෙමෙයි දෙන්න කසාදත් බැඳලා ඊට පස්සේ දැන් බොහොම ජයට ජීවත් වෙනවා. මම ඇහුවේ මගේ යාළුවගෙන් ඔයා කොහොමද ඔබ වෙනස් වුනේ? කාලයක් යනකොට තේරුණා මේ ගත්තේ වැරදි තීරණයක්. දැන් කියාගන්න බෑ ලැජ්ජයි. අනිත් පැත්තටත් එහෙම දැනිලා කොහොමත් නිකන් යන්න මම දන්නවනේ. ආ පෙන්නන එක නෙමෙයි ඇත්තටම තියෙන්නේ.

0: අපි කියන්නේ බොරු පොෂ් ලොකුසින්
1: ලොකුසින් නම් තියෙන කොහොඳයි.
0: ඒක දෙකුත් නෑ.
1: ආ දැන් මී අහන් ඉන්න ගෑනු ළමයි ටික වව හොයාගෙන ඉන්නා.
0: නෑ මම හොයාගෙන ඉන්නේ නෑ. කවුරුත් මම හොයාගෙන.
1: ඕනේ ඕනේ මං ඉන්නවනේ මං බලා ගන්න.
0: ඔව් හරිද. මෙතනට වෙන ලස්සන ගෑනු ළමෙක් මාව හොයාගෙන ආපු දවසට බලන්න පුළුවන් විෂ්මිගේ සැබෑ යක්ෂා වේශය.
1: ඩීමන් සයිඩ් එක. ලස්සන ගෑනු ළමයි.
0: ගින්දර පිට වෙලා තොල් වේලිලා ගවෙවුලලා නොසන්සුන් වෙලා වේගෙන් ඇවිදලා
1: මම විනාඩියක් නෙමෙයි විනාඩි 10ක් එකට බලාගෙන ඉන්නවා.
0: එකට බලාගෙන ඉන්නවා. හරිද? මට ඉදා ගන්න බෑ. මේ වගේ දවසක කවදාවත් උදා වෙන්න එපා මගේ මේ අහිංසක ජීවිතේට. කවුරුත් මව හොයාගෙන ඉන්නත් එපා. මෙන්න වැන්දා. ඉතින් මගේ යාළුවා මට කිව්වා අපි එක මොහොතකදී කතා නොකරන් බැරි තැනක මුණ ගැහුණා. අන්න එතනදී අපි පොඩ්ඩක් කතා කළා. හැබැයි පැය ගාණක් කතා කරා අන්තිමට. ආයෙත් අපි ආදර කතාව පටන් ගන්න තීරණය කළා. අනේ ගත්ත තීරණේ හින්දා තමයි අපි අදටත් ජීවිතේ සතුටින් ඉන්නේ. එක තීරණයක් ඇති කෙනෙක්ගේ මුළු ජීවිතේම සතුට හෝ දුක කියන මේ දෙකෙන් එකකින් පුරවන්න.
1: ඔබේ ජීවිතයේ ඇති වෙනස්ම කතාවක් මේ හා සමානම. ඒ කතාව අපිට එවන්න, ලියන්න, කමෙන්ට් කරන්න රැනවයට කලින් 0711982984 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ account සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්න.
0: මං හිතෙන් දිනීහඬ වෙහිටි මුකුත් කියුවේ නැහැ.
1: ඒක තමයි.
0: මට අවස්ථාව දුන්න. අවස්ථාව දෙන්නත් එපානේ.
1: මේ විදිහට හරි.
0: කොහොම හරි.
1: ඒකනේ.
0: නැත්තම් පාඩුවින් වැඩි.
1: Really appreciate. ස්තුති.
0: ස්තුතියි.

0: ඔබ දන්නවද මෙනින්ජයිටිස් නැත්නම් මොලේ උන සමහර දරුවන්ට මීමැස් මුර තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා ඉමර්ජන්සිව නැත්නම් හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. දරුවට අධික උණ එනවා. ඒ වගේම දරුවා අධික විදියට හිසේ කැක්කුම කියනවා. ඒ වගේම දරුවට එළිය දිහාම නැත්නම් ආලෝකය දිහා බලන්න අමාරු වෙනවා. ඊට අමතරව සමහර දරුවන්ට මීමස්පොර තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. සුදුසුකම් තියෙන අධදකීම් තියෙන වෛද්‍යරයෙක් ළඟට අරගෙන ගියොත් එහෙම ඒ වෛද්‍යරයාට පුළුවන් රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලලා අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්නේ මොලේ උණ රෝගය කියලා හඳුනාගන්න.
0: මේ දවස්වල සීග්‍රයෙන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නොවනට හොරුයි.
2: අපි අද කතා කරන රුපියලේ අගය බැහැලා ඔබතුමා කතා කරනවා මේ ට්‍රේඩ් එග්‍රීමෙන්ට් වලට යන්න. හරි, ඒව ඔක්කොම කරන්න නම් දේශ නිෂ්පාදකව ශක්තිමත් කරන්න ඕනේ.
3: අතුරු දැකලා නැහැ, හැබැයි නයිකාපු පොරවල් දැකලා තියෙනවා. රටේ මහජන මුදල් හොරකාන්ත මිලියන් 45ක්ද කෝටි 45ක්ද අයතා වත්කම් රැස් කර නඩු දාලා අල්ලස් කොමිසම ඉන්නකොම නයාකාව කියලා බේරිච්ච පොරවල් තමන්ගේ ආණ්ඩුව හයියෙන් කිසිම නීතියකින් නෙමෙයි. අද හැකරුන්ගේ රිපෝර්ට් ගැන කතා කරමු.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තට ආවට පස්සේ.
7: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
8: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

රෑ 8යි විනාඩි 27යි දැන් වෙලාව. සමහර වෙලාවට අපි ගන්න සමහර තීරණ නිසා ජීවිතය හිතාගන්න බැරි තැනට වෙනස් වෙනවා. ඒක එහෙමයි. සමහර වෙලාවට හොඳ පැත්ත වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි නොහිතන නරකම පැත්ත වෙන්න පුළුවන්. සමහර තීරණ මිනිසුන්ගේ ජීවිත කතාව ආයතනෙන් පුරවනවා කියලා කිව්වහම ඔබට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා ඇහුවහම දිනෙත්ම තරුෂි මෙන්න මෙහෙම කතාවක් ලියලා තියෙනවා. එයා කියනවා ආදරේ පා. ඒ නිසා මොන තීරණයක් ගත්තත් ආදරෙන් පිරෙන්න එපා ජීවිතේ කියලා. ඇයි එහෙම කියන්නේ තරුෂි? ජීවිතේට ආදරේ ඕනේ නේද? කෙනෙක් එකපාරක් වරදින්න පුළුවන්. හැබැයි එහෙම කියලා ආදරේ පැත්තකින් තියෙනක හරි වැඩක්ද? ආයෙත් අවස්ථාවක් අරන් බලමු. වෙච්ච වැරදි අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉස්සරහට අරන් යන ගමන් අපි ආදරෙන් පිරෙමු. අපි යෝජනාව. චමිල තරංග මధుරත් පෙරමයා මෙහෙම කියනවා. ආදරෙන් පිරෙනවා හරි ඒ වගේම පුච්චලම දානවා. ආදරේ වේලාවකට සීතල වගේම හදවතට සමහර වෙලාවට හදවත පුච්චලක් දානවා. පින්නෝ 7111982947 වගේම ආදර රේඛා ඔන්සේ තෙෆිම අපේ Facebook fan page එකට ඇවිල්ලා comment එකක් තියන්න රැනවෙට කලින්.

0: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝකපිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000. NIBM The City University, The Place to Be.
1: ඊතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න. මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: අපිට කෙනෙක්ව දැක්ක ගමන් සමහර වෙලාවට හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා. මීට කලින් එයාව මං කොහෙද හරි දැකලා තියෙනවා. මීට කලින් මං එයාව කොහෙද දැක්කේ කියලා අපි කල්පනා කරනවා. එස් ඒ හිනාව, ඒ කතාව හරියට ළඟ කෙනෙක් වගේ දැනෙන ප්‍රමාණය වැඩි. සංසාර පුරුද්දක්ද මන්දා, සංසාර බැඳීමක්ද මන්දා කියලා අපි වෙලාවකට කල්පනා කරනවා. මගදි දැක්ක සමහර මුණු තියෙනවා, ගෙදර ඇවිල්ලත් මතකෙන් අමතක කරන්න බැරි වෙච්ච. ආදරෙත් වෙලාවකට එහෙමයි. හිතට දැනුණාම මොනව කළත් හරියන්නේ නැහැ. ඒක තමන්ගේ වෙනකම්ම පුදුම වදයක් දෙන්නේ. පස්සිටින් ඊවදේ අපි ළඟට ගත්තට පස්සේ ඊට වඩා වදයක් දෙන්නේ නේ.
1: ඇත්ත ඇත්ත. මොකද ඇත්ත ඇත්ත ඕනේ නැහැ.
0: මුලින්ම ඒගොල්ලෝ ගණන් උස්සනවා බොරුවට.
1: ආදරේට
0: ඉතින් ඇත්ත ඇත්ත ස්වරූපේ දන්නේ.
1: ඒ බොරුවට නෙවෙයි.
0: ආදරය කරන කාලේ ගෑනු ළමයි හරියටම නිකන් මේකප් ගාපු මනමාලියෝ වගේ. පස්සේ තමයි තේරෙන්නේ අනේ රැවටුණා නේද. ඔය කාලේ තිබ්බ අහිංසකකම. නිකන් මං කියන්නේ මං කියනවට ඔයාලා මේක මේ අහලා බලන්නකො. මම මේක එක්ස්පීරියන්ස් කරගෙන තියෙනවා අනිත් අයගෙන්. එහෙනම් මම ආදරය කරන ජෝඩි ජෝඩි දැක්කහම, කපල්ස් දැක්කහම ඉතින් බලාගෙන ඉන්නවා. සමහර අලු ඉන්නවනේ බොක්කෙම ලව් කරන කට්ටිය. ඊවසේ ඒගොල්ලෝ කසාද ජීවිතේට ඇතුල් වෙලා ඉඳිද්දි මං අහනවා, මචං කොහමද ලයිෆ් එක කොහමද? යනවා මචං ෂිප් එක යනවා. මේ මචං අර ලව් කරන කාලේ හිටපු කෙල්ලමද දැන් ඔය ගෙදර ඉන්නේ? ගොඩක් අය මගේ දිහා බලන් ඉන්නවා.
1: විනාඩියක් විතර.
0: විනාඩියක නිශ්ශබ්දතාවයක්.
1: අර වගේ.
0: හරි මචං, හරි හරි. මට තේරුම් මට මං යන්න මචං, මට පොඩ්ඩක් පරක්කු වෙනවා. මට
1: තේරුම් ගැනීම.
0: සමහරු නිකන් මට කියනවා මම මෙතන කියන්න බැරි තරම්. තාම ලස්සන දේවල් කියනවා. ඔය අතර කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ඔව් මචං. දැන් යා ඊටත් වඩා හොඳයි. කොහොමද යා හොඳ වුනේ? දැන් මචං ඉස්සර මම කතා කළා. දැන් මචං යා කතා කරන මං අහන් ඉන්නවා. මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්න යන පොඩි වෙලාවයි.
1: ඇත්ත.
0: ඒ ගන්න තීරණත් එක්ක. අපි විලෝඩ කිව්වට ඇත්තරම ඉතින් ආදරේ පිරීලා ඉතිරිලා තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: අඩු වැඩි වශයෙන් තියෙනවා. අද ඉතින් සමහර කාලවල එක දිගට වහිනවනේ.
1: ඔව්.
0: එක දිගට වහිනවා. අපි මොනවා කරත් පායන්නේ නැහනේ. ඒ වගේම පායන කාලේ පායනවා ආයේ මදි නොකියන්න. ජීවිතේ එහෙම තමයිනේ. බැලන්ස් කරගන්න ඉතින් ඔබේ වැඩක් වහින කාලෙට වෙන පැත්තකට යන්න පුළුවන් වහින්න නැති පැත්තකට නේ.
1: ඔබේ අතේ තමයි තියෙන්නේ ආදරේ මොන විදිහටද ඔබ ළඟින් තියාගන්න ඕනේ කියලා.
0: රයිට්. එහෙමනම් ඉතින් මේ කතාවට පුංචි කොමාවක් දාලා අපිට යන්න වෙනවා. හෙට එන්න වෙනවා.
1: අනිවාර්යෙන්ම අපි එනවා හෙට රෑ 7 වෙද්දි.
0: ගිහින් එන්න.
1: ගිහින් එමු.
0: මනිෂා.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: වියද මක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මතක් කරලා බලන්න ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒ වතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
2: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
1: ඔය ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ නේද? ඒක සිහි කල්පනාවක් නෑ.
3: ලා මකලෝ සහ ලාවට

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබ දැනන් හිටියද? දැනටම සීග්‍රේන් පැතිරෙන මොලේ උඩ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් කියන්නේම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙන තත්ත්වයක්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: දරුවකට මොලේ උන හැදෙනවා කියන්නේ දරුවගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් තත්ත්වයක්. අපි මේක වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා හදිසි ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් කියලා. සරලව කියනවා නම් මොලේ උන කියන්නේ අපේ මොලේ සහ සුෂුම්නාව වටා යම්කිසි පටල වර්ගයක් තියෙනවා. දරුවෙකුට යම්කිසි ආසාදනයක් ඇතුණා, විසබීජයක් ඇතුළුණාම මෙන්න මේ මොලේ වටා තියෙන පටලවල ප්‍රදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රදායක තත්ත්වය තමයි අපි මෙනින්ජයිටිස් මොලේ උන කියලා හඳුන්වන්නේ.
0: මේ දවස්වල සීග්‍රේන් පැතිරෙන මොලේ උන එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හොරුයි.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: අපි අද කතා කරනවා රුපියලේ අගය බහලා. ඔබතුමා කතා කරනවා මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට යන්න. හරි, ඒව ඔක්කොම කරන්න නම් දේශ නිෂ්පාදකව ශක්තිමත් කරන්න ඕනේ.
4: අතුරු දැකලා නැහැ. හැබැයි නයි කාපු පොරවල් දැකලා තියෙනවා. රටේ මහජන මුදල් හොරටාන්ත. මිලියන් 45ක්ද කෝටි 45ක්ද අයතා වත්කම් රැස් කර නඩු දාලා අල්ලස් කොමිසම ඉන්නකොම නයා කෑව කියලා බේරිච්ච පොරවල් තමන්ගේ ආණ්ඩු හයියේ. කිසිම නීතියකින් නෙමෙයි අද හැකරුන්ගේ රිපෝට් ගැන කතා කරන්නේ.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satiya tawassala hawassa dekata.
2: Theatre hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: දරුවෙකු ඉපදී පැය 24ක් ඇතුළත ලබා දෙන එන්නත මොකද්ද? 1 BCG 2 MMR
4: 1 BCG
1: සියදස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ පාදුක්කින් විහාරි හංසිකා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
7: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වෙත නිලපුල් වත රතුපුල් කොඳ කැකුළු සිනමල්
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි
1: වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: රුපියල් මිලියන 30 කින් සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: පෙරඩුව ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අලුත් විදිහට හිතලා ප්‍රශ්න වෙනස් විදිහට විසඳන්න. ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න, බ්‍රේන් එක රීසෙට් කරගන්න. ලොව හොඳම කල්චර් ගුරු ආත කරමාසි මෙහෙවන රීසෙට් ද බ්‍රේන් වර්ක්ෂොප් එක ජුනි 19 වෙනිදා උදේ 8:30 ඉඳන් තියෙන්නේ මොනාකින් පිරියලේ. business mind එක reboot කරගන්න කතා කරන්න. tickets 0.7 0.476 0.700. මාධ්‍ය ශක්තිය, සියත ටීවී, සියත FM, KISS FM.
2: මතක් කරලා බලන්න, ඔයාලට 97 98 කාලේ එල්දිනෝ එක ගැන රෙකෝඩ්ස් හොයාගන්න නැති වුණාට 97 98 කාලේ ලෝක ආර්ථික අවපාතයක් ඇති වුණා කියලා ඔයාලට රෙකෝඩ්ස් හොයාගන්න පුළුවන්. ඒව අතර යම් යම් සම්බන්ධකම් තියෙනවා.
3: ඒ කාලේ නම් මම හරහට වඩින කාලේ මට හින්දි මතකයක් නෑ.
2: ඔව්, ඒ කාලේදී ඔයාට මේ පෙරේද වෙච්ච ඒවත් හරියට එහෙම මතකයක් තියෙන මනුස්සෙක් නේ. ඒක සිහි කල්පනාවක් නෑ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
5: 98.2 98.4

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

ගීතායයි. මම ගායන ශිල්පියෙක්. ඒ වගේම සංගීතය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කෙනෙක්. තවත් පැත්තකින් මට සිංදු ලියන්නත් පුළුවන්. මම අවුරුදු 47ක් පමණ ඔබත් එක්ක මේ සංගීත ශාස්ත්‍රයේ ඔබගේ ගායන ශිල්පියෙක් හැටියට ඉන්නවා. ඉතින් රෑ 10යි ගී 10යි එක එකතු වෙන මම ඔබ ආදරය කරන චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. මම තෝරන 10 වෙනි ගීතය තමයි මිල්ටන් මල්වාරච්චි මහත්මයා ගායනා කරපු, අපි පුංචි කාලේ අහපු මේ ගීතය තවමත් මගේ කනේ රැවදෙනවා. එදා ඉඳන් මේ ගීතය මම ගොඩක් ආදරය කරා. පියාපත්සලා මම ඔබ සොයා යමි රැයේ, නවතන මගේ ඔබේ හද තුලයි සොඳුරේ. දැන් මේ ගීතවල ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ. මේ රසය නිසා මේ ගීත හැමදාම තරුණ භාවයට පත් වෙනවා. ඒ ගීතයේ තියෙන සංගීත රසය, පද්‍ය රසය සහ ගායන රසය, මේ තුනම එකතු වෙලා මිල්ටන් මල්වාරච්චි මහත්මයා ගායනා කරපු සුන්දර ගීතයක් මේක. මම මේ ගීතය ඉස්සෙල්ලාම ඇහුවේ මගේ පුංචිම කාලේ. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති. හැබැයි කාලයක් යනකොට මේ ගීතේ තේරුම දැනගත්තට පස්සේ මගේ යාළුවන් ඇවිල්ලා මට කියනවා මේ ගීතේ හරි ලස්සනයි, මේ ගීතයේ තියෙන අද්දකින් මමත් විඳලා තියෙනවා කියලා. එයාලගේ ආදර සම්බන්ධකම් එක එකතුච්ච දේවල්. ඉතින් කොහොම නමුත් මට

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: මීළඟට මන් තෝරගත්ත ගීතය කරුණාරත්න දියුල්ගනි මහත්මයාගේ ගීතයක්. අපේ ආදරණීය ගායන ශිල්පියෙක්, බොහොම සුන්දර කටහඬක් තියෙන ලස්සන නිර්මාණ ඔබට ඉදිරිපත් කරන ගායන ශිල්පියෙක් තමයි කරුණාරත්න දියුල්ගනි කියන්නේ. ඉතින් එතුමා ගායනා කරපු ගීත ගොන්නක් තියෙනවා. මේ තුලින් ආස ගීතයක් තමයි ඔබ මා හමුවන මේ ඉර හඳයට කියන ගීතය. මම මේ ගීතය ගොඩක් ආදරය කරනවා. මොකද මම මේ ගීතය මගේ ගෙදරදී මම තනියම සින්දු කියනකොට, කැරක එක දාගෙන එහෙම සින්දු කියනකොට, සහ මම පුහුණුවීම් කරන අවස්ථාවලත් මම මේ ගීතය මුමුණනවා. ඉතින් අපි හමු මේ ගීතය ඔබ මා හමුවන මේ ඉර හඳයට.
3: අංක නවයා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු වුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: ඊළඟට තෝරගන්න ගීතයත් බොහොම ලස්සන ගීතයක්. මේ ගීතය ගොඩක් පෙම්බැන්දෙත් ඒ කාලේ. මේ ගීතය තියෙන චිත්‍රපටය ජනක සහ මංජු ෆිල්ම් එකේ ගීතයක්. මේ ගීතය ගායනා කරේ ටීම් ජයරත් මහත්මයා. මේකේ ලස්සන කතාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ගීතය හොයාගන්න අහන්න යන්න මේ චිත්‍රපටය බලන්න යන්න මට පුදුම ආසාවක් තිබුණා. හැබැයි මගේ අතේ එදා මට මුදල් තිබුණේ නැහැ. ඒ කියන්නේ චිත්‍රපටය බලන්න 155ක් තමයි ඕන. ඉතින් 155ක් නැතුව මං ඇවිද හිටියා. හවස වෙනකල්ම හිටියා. 155 හොයාගන්න බැරුව නම් මම මොකද දන්නවද කිරුවේ? ගෙදර තුනක් පුවක් ගහ නැග්ගා. පුවක් ගහට බඩ ගාගෙන නැගලා කොහොම හරි එක ගහේ මිදලා පුවක් ඉති දෙකක් කඩාගත්තා. එట్లా ඒ දෙක විකුණලා 155ක් අරගෙන තමයි මේ ජනක සහ මංජු කියන චිත්‍රපටය නරඹන්න ගියේ. හැබැයි එදා මේ ගීතය අහලා මං හරි සතුටක් ලැබුවා. ඊට පස්සේ නැවත නැවතත් මම මේ ගීතය අහන්න ඕන හින්දා චිත්‍රපටය කීප පාරක් නරඹුවා. ඒ කෝමා පෙතු ඔබේ ආදරේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: අනන්‍යයි සුදු මැණිකේ. අපිට ජීවිතයේ සුදු මැණිකලා කොතරම් හම්බලද්ද? ඒ වගේම මම නම් අඬලා නැහැ සුදු මැණිකලා හින්දා. මං අඬපු එකම මැණික තමයි මගේ දෝනි. මගේ සුදු මැණික එයා විවාහ වෙලා එයා කැනඩාවට ගියා. ඉතින් එදා මට හරි දුක දැනුණා. හැබැයි සුදු මැණිකලා අපිට කොච්චරක් ඉන්නවද කියලා මං කිව්වේ ඒකයි. ආදරේ පැත්තෙන් සුදු මැණිකලා ඉන්නවා. හැබැයි ඒවා අපිට ගලප ගන්නත් බැරි වුණා, ගලප ගත්තෙත් නැහැ. හැබැයි මට සුදු මැණිකක් හම්බුණා. එදා ඉඳලා මම සුදු මැණිකත් එක්ක තව ජීවත් වෙනවා. ඒ සුදු මැණික දීපු මැණිකක් තමයි මගේ දෝනි. ඉතින් මේ ගීතය ආදරය කරේ ඇත්තටම මේ සුදු මැණික කියන කතන්දරය නිසා තමයි. හැබැයි මම පුංචි කාලේදී මේ ගීතය අහගත්තේ මේ ගීතයේ තියෙන ශබ්ද රසය. මේක මේ හින්දි තනුවක්. මේ හින්දි තනුව බොහොම රසවත්. කෙනෙකුට හදවතට දැනෙනවා. අහගෙන ඉන්න පුළුවන්. දැන් ජෝතිපාල මහත්මයා තමයි අපි ආදරණීය ගාන ශිල්පියා, තමයි මේ ගීතය ගායනා කරේ. හැබැයි එයා ඒ තනුවට කිසිම හානියක් නොවන විදිහට, සහ ඒ සංගීතය කරපු සංගීත අධ්‍යක්ෂවරු ඒ නිර්මාණයට ලොකු ගෞරවයක් දීලා තියෙනවා. හින්දුස්ථානි සංගීතය වුණත් බොහොම ලස්සනට අපේ කට්ටිය එකතු වෙලා මේ වැඩේ හොඳට කරලා තියෙනවා. බොහොම සුන්දර ගීතයක්. අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න.

0: සැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
1: සිතින් ඇදලා තියෙනවද? මගේ හිතින් නම් ඇදල නෑ කවුරුවත්. සිතින් ඇදගත් එක්කෙනා ළඟ තමයි දැන් ඉන්නේ. බොහොම ලස්සන ගීතයක් මේක. මේ චන්ද්‍ර ලියන ආරච්චි අපේ ආදරණීය ගායන ශිල්පියා ගායනා කරපු සිතින් නදිනවා කියන ගීතය. මේ ගීතයට, මේ තනුවට, මේ සංගීතයට, පද රචනයට මං හරි කැමති. හේතුව මේ ගායන ශිල්පියාගේ හඬ පෞරුෂය බොහොම හරි ලයන්විතයි. කෙනෙකුගේ හදවතට සමීප වෙන හඬක් තියෙන. ඒ වගේම මේ ගීතේ එයාගේ හඬේ පොඩි ලස්සන නැලවිල්ලක් තියෙනවා. උස් පහත් කිරිල්ලක් තියෙනවා. මේ කර්තව්‍ය හැම ගායකකොටම කරන්න බෑ. කෙරෙන්නේ නෑ. කරන්න උත්සාහගත් කරන්නත් බෑ. ඒක එක්කෙනට ආවෙනික වෙච්ච ශෛලි තියෙනවා හඬේ. ඉතින් ඒ අතින් චන්දන ලියනාරච්චි කියන්නේ කාලාන්තරයක් මේ රටේ පැවතෙන, ඉදිරිටත් පවතින බොහොම සුන්දර ගායන ශිල්පියෙක්. ගායපු ගාපු හැම ගීතයක්ම බොහොම ජනප්‍රිය වුණා. ඉස්සරහටත් එහෙම වෙයි. ඉතින් සිතින් නදිනවා ආපසු යන්න නොදී අපි අහමු චන්දනගේ සිතින් නදිනවා ආපසු යන්න නොදී.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: දැන් ඊළඟට තෝරගත්ත ගීතයත් බොහොම ලස්සන ගීතයක්. ඉස්සර වගේමයි. ඉස්සර මතක් වෙනවනේ අපිට අපි වෙච්ච සිද්ධි ඉස්සර කාලේ. ඉතින් මේ ඉස්සර කාලේ වෙච්ච සිද්ධි ඔබටත් ආදාළයි, මටත් ආදාළයි. අපි හැමෝටම ඉස්සර කාලේ ලොකු ලොකු සිදුවීම් තියෙනවා. ඉතින් මේ ගීතය අහනකොටත් ඔබට මතක් වෙයි ඉස්සර කාලේ ඔබට වෙච්ච දේවල්, ආදරය කරපු දේවල්, ආදරෙන් පැරදිච්ච දේවල්. ඈ මේ ගීතය පද රචනය කරේ පන්දුල ජයසිංහ, ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයෙක්. ලස්සන පද රචනාවක්. හැබැයි මේකට එකතුන ලස්සන හඬක්. ඒ අපේ සෝම්සිරි මැදගෙදර අයියාගේ සමකාලීන. ඉතින් ඔහුගේ හඬත් ඔහුගේ ගීතත් අද ලංකාවේ ඉහළටම තියෙනවා. ගයපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. මේ ගීතයට ගොඩක් ඇලුම් කරේ මොකද අපි බෙල්ලොඩවල ඉගෙන ගන්න කාලේ ඩිප්ලෝමා පාඨමාලාවක් අපි හදාරනකොට මම සෝම්සිරි අයියා, එතකොට චන්ද්‍රලේඛනගේ මේ ඔක්කොම හැමෝම හිටියා මෙතන. ඉතින් මේ සෝම්සිරි අයියා මේ ගීතය මට ඇවිල්ලා ගායනා කරලා පෙන්නුවා. චන්ද්‍රේ මල්ලි මම සරත්දල්ලි මහත්තයාර කියලා ලස්සන මෙල්ඩියක් හදාගත්තා කියලා මට අහන්න දුන්න ගීතය. ඒ අහන්න දීපු දවසේ ඇත්තටම අපේ ජීවිතේ අපි ගියා ආපස්සට, අපේ අතීතෙට ගියා. අතීතයේ අපේ හිතවන්තුට වෙච්ච සිදුවීම් මාලාවක් මට මේ තුළින් දැක්කා. ඉතින් ඒ දැකපු දේවල් ටිකත් එක ගත්තහම ඇත්තටම මේ ගීතේ මටත් මේ වගේ දෙයක් නොවුණත් මටත් පුදුම ආදරයක් ඇති වුණා එදා. ඉතින් ඒ ආදරේ නිසා හැමදාමත් මම මේ ගීතේට ආදරේ. ඉතින් ඉස්සර බැඳිතම කාටද අමතක කරන්න පුළුවන්? ඔබටත් බෑ, මටත් බෑ, අපි කාටවත් බෑ. ඒක හදවත පතුලේ කොතනක හෝ අමතක කරන්න හැදුවත් ඒක ඇතුලේ තියෙනවා, චුට්ටක් හරි ඉතිරි වෙලා තියෙනවා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: ඔබ අහලා ඇති ලංකාවේ හිටපු ලස්සනම සිංදු කියපු තවත් ගායන ශිල්පියෙක් අද ඔවුන් අපි අතර නැහැ. ඒ කියන්නේ ආදර ගීතවල අපිට හඬන්න තරම් ගේන මට්ටමට හඬ පෞරුෂයක් තිබිච්ච ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මේ මං ඊළඟට තෝරන ගීතය ගායනා කරේ. මේ ගීතය නිසා මම පුදුම රසයක් වින්දා, හරි සතුටක් විඳපු ගීතයක්. මට ඒ ගීතය අත්දැකීම මට නැති වුණත් මට හරි ආදරයක් ඇති වුණා. මේ පරාජිත ගීතයක් මේක. ඉතින් කවදාකවත් අපිට ආදර කරපු කෙනා අපිට අමතක කරන්න බෑනි. අපිට ආදරවන්තයෙක් අද හම්බුණත්, අපි එයා එක්ක විවාහ වුණත්, අපිට පෙර ආදර කරපු කෙනෙක් ඉන්නවා නම් අපි බලෙන් අමතක කරන්න හැදුවත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක විටින් විට කොතනක හෝ හදවතේ රැඳිලා කොතන හරි අල්ප මාත්‍රයක් කර තියෙනවා. එයාව අමතක කරන්න බෑ. එයාගේ සිතුවිලි, එයාගේ හැසිරීම, එයා අපිත් එක්ක හිටපු විදිහ, අපිට ආදර කරපු විදිහ, මේවා පොඩි පොඩි තැන් වලින් එළියට එන වෙලාවල් තියෙනවා. ඉතින් මගේ ටික කලක සිටන් මාමතක වෙන බෞද්ධනා කියන ගීතය මම නිර්මාණය කරන්න හිතුවේ මේ ගීතය අහලා, අනේ මටත් මේ වගේ සින්දුවක් කියන්න තිබුණා හොඳයි නේද කියලා හිතිලා. මේක ලිව්වේ වෙල්ලුඩ් රූපහානි ගම්මානේ මං ඉගෙන ගන්න කාලේ තමයි මේ ටික කලක සිටන් කියන ගීතය ලිව්වේ 1980. එතකොට දැන් මේ ගීතය ටිකක් පොළඳ වචන වගේ තිබුණේ මට දැනුනේ ඒ කාලේ. නමුත් අද එහෙම එකක් නැහැ. එදා ඉඳන් අදත් අවුරුදු 45ක් මේ ගීතය මගේ රසික රසිකාව රසවිඳිනවා. ඒ ගීතය නිර්මාණය කරන්න හේතුනේ මේ ගායකයා කවුරුවත් නෙමේ, ජේ.ඒ. මිල්ටන් පෙරේරා. ඔව්, කොච්චරනම් අපිට ගීත ගායනා කරලා ඇද්ද, අපිව අඬුවල ඇද්ද, ඔබ මේ ගීතය අදාළ කට්ටිය ඉන්නවනේ, ඒ කට්ටිය කොච්චර අඬල ඇද්ද. ඇස රැඳුණ රැඳුණ තැන්වල මුව මණ්ඩල හිනැහුණා, ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා.

ඉතින් තවත් ලස්සන ගීතයක් තේරුවා. මේ ගීතය ගැන කතා කරොත් ආපහු මට මහනුවර මොරගොල්ලේ ගලා තියෙන බෙල්ලුඩු පහණි ගම්මානයේ අඳ සිද්ධ වෙනවම තමයි. ඒකට හේතුව තමයි මේ ගීතය නිර්මාණය වුණේ බෙල්ලුඩු පහණි ගම්මානයේදී. මේ ගීතය සංගීතවත් කරේ සංගීත විශාරද ෂර්ලි වයිජාන්ත ගුණසිංහ. එතුමා මේ ගීතය නිර්මාණය කරනකොට මම ළඟ හිටියා. මේ ගීතයේ අයිතිකාරිය චන්ද්‍රලේඛා පෙරේරණංගි. මොකද අපිට ගීත පුරුදු කරනකොට හැමෝම එක තැන තියාගෙන තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේ ගීතය මම අහපු ගමන් මං ලේකණංගිට කිව්වා නංගි මේ ගීතය ජනප්‍රිය වෙනවා අනිවාර්යයෙන්ම. හැමෝම කතා වුණා. ඊට පස්සේ මේ ගීතය පුහුණු වීම වෙනකොට ඉකනේ අපේ නැටුම් කණ්ඩායම් සංගීත කණ්ඩායම් එතකොට වෙස්ටර්න් බෑන්ඩ් ගොඩක් තිබුණා. අපේ වේදිකාව ඉස්සරහට කට්ටිය ආවා සේරම අපි ප්‍රැක්ටිස් කරනකොට. ඉතින් මේ සින්දුව වේදිකාවේ කියලා ඉවරනකොට ඔක්කෝම අප්පුඩි ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ ගීතය ඒ ගීත නිර්මාණයේ බොහොම සාර්ථක ගීතයක් කියන එකයි එදා මම දැක්කේ. මං කිව්වා ලේකණංගි වන්න බලන්න මං කිව්වේ අපේ කට්ටියම අප්පුඩි ගහවනේ අය. ඉතින් ලේකණංගි මේ ගීතය බොහොම ලස්සනට හරි මිහිරිව ගායනා කරා එදා. අදත් එහෙමයි. අදත් මිහිරි කටහඬක් තියෙනවා අපේ චන්ද්‍ර ලේකණංගිට. මේ ගීතය තමයි කුසුමට ලංවී රොන් ගන්නා කියන ගීතය. එදත් ජනප්‍රියයි අදත් ජනප්‍රියයි මතුවටත් මේක ජනප්‍රියත්වයේ අඩුවක් නැතුව මේ ගීතය පවතිනවා. අපි හමු චන්ද්‍රලේඛා නංගිගේ කුසුමට ලංවී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
2: මම ඊළඟට තෝරගත්තෙත් තටම ලස්සන ගීතයක්. මන් දන්න ඔබට ලස්සනද කියන මම දන්නේ නැහැ. හැබැයි මන්නම් ගොඩක් ආදරය කරපු ගායන ශිල්පියගේ ගීතයක් මේක. ඔහු මේ ගායන ශිල්පියත් ගයපු හැම ගීතයක්ම අද රටේ තාමත් පවතිනවා. ඉතාමත්ම ලස්සනයි. අපේ දුප්පත්කම, අපි පුංචි ගෙවල් ගැන, අපේ දරුවෝ ගැන, සොබා සෞන්දර්ය ගැන ඔහු ගීත ගොන්නක් ලිව්වා. පස්ගෝ රස හඬක් තියෙන ගායන ශිල්පී. මොකද පස්ගෝ රස කියලකම් රස කොච්චරක් තියෙනවද? පහක් නෙනේ. ඉතින් එහෙම ගායන ශිල්පියෙක් ගායනා කරපු ගීතයක් ඔහුගේ ගීත ගොන්නක් තියෙනවා. කුසුම් පිපේ තුරුමතේ ඔබහල ඇති. පොඩි දුවගේ සිනහවැල්ලයි, පොඩි පුතුගේ කතා පෙළයි, සිය බිරිඳගේ සිනහයයි, මගේ නිවන මගේ පැල්පතයි. ඉතින් බලන්න මේ ගීතවල තේරුම අපිට කොච්චර සමීපද. මන්ද මට නම් මාර සනීපයක් දැනෙන්නේ මේ ගීත අහන ගානට. කනට පුදුම මිහිරක් දැනෙන්නේ. ඉතින් ඒ ගායන ශිල්පියා ඔබ දන්නවනේ දැන් මං කිව්ව නිසා. මේ තමයි සෝමතරී ජයමා මහත්මයා. එතුමා ගායනා කරපු ලස්සනම ලස්සන ගීත ගොන්නෙන් මම තෝරගත්තා ඔබ වෙනින් අද සඳේ අඳුරළු ගණන වෙලාවට. මේ ගීතේ මම මුලදිම ඇහුවේ මම ඉස්කෝලේ යන්න ලැහැත්ති වෙලා එළියට බහිනකොට මේ ගීතය ගියා. මම ඉස්කෝලේ යම පැත්තක තියලා මේ ගීතය ඇහුවා. ඊට අමතරව තව කතාවක් තියෙනවා. අපේ ගම්පලාතේ පොසොන් උත්සවයක් දවසේ දෙහිඔවෙට කියන ටවුන් එකේ සංගීත ප්‍රසංගයක් තිබුණා. ඉතින් එදා තිබුණා ආධුනික තරඟයක්. ඉතින් ඒ ආධුනික තරඟයට මම මේ ගීතය ගායනා කරා. ගායනා කරාට පස්සේ මට ලොකු තෑගකුත් හම්බුණා. මේ ගීතය ගායනා කරලා එදා හිටපු ශිල්පීන්ගෙන් ප්‍රථමයා බවට පත් වෙන්න මට අවස්ථාව වුණා. ඉතින් ඒ අමතක වෙන නෑ මේ සිද්ධිය. හැමදාමත් මගේ හදවතේ රැඳෙනවා. මං එදත් ආදරය කරන, අදත් ආදරය කරන, මතුරත් ආදරය කරන අපේ සෝමතල ජයමහය. ඉතින් මම එයාට දීර්ඝායස පතනවා, නිරෝගී භාවය පතනවා. මොකද මෙවැනි ගායන ශිල්පීන් අපේ රටේ ඉන්න ඕනේ. මේක සුන්දර හඬවල් තියෙන. අපි හමු වෙන කිව් ඇතින් සැඳේ අඳුර ලොව ගලන වෙලාවට, කවුළු පියන් පාත් වැසෙන වෙලාවට.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.

0: ඔයා ලැබෙන්නේ නැත්තන් තනිකට වෙද්දෙන් මේ ගීතේ සුන්දර මතකයන්තිය නොව වරද්දගන කිපු කට්ටියත් ඉන්නවා. ඉතිං මේ ගීතය නිර්මාණය වුණේ 2012 වසරේ තමයි. මේ ගීතය සංගීතවත් කරේ ප්‍රදිශ් පැන්ඩබෝනා. ලසිත් ජයනිත්‍ය ආරච්චි අපේ ආදරණීය පදරචක තමයි මේ ගීතය පදරචනය කරේ. මගේ කලා ජීවිතයේදී මාව වෙනත් මාවතකට යොමු කරපු ගීතයක් කිව්වොත් නිවැරදි ඔයා නිසා මගේ සේනා කියන ගීතය. මම ලියපු පළවෙනිම නිර්මාණය මේක. මේ ගීතය නිර්මාණය වුණේ ඇත්තටම මගේ අත්දැකීම් ගුණක් ඇතුළු කරගෙන. මොකද ඒක තමයි මාව හදා වඩා පෝෂණය කරලා මට ලේකිරි කරලා පෝලා. ඒ වගේම උස්මහත් වුණාට පස්සෙත් මට අම්මා උදව් කරා. අම්මා දුක් විඳලා මහන්සිලා අපිව ජීවත් කරා. අම්මාගේ ගුණ කතනය කරන්න කොච්චර කතනය කරත් නිමක් නැහැ. මොකද අම්මගේ ආදරය කියන්නේ මට ආයි කියන්නේ මහා සාගරයක් එහා නේ. ඉතින් අපි අම්මා වෙනුවෙන් මොනවද කළේ කියලා ඔබත් මතක් කරන්න, ඔබේ අම්මා ගැනත් හිතන්න. මගේ අම්මා වෙනුවෙන් ගොඩක් දුක් විඳපු කෙනෙක්, අම්මා මං වෙනුවෙන් දුක් විඳපු කෙනෙක්. ඉතින් මේ මගේ ආදරණීය අම්මා වෙනුවෙන් තමයි මම මේ ගීතය ලිව්වේ. මේ ගීතය ලිව්වෙත් 1980 මම බෙල්ලුඩුව පහණියට ගම්මානට ගිය දාට පහුවදා. මොකද ඊට ඉස්සෙල්ලා අපි අවිස්සාවේල බටංගල පුහුණු මධ්‍යස්ථානමයි ඉගෙන ගත්තේ. ඊට පසුව තමයි බෙල්ලුඩුවට ගියේ. ඒ ගිහිල්ලා ඒ ගිය දවසේ මගේ හිතට ආපු වේදනාවල් ටිකක් තිබුණා, දුකක් තිබුණා. මොකද අම්මා දුක් විඳිනවා නේ එහෙම කියලා. ඉතින් පහුවදා තමයි මේ ගීතය මම අම්මා කියලා ලිව්වේ. ඉතින් අම්මා ජීවන වයන්තරේ අද හැම අම්මා කෙනෙකුටම මේ ගීතේ උපහාරයක්ම වේවා. හැම අම්මලාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. හැම අම්මා කෙනෙකුට සතුටින් ජීවත් වෙන්න ලැබේවා. මේ මගේ ප්‍රාර්ථනාව. අපි හමු වෙනනම් අම්මා ජීවන උයන්තරේ නොනිමි දැල්වෙන පහනකි නිරන්තරී. බොහොමත්ම ස්තුතියි. මම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි.
1: අංක

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඉතා ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් මොලේ වුණ එහෙම නැත්නම් මෙනින්ජයිටිස් නිසා දරුවන්ගේ ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. මේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ.
1: මේ මොලේ උණ හැදෙන්නේ සාමාන්‍යයෙන් දරුවෙකුට බැක්ටීරියා ආසාදනයක්, වෛරස් ආසාදනයක්, ඉතාම කලාතුරකින් ක්ෂය රෝග ආසාදනයක්, දිලීර ආසාදනයක් වගේ දෙයක් දරුවෙකුට ඇතුළු වුණාට පස්සේ. නමුත් බහුල වශයෙන් දරුවන් අතර හැදෙන්නේ බැක්ටීරියා ආසාදන සහ වෛරස් ආසාදන නිසා ඇතිවන මෙනින්ජයිටිස් එහෙම නැත්නම් මොලේ උණ රෝගී තත්ත්වයන් පමණයි. මේ රෝගය හරියටම අඳුරගන්න නම් ඔගොල්ලෝ හැමෝම බය වෙන අර කොන්ද විදලා කරන පරීක්ෂණය අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මේ කොන්ද විදලා ලබා ගන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. මෙන්න මේ තරලයේ මාර්ගයෙන් තමයි අපි පරීක්ෂණ කරලා හොයාගන්නේ දරුවට බෝ වෙලා තියෙන බැක්ටීරියා ඉරියාවද එහෙම නැත්නම් වෛරස් එකක්ද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ පරීක්ෂණය අපිට කරන්නම වෙනවා.
0: මේ දවස්වල සීග්‍රීන් පැතිරෙන මොලේ උණ එහෙමත් නැත්නම් මෙනින්ජයිටිස් රෝගයෙන් ඔබත් පරිසං වෙලා ඔබේ පවුලේ ආදරණීයන්වත් පරිසං කරගන්න. නිසි සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියා කරන්න. අවදානමට කලින් පරිස්සම කෝකටත් නුවණට හුරු.
2: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 4 92 0.7 1 1 3 27 7

0: නඟ සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොටි
1: ගොඩක් ආදරේ

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු
2: සියතයා.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාත්තාරේ
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: ඇත්තත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9.9 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී.

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

විශාලා මහනුවර ඇතිවූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උ

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මගතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ

0: Kata Pocket Money. උදේ 5 විනාඩි 25 වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: අද නම් ඔන්න ටිකක් වැසි බර කාලගුණයක් තියෙන. එනකොටම චුට්ටක් වැස්සෙ තෙමින්න වගේ කට්ටියට පුළුවන් මේ උදේ පාන්දරින්ම. අපි සමහර පැතිවලදී මේ පැත්තට ටිකක් වහිනවා. ආ ඔයාලා ඉන්න පැත්තට ඉතින් කොයි වගේද කියලා අපි දන්නේ නැහනේ. හරි කමන්නේ කොහොම වුණත් කමන්නේ ඔන්න පොඩ්ඩු හතර දෙනෙක් ඉන්නවා. අදත් අම්ම කෙනෙක් ඉන්නවා. අපිත් ලෑස්ති තරඟ පිට එක්ක තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආ මැසේජ් එකක් දාලා නම් එක මතක් කරමු අපි.
1: නම්බර් එක මතක් කරන්නම් මම මේ විදිහට 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් ඔන්න අම්මලා තාත්තලාට පුළුවන් අපි ටිකමිට මැසේජ් එකක් එවලා තියන්න. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: රයිට් එහෙනම් මේ සින්දු හාලි වෙරලා අපි ලෑස්ති අපේ පළවෙනි තරංග කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.